0: Yata Pocket Money. දෙපහයි විනාඩි 35යි වෙලා වුණ පළවෙනි තරගකාරණියත් එක්ක කතා කරන්න තමයි හදන්නේ. ස්වේතා ඉන්නවා කතා කරන්න. ගුඩ් මෝර්නින් ස්වේතා. ස්වේතා මේ වා චුට්ටක් අපිට කැඩි කැඩි තමයි ඇහෙන්නේ. අපි චුට්ටක් සද්දෙන් කතා කරමුද? හරි ස්වේතා, ලෑස්තිනේ තරම් කරන්න.
1: අපි දැනුම වැඩි කරන ගමන් ඔන්න ප්‍රශ්න හතරක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙනවා ස්වේතා. හොඳට කල්පනා කරලා හරියට උත්තර දෙන්න. තප්පර පහක් දෙනවා, උත්තර දෙකකුත් අපි දෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: හරි ස්වේතා, ඔන්න පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන්. ශාකයක කඳේ පාදයෙන් කිලින්ම පසට වැඩෙන ඝනකම ප්‍රධාන මුලක් සහ ඒ ප්‍රධාන මුලෙන් දෙපැත්තට හටගන්න කුඩා පාර්ශ්වික මුල් වලින් සමන්විත මූල පද්ධතිය අපි මුදුන් මූල පද්ධතියක් විදිහට හඳුන්වන ඕනම ශාකයක තියෙනවනේ මුදුන් මූල පද්ධතියක්. මම අහන ප්‍රශ්නේ, මුදුන් මූල පද්ධතියක් දෙකිය හැකි ශාකයක් වන්නේ මේ අතරින් 1 කිතුල්, 2 කුප්පමේනිය.
1: ස්වේතා, රුපියල් 250ක් දිනා ගන්නා පළවෙනි ප්‍රශ්නට උත්තරේ දීලා එහෙනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: හරි ඔන්න ස්වේතා, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. මේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයේ තවත් විශේෂිත නිර්මාණයක් තමයි වටදාගය. ස්තූපය ආරක්ෂා කරන්න තමයි ඒ වගේම මේ බැදපුදා ගන්න බැතිමතුන්ගේ ආරක්ෂාවටත් මේ වටදාගය නිර්මාණය කරලා තියෙනවා. අපි අහන්නේ, මේ ස්ථාන අතරින් වටදාගයක් නොමැති ස්ථානයක් වන්නේ 1 මැදිරිගිරිය, 2 තුපාරාමය.
1: අපි ඇහුවේ වටදාගයක් නොමැති ස්ථානය මොකක්ද කියලා. හරි උත්තරේ තමයි මැදිරිගිරිය. කමක් නැහැ, අතේ 250ක් තියෙන නිසා අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: තුන්වෙනි ප්‍රශ්නේ ඔන්න හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. අහිංසක කැමියන් ගෙන එන එළවලු කපටි වෙලෙන්දෝ හෙට්ටු කර ඉල්ලති. මේ අදහස් වන්නේ 1 සාධාරණ මිලට, 2 ඉතා අඩු මිලට.
1: ස්වේතා, රුපියල් 500ක් පොකට් මනී දිනාගෙන ඉන්න මේ වෙනකොට ප්‍රශ්න දෙකකට හරියට උත්තර දුන්නා. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද අපි?
2: යමු.
0: හරි ස්වේතා, මේක තමයි ඔයාලට හම්බෙන අවසාන ප්‍රශ්නේ, අපේ බෝනස් ප්‍රශ්නේ. ලෝකේ විශාලතම වනාන්තරය මොකක්ද? 1 කොංගෝ වනාන්තරය, 2 ඇමසන් වනාන්තරය.
1: අපේ තිබ්බ රුපියල් 500ක්. 500 ඕන පස්කුණේකින් වැඩි වෙලා රුපියල් 2500ක් දිනා ගන්න ස්වේතට අද පුළුවන් වුණා.
0: හරි ස්වේතා, මේ කොහෙද ගම? හරි ස්වේතා, දැන් අද ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලාද ඉන්නේ? හරි, එහෙනම් පරිස්සමෙන් යන්න ඕනේ. යාළුවන්ටත් කියන්න ඕන ජය වේවා.
3: දැනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714151 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අවතන්න 13.99.
4: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook. 98.2 98.4 දිවයි.

0: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
1: මම බයයි මකල.
0: බයයි මේක තමයි මට දවසක් හොල්මන කම්බිලා කිව්වා.
1: හේ මොනවද කිව්වේ?
0: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වෙනවා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
4: සල්ලි වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට. ලොකු සයිස්, පොඩි ප්‍රයිස්.

0: Good Money. දෙබහයි විනාඩි 51 වෙලාව ඔන්න දෙවෙනි තරගකාරිනිනවා කතා කරන්න උමල් ෂා. Good morning උමල් ෂා.
1: Good morning.
0: උමල් ෂා ලැස්තිනේ තරග කරන්න.
1: ඔව්.
2: හරි ලස්සනට කතා කරනවා නේද උමල් ෂා. හරි ඉතින් අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයාලට තියෙන හොඳට කල්පනා කරලා උත්තර දීලා මේ රුපියල් 5000 ඔයාගේ කරගන්න එක අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
0: උමල් ෂා පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකකින්. ක්‍රිස්තු වර්ෂ 67 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 111 වෙනකන් කාලය අපි කියනවා ලම්බකර්ණ වංශික කාලය කියලා. මොන මේ ප්‍රශ්නේ අහන්නේ මං ඔයාගෙන් ඒ ගැන. ලම්බකර්ණ වංශයේ ආරම්භක පාලකයා කවුද? 1. වසභ රජතුමා 2. පරාක්‍රමබාහු රජතුමා.
1: වසභ රජතුමා.
2: ඔකල් 250ක් දිනා ගන්නවා. 6 සීව සගභාගයේ තමයි වසභ රජතුමා ලම්බකර්ණ වංශය ස්ථාපිත කරලා තියෙන්නේ. හරි එහෙනම් අපි අමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: රයිට් උමල් ෂා මේක තමයි වාට හම්බෙන දෙවෙනි ප්‍රශ්නේ. මේක හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකකින්. ශරීරය තුල සංචිත ආහාර වලින් නිපදවන ශක්තිය නිපදවන ක්‍රියාවලිය මොකක්ද? 1. ශ්වසනය 2. පෝෂණය.
2: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ උමල් ෂා. අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: හරි උමල් ෂා වුණ තුන්වෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සිංහල සබ්ජෙක්ට් එකෙන්. මයුර සංදේශය කියන්නේ ගම්පල යුගයේ රචිත පැරණිතම සිංහල සංදේශ කාව්‍යයක්. උන තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ මේ ගැන. මයුර සංදේශය රචනා වුණේ මොන රජතුමාගේ කාලයේද? 1. තුන්වන විජයබාහු රජුගේ කාලේ 2. පස්වන භුවනකබාහු රජුගේ කාලේ.
2: උමල් ෂායින් 11 වසරනේ මේ වෙද්දී අපි ඉස්කෝලේ ගිහින් ඉගෙන ගන්න විෂයන් වලින් අහපු ප්‍රශ්න තුනටම හරියට උත්තර දීලා තියෙනවා. කියනවා හොඳට පාඩම් කරනවා. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ උමල් ෂා. අපේ බෝනස් ප්‍රශ්න තියෙනවා. ඔයා මේ ප්‍රශ්න තෝරගත්තොත් අතේ තියෙන මේ රුපියල් 1005 ගුණයකින් වැඩි කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: යම්.
0: උමල් ෂා මේක තමයි හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ. මිනිස්සුරේ රුධිරේ පිරිසිදු කරන ඉන්ද්‍රිය මොකද්ද? 1. වකුගඩු 2. හදවත.
1: හදවත.
2: මිනිස්සුරේ රුධිරේ පිරිසිදු කරන ඉන්ද්‍රිය තමයි වකුගඩු. අතේ තිබ්බ රුපියල් 1000 බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. කමක් නෑ. ඔයා හොඳට පාඩම් කරලා තිනවා. අපි ආයෙම දවසක උත්සාහ කරලා 5000ව දිනා ගමු.
0: ජය වේවා.
3: ප්‍රශ්න 4යි. පොකට් මනි රුපියල් 5000යි.
4: සියත පොකට් මනි. අනුග්‍රහය.
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: රයිට් උදේ 5 විනාඩි 54 වෙලාව. දැන් පොකට් මනී කියන්නේ සල්ලි. සල්ලි වල වටිනාකම ගැන කතා කරනකොට කවදාවත් වටිනාකම අඩු වෙන්නේ නැති දෙයක් තමයි මාෂ්මේ සල්ලි කියලා කියන්නේ. يعني කොච්චර ළඟ තිබුණත් අපිට ඇති වෙන්නේ නැහැ. ඒක අපි කොච්චර සල්ලි හොයන්න try කරත් අපිට ඒක නිකන් ඇති වෙන්නේ නැහැ නේ. අපි තව තවත් සල්ලි හොයන්න තමයි try කරන්නේ. මොකද සල්ලි අතේ තිබුණොත් එහෙම අනාගතය කියන දේ ගැන බය වෙන්න දෙයක් නැහැ. ඔයා ගණනගතේ වගේම ඔයාගේ දරුවා ගණනගතේ ගැන බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම අම්මලා තාත්තලා තමන්ගේ දරුවා වෙනුවෙන් මුදලක් එකතු කරලා තියෙනවා අම්මයි. මොකද පොඩි මුදලක් වෙන්න පුළුවන්. අනාගතේ වෙනකොට පොඩි මුදලක් වෙන්න පුළුවන්. නමුත් අම්මලා එකතු කරලා තියෙනවා මේ මුදලින් මගේ දරුවා මොකක් කරිම වැඩක් කරා. ඒ කියන්නේ මොකක් හරි ප්‍රයෝජනයක් ගනීවි මේ මුදලෙන්. හැබැයි එකතු කරන පොඩි මුදල ඔබ දුක්මාන්සෙන් ඔයා දුක්මාන්සෙන් එකතු කරන මුදල හරි තැනක තමයි එකතු කරන්න ඕනේ. හරි තැනක තමයි තැන්පත් කරන්න ඕනේ. මේ හැම දෙයකටම තියෙන හොඳම තැන තමයි පෙන්ෂන් තුරුම් ගිණුම. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වෙතින් තමයි මේ පෙන්ෂන් තුරුම් ගිණුම හඳුන්වලා දීලා තියෙන්නේ. වයස අවුරුදු 18ට අඩු ඔයාගේ දරුවා වෙනුවෙන්ම තමයි මේ ඉතුරුම් ගිණුම නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රතිලාභ ගොඩක් තියෙනවා, විශ්වාසය තියෙනවා, වගකීම තියෙනවා. ඒ වගේම හොඳ පොලි අනුපාතිකයක් තියෙනවා. මතක් කරොත් එහෙම වාර්ෂික පොලිසියට 4.5ක් තියෙනවා, සඵල පොලිසියට 4.9ක් තියෙනවා. මේ පොලි අනුපාතිකයත් එක්ක ඔයා චූටි චූටි ගාන එකතු කරත් තව අවුරුදු 10ක් 15ක් වෙන්න තියෙනවා, වෙන්න පුළුවන් වයස අවුරුදු 18 වෙනවාගේ දරුවට. නමුත් හොඳ අනාගතයකට හොඳ මුදලක් ඉතුරු කරන්න තියෙන හොඳම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරම් ගෙනුම. ගන්න කෝල් එකක් 13:19 වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්.

0: සේතහඟින තවත් අලුත් පැයක් වෙලා උදැස්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: Это Pocket Money.
1: දසනහය විනාඩි පහයි වෙලා ඔන්න දෙවෙනි පැය ඉන්න අපිත් කතා කරන්න ඉන්නවා මාතර ඉඳන් බුබිඳු. ගුඩ් මෝර්නින් බුබිඳු.
2: ගුඩ් මෝර්නින්
1: බුබිඳු. ඇස් දෙන්නේ තියෙන තරම් කරන්න.
3: හරි බුබිඳු, එහෙනම් අපි ප්‍රශ්න වලට උත්තර දීලා රුපියල් 5000ක් දිනා ගමු. ඔයාට අපි තප්පර 5ක් දෙනවා හොඳට කල්පනා කරලා උත්තර දෙන්න. ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා. මේ තමයි බුබිඳුට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: බුබිඳු, ඔන පළවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ සෞඛ්‍ය සබ්ජෙක්ට් එකකින්. අපි ගන්න කෑම වලින් ලැබෙන පෝෂණය, පෝෂක පදාර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මහා පෝෂක වගේම ශුත්‍ර පෝෂක විදිහට. ඔන ප්‍රශ්නේ, මේ අතරින් මහා පෝෂකයක් වන්නේ 1. ලිපිඩ, 2. ඛනිජ ලවණ.
2: ලිපිඩ.
3: හරි උත්තරේ දීලා රුපියල් 250ක් දිනා ගන්න බුබිඳු. අපි අමු දෙවැනි ප්‍රශ්නෙට.
1: දෙවැනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකේ. සිංහල පද්‍ය සාහිත්‍යයේ අසම සම මහා කාව්‍යයක් තමයි කවි සිළු මින. කුස ජාතකයේ පදනම් කරගෙන තමයි මේ කවි සිළු මින රචනා වෙන්නේ. ප්‍රශ්නේ, කවි සිළු මින රචනා කළේ කවුද? 1. දෙවන පරාක්‍රමබාහු රජතුමා, 2. පළමුවන විමල ධර්ම සූරිය රජු.
3: ප්‍රශ්න දෙකකට උත්තර දීලා තියෙන තව ඒ වගේම ප්‍රශ්න දෙකක් තියෙනවා බුබිඳු. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: බුබිඳුන තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ ලේසිම ලේසි ප්‍රශ්නය. තොපි වෙළඳ වේදිකා නාට්‍ය කාගේ නිර්මාණයක්ද? 1. සොමලතා සුබසිංහ, 2. එදිරි වීර සරච්චන්ද්‍ර.
2: එදිරි වීර සරච්චන්ද්‍ර.
3: හරි උත්තරේ වෙන්න ඕනි සෝමලතා සුබසිංහ. හරි කමක් නෑ, අතේ තියෙන රුපියල් 500ක්. දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න පුළුවන් නේ බුවිඳු. බෝනස් ප්‍රශ්න යමුද?
2: හා.
1: බුවිඳු, මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. අපේ අවසාන ප්‍රශ්නේ, පෘථිවි පෘෂ්ඨයේ මත ජීවයේ පැවැත්මට අවශ්‍ය වාතය අඩංගු පෘථිවිය වටා ගෝලාකාරව විහිදලා තියෙන වායු වැස්ම අපි පෘථිවි වායු ගෝලයේ විදියට හඳුන්වනවා. මං අහන්නේ පෘථිවි වායු ගෝලයේ වැඩිපුරම ඇති වායුව මොකක්ද? 1. නයිට්‍රජන්, 2. ඔක්සිජන්.
2: නයිට්‍රජන්.
3: අතේ තිබ රුපියල් 500, රුපියල් 2500ක් වෙලා. දැන් ඔන්න පොකට් මනි රුපියල් 2500ක් දිනා ගන්නවා බුබිඳු.
1: බුබිඳු, දැන් අද ඉස්කෝලේ යන ඇස්තුලා දින්නේ. ඔව්. ඇයිද ළඟ හිටියා නේද අම්මා? මං හිතන්නේ හිටියා නේ. හරි, එහෙනම් යාළුවන්ට කියන්න ඕනේ මැසේජ් එකක් දාන්න කියලා. ජය වේවා.
3: බුවිඳු, ඒ විදිහට රුපියල් 2500ක් දිනා ගද්දී අපේ නංගිල මලිලාට ආයමත් සැරයක් වන මතක් කරනවා. මැසේජ් එකක් එවන්න අපිට. හරිම ලේසි, 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන්න මැසේජ් එකක්, නම ගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. අපි ලෑස්ති මේ පැත්තෙන් පොකට් මනී දෙන්නම්.

0: දැන් වෙලා උදැස්සන 6යි විනාඩි 11යි.
1: රොක් වෙමු සියතන.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනුත්.
6: නළලෙ ගහන්න ඕන හැම එකක් කියලාගේ පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්නේ කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දිදෙන්න බෑ.
7: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6:00 සියත

0: එකයි තුන්සිය විසියටයි 747 Global University Partners නම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.

0: Good Money. හය විනාඩි 19යි. දැන් ඉන්නවා අපේ අවසාන තරගකාරිනිය අමාය. මෝනින් අමාය.
1: Good morning.
0: අපි හිනා වෙලාම good morning කියව. හරි. අමාය ලෑස්තිනේ තරග කරන්න.
1: ඔව්.
2: අමාය නම් හොඳටම ලෑස්ති වෙලා වගේ තේරෙනවා. හරි. ප්‍රශ්න හතරට උත්තර දීලා අපි රුපියල් 5000ම දිනා ගමු. මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
0: අමාය, ඔන්න මේ ප්‍රශ්නේ හම්බෙන්නේ ඉතිහාසයේ සබ්ජෙක්ට් එකෙන්. ත්‍රිපිටකය ගන්ථාරූඪ කරනු ලැබුවේ 1. මාතලේ අනු විහාරයේදී 2. අභයගිරි විහාරයේදී.
1: මාතලේ අභයගිරි.
2: එක උත්තරයක් දුන්නා, හරි උත්තරේ දුන්නා, අයිම තව උත්තරයකුත් දුන්නා. කමක් නැහැ, මාතලේ අනු විහාරය කියලා කලින් කිව්වානේ. හරි, ටිකක් සද්දෙට උත්තරේ දෙමු හොඳද?
1: හා.
0: අමාය, දෙවෙනි ප්‍රශ්නේ හම්බෙන්නේ ඔන්න සිංහල සබ්ජෙක්ට් එකෙන්. තමා උපන් රටට ආදරය කරන්න මෙයට ගැළපෙන තනි පදය මොකක්ද? 1. ස්වදේශිකයා. 2. දේශප්‍රේමියා.
2: දේශප්‍රේමියා. ඔයල් 500කට උන්න දැන් අතේ තියෙන ප්‍රශ්න දෙකකට උත්තර දීලා ඊළඟ ප්‍රශ්න වලට හම්බෙන්නේ විද්‍යාව සබ්ජෙක්ට් එකෙන් අපි යමු දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නෙට.
0: right තුන්වෙනි ප්‍රශ්නේ අපේ විද්‍යාව සබ්ජෙක්ට් එකේ. ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පැහැදිලිව නිරීක්ෂණයට වඩාත් සුදුසු උපකරණය මොකක්ද? 1. සංයුත් අන්වීක්ෂය. 2. අත්කාචය.
2: ප්‍රශ්න තුනකට උත්තර දුන්න රුපියල් 1000ක් දැන් පොකට් මනි අතේ තියෙනවා. දැන් ඊළඟට ඔයාට තියෙනවා බෝනස් ප්‍රශ්නට උත්තර දෙන්න. බෝනස් ප්‍රශ්නට උත්තර දුන්නොත් ඔය රුපියල් 1000 5000ක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නට යමුද?
1: හරි, යමු.
0: හරි අමාය, ඔන්න ප්‍රශ්න තුනකට හරියට උත්තරේ දුන්නා. මේක තමයි අවසාන ප්‍රශ්නේ, බෝනස් ප්‍රශ්නේ. ශබ්ද දූෂණය මැනීමට යොදා ගන්නා ඒකකය මොකද්ද? 1. මයික්‍රෝග්‍රෑම්. 2. ඩෙසිබල්.
1: මයික්‍රෝග්‍රෑම්.
2: හරි උත්තරේ වෙන්න ඕනි ඩෙසිබල්. අතේ තිබ්බ රුපියල් 1000ක් බෝනස් ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි වුණ නිසා 1500ක් වෙනකන් අඩු වුණා. හැබැයි හොඳ උත්සාහයක් ගත්තා. අපි ආයෙම දවසක උත්සාහ කළා රුපියල් 5000ම දිනා ගමු හොඳද?
3: දරුවෙන් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මනි අනුග්‍රහය
3: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
5: 2042 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
0: දසන 6 විනාඩි 22යි වෙලාව. අපි මතක් කරා මාෂී සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පංචායතුරුම් ගිණුම ගැන. පංචායතුරුම් ගිණුම ගැන මතක් කරනොත් විශේෂම දේ තමයි අපේ පොඩු වෙඩුවෙන් සර්වෝදය ආයතනය නිර්මාණය කරලා තියෙන හොඳම හොඳ පොලි අනුපාතිකය. මොකද වාර්ෂික පොලිසියට 4.5%ක් තියෙනවා. ඒ වගේම සපල පොලිසියට 4.9%ක් තියෙනවා. දැන් මේ පොලි අනුපාතිකයත් එක්ක හිතන්නවා සැලරි ගත්තට පස්සේ සාමාන්‍යයෙන් තරුව වෙනුවෙන් මේ පංචායතුරුම් ගිණුමක් ඕපන් කරලා රුපියල් 1000 ගන්න දෙම්මන් කියලා 500 ගන්න දෙම්මන් කියලා අතේ සල්ලි තියෙන වෙලාවට රුපියල් 5000ක් 10000ක් වගේ එකතු කරගෙන යන්න පුළුවන්. දැන් ওই විදිහට එකතු කරගෙන ගිහිල්ලි වෙලා කෙනෙක් ගණන් ලියාගෙන ඉඳලා එකතු කරලා බැලුවොත් එහෙම වයස අවුරුදු 18 ඉවර වෙනකොට මේ වගේ ගාණක් තමයි හම්බ වෙන්නේ කියලා හිතලා නිකන් හිතාදා ගන්න පුළුවන්. හැබැයි මේ පොලි අනුපාතිකේ නිසා ඔයා එකතු කරලා තියෙන මුදල දරුව වෙනුවෙන් එකතු කරලා තියෙන මුදල දෙගුණයක් තෙගුණයක් වෙලා අතට ගන්න පුළුවන්කම තියෙනවා. දරුව ගණාගතය සුරක්ෂිතයි. ආයේ දරුව ගණාගතය ගැන බය වෙන්නවත්, ඒ දේ ගැන හිත හිතින්නවත්, අනේ කෝස් එකක් කරන්න සල්ලි කොහෙන්ද එකපාර හොයාගන්නේ, ඩිග්‍රියක් කරන්න කොහොමද දෙකපාර සල්ලි හොයාගන්නේ කියන කාරණාවට බය වෙන්න දෙයක් නැහැ. ඔන්න දැම ගන්න කෝල් එකක් 13.19ට පංචායතුරුම් ගිණුමක් ඕපන් කරන්න. දරුවගේ අනාගතේ හරි විදිහට ප්ලෑන් කරන්න නම් ඔන්න පංචායතුරුම් ගිණුමක් ඕනෙමයි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: නිර්ත තිකට වැසි වැඩි වෙයි. දිස්ත්‍රික් හයකට නායම් අනතුරුවක වීම. වාහන ණය සඳහා ලීසිං පහසුකම දැඩි කරයි. ඖෂධ මිල ඉහළ යන ලකුණු. ගිවිසුමකට ඉක්මන් නොවන බව ට්‍රම්ප් කියයි.
0: දේශීය සියත. Local news on සියත.
1: දිවේනේ නිර්තතික ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නිර්තතික මෝසම දෙවෙනි හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි. බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ කිකුරුම් සහිත වැසි හටගනු ඇති. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකි. කලුගංගේ ජලමට්ටම ප්‍රදේශ තුනකින් තවදුරටත් සුළු ගංවතුර මට්ටමක පවතින බව වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවා.
2: කලුගඟ කැලණිගඟ ජලමට්ටම් වල වෙනසක් වල ලක් වෙන්නේ නැහැ. රත්නපුර ඉතා සුළු වැඩිවීමක් කලුගඟේ පෙන්නුම් කරත් ඒ අනතුරුදායක මට්ටමක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒ වගේම කලුගඟේ පහළ කිතුල්ගල, පහළ මිල්ලකන්ද සහ කුටුපවුල ඇතුළු එම ස්ථානවල ජලමට්ටම් ක්‍රමයෙන් පහළ බැසිමින් පවතිනවා. තවදුරටත් ඉහළ අගයක පැවතීම නිසා සුළු ගංවතුර මට්ටම ඇතැම් ස්ථානවල පවතින්න පුළුවන්. ඒ වගේම කැලණිගඟේ ජලමට්ටම් වැඩිවීම කිතුල්ගල වෙනුම් මධ්‍යස්ථානයේ යම් සුළු වැඩිවීමක් පෙන්වුම් කරත් එය ඉහළ වැඩිවීමක් නැත්නම් ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්වුම් කරන්නේ නැහැ. තනගලුවේ ජලමට්ටම් බොහෝ දුරට සාමාන්‍යයි.
1: දින කිහිපයක් පැවති අයහපත් කාලගුණය හමුවේ පුද්ගලයින් 22,000කට අධික පිරිසක් බලපෑමට ලක්වති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. නිවාස දෙකකට පූර්ණ හානි සිදු වෙති අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 860ක්. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 21ක පුද්ගලයින් 1507 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කළ නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචියෙන් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතයන් පනවා තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එය අද සිට ක්‍රියාත්මක වන බවයි. වාණිජ වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනයේ වටිනාකමින් උපරිමය 60%ක් දක්වයි. මෝටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රීරෝත රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමින් උපරිමය 40%ක් දක්වා උපරිම ණය සීමාව පැනවෙනවා. මෙමකින් ලියාපදිංචි නොකළ හෝ වසරකට වඩා අඩුවෙන් භාවිත කළ මෝටර රථ, SUV රථ සහ ත්‍රීරෝත රථ වැනි වාහන මිලදී ගැනීමේදී වාහනයේ වටිනාකමින් අවම වශයෙන් 60%ක මුතලක් ගැනුම්කරු විසින් දැරිය යුතුයි. මෙතර මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් රන්භාණ්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබෙනවා. 2026 අංක 2 දරන මෙම නව මහ බැංකු නියෝග මාලාව අද සිට ක්‍රියාත්මක වන පරිදි බල පැවැත්වෙනු ඇති. මේ අතර ආනයන වියදම් සඳහා ප්‍රමාණවත් පරිදි විදෙස් සංචිත මෙරට නොමැති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේ ඩොලර් සංචිතය ඉහළ නැංවීම කෙරෙහි රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
3: දළ වශයෙන් අපි සංචිත පිහිටවා ගද්දී අපි හිතනවා මාස කීයක ආනයන වියදම් වලට ප්‍රමාණවත් සංචිත තියෙනවද කියලා. සාමාන්‍ය පිළිගැනීම තමයි අඩුම වශයෙන් මාස 3ක ආනයන බිල පියවන්න පුළුවන් සංචිත තියෙන්න ඕනේ කියලා. නමුත් අපි තාමත් ලංකාවේ තියෙන ඊට වඩා අඩු සංචිත ප්‍රමාණයක්. මේ රජ එනකොටත් තිබුණා සංචිත බිලියන 5.8ක් විතර. හැබැයි අද වෙනකන් අපි අරන් බැලුවොත් අද තියෙන්නේ 6.8කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ බිලියනයක වගේ සංචිතයක් තමයි තාම වැඩි කරගෙන තියෙන්නේ. හැබැයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්ක අරගෙන බැලුවොත් එමෙ මීට වඩා සැලකියුතු ප්‍රමාණයක ඉහළ මට්ටමක තියෙන්න ඕනේ. අපි ඉස්සරහ හිතන්න ඕන ඔය තියෙන මේ බිලියන 7කට අඩු සංචිත වලිනුත් 1.5ක් විතරම තියෙන චීනේ යුවාන් වලින් ගත්ත ණය පහසුකමක්. දැන් ඒක අපි පාවිච්චි කරන්න අමාරුයි. ඒතර ඒ ඉතිරි මුදලෙන් අපි ණය ගෙවන්නත් ඕනේ, බාණ්ඩ ආනයනය කරන්න ඕනේ, ගෙවීම් කරන්න ඕනේ, මේ ඔක්කොම කරන්න තියෙන ඉතාම අඩු මුදලක්. ඒ නිසා රජයට සිද්ධ වෙනවා ඉදිරි කාලය තුල වැඩි අවධානයක් යොමු කරන්න මේ රටේ ඩොලර් සංචිතය වැඩි කරගන්න.
1: ආනයන අතරින් 80%ක් අතේට විය යුතු බව ශ්‍රී ලංකේය එක්සත් ව්‍යවසායකින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටානියා අබේසුන්දර මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
4: ඩොලරේ වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ව්‍යවසායකයන්ට එල්ල වී ඇති බලපෑම කවරාකාරයේද?
5: පිටරටකට ගිහිල්ලා මුද්‍රව්‍ය ඕඩර් කරලා තියෙනවා ඩොලරක 320 තියෙද්දි 360 තියෙද්දි අපි ඩොලරක ක්ලියර් කරතේ අපි කොහොමද ඊට පස්සේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ? මේ අධීරියේදී ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආපෝ පළමු තිපිච්ච තත්ත්වයට එහා තත්ත්වයකට පත් වෙලා තියෙයි වේවි. මොකද ආයේ බැංකු ණය ගවා ගන්න බැරි වාතාවරණයක් එනවා. බැංකු ණය ගවා ගන්න බැරි වෙච්ච ගමන් අපි ආපෝ MPL යනවා. MPL ගිය ගමන් අපිට වර්කින් කැපිටල් නැති වෙනවා. වර්කින් කැපිටල් නැති වෙච්ච ගමන් මේ ව්‍යාපාරයක් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හෙට දවස ගැන හිතාගන්න බැරි අවිනිශ්චිතභාවයකින් ඉදිරි දැක්මක් හැටියට දකින්න.
4: ආනයන අත්හිටුවීමක් සිදු නොකරන බවට රජය සඳහන් කළා. මේ තීරණය මේ අවස්ථාවේදී ගත යුත්තක්ද?
5: හිතන්න නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිටරටින් ගෙන්නන්න පටන් අරගත්ත මගෙන් දැවැන්තම ගෙන්වීමක් හැටියට තමයි මම මේක දකින්නේ. vehicle 4000කට යා import. ඒවා ඩොලර් වලින් නෙවෙයි දෙන්නේ මේ රටේ. අලුත් ව්‍යාපාර අරලා සල්ලි දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඉන්න ව්‍යාපාර රැක ගන්න ක්‍රමවේදයක් හදන්න තමයි මේ රජය බලයට පත් උනේ.
4: පවතින තත්ත්වයේ හමුවේ ඔබතුමියලගේ නිෂ්පාදනවල මිලට එල්ල වී තිබෙන බලපෑම මොන වගේද?
5: මේ වගේ ඩොලර් ෆ්ලක්චුවේෂන් එකක් ඇටියද raw materials ගෙන්නලා අපි කොහොමද මාකට් එක සර්වයිව් වෙන්නේ? ওই විදිහට ඉම්පෝස්ට් එක ඇරලා දැම්ම ගමන්ම. අනිත් එක තමයි හැම අමුද්‍රව්‍යයක් විදිහටම යූටිලිටීස් සම්පූර්ණ 120%කින් වැඩි වෙලා, ඒ කියන්නේ ඩීසල්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රිසිටි ඊට පස්සේ ටැක්සේෂන් එක වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයකටම මූණ පාන්නේ ව්‍යවසායකයෝ වෙන අපි. ඒතරු ව්‍යවසායකයෝ කියන්නේ අපි ව්‍යාපාරිකයෝ නෙවෙයි, අපි නිෂ්පාදනකරුවෝ.
4: මේ ආර්ථික තත්ත්වයත් එක්ක මතුවන අපහසුතා වළක්ව ගන්න ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනා මොනවද?
5: හොඳයි කියන්න නම් කරන්න නම් ඉම්පෝස්ට් එක සම්පූර්ණයම නවත්තන්න ඕනේ මේ රටේ. මේ රටේ ඉම්පෝස්ට් එක නවත්තලා මේ රට ඇතුළත නිෂ්පාදන කරුවාට නිෂ්පාදනය කරගෙන යන අමුද්‍රව්‍ය පමණක් ඉම්පෝට් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඉම්පෝට් එක 80%කින්වත් නවත්තන්න කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. Inside story.
1: ශ්‍රී ලංකා මහබැංකුව මෙවන විට වක්‍ර උපක්‍රම මගින් මුදල් අච්චු ගැසීමේ කාර්යය සිදු කරමින් සිටින බව ෆ්‍රී ලෝයර්ස් සංවිධානය පවසනවා. එම සංවිධානය වෙනුවෙන් කීර්ති තැන්නකෝන් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: ශ්‍රී ලංකා මහබැංකුව මේමන විට මුදල් අච්චු ගැසීම වක්‍ර උපක්‍රම මගින් සිදු කරමින් තිබෙනවා. වාණිජ බැංකු සතු ඩොලර් මහබැංකුවේට ලබාගෙන ඒ මහබැංකුවේ සංචිත ඉහළ නමා ගැනීම සඳහා මුදල් උත්පාදනය කිරීම සිදු කරනවා. මේක ඉන්ඩිකේට් කරන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුමේ අගය, ඒ කියන්නේ M2B අගය රුපියල් ට්‍රිලියන 2.1 දක්වා 2025 ජනවාරි වල ඉඳන් 2026 මැයි මාසය වල දක්වා කාල සීමාව තුල ඉහළ ගිහිලා තියෙනවා. මේ අනුව ඉතාමත් මෑදෙලි 2025 වසර සහ මේ අවුරුද්දේ මේ මැයි මාසය වෙනකල් කාල සීමාව තුල රුපියල් ට්‍රිලියන 2.1ක් මුදල් පද්ධතියට එකතු වෙලා තිබෙනවා. ඒ වගේම අපි දෛනිකව මේ වෙන විට දක්මින් තියෙනවා ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයාගේ අත්සන සහිත නෝට්ටු මුද්‍රණය කරලා මේ මුදල් ප්‍රවාහයට එකතු කරලා තියෙනවා රුපියල් මිලියන 304,000කට වැඩි ප්‍රමාණයක්.
1: රටෙහි සමස්ත මුදල් සැපයුම ඉහළ යාමට හේතු කිහිපයක් බලපෑ හැකි බවයි පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ.
7: ආර්ථිකයක් සාමාන්‍යයෙන් ප්‍රසාරණය වෙනකොට මුදල් සැපයුම ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනවා. අනිත් පැත්තෙන් මහබැංකුව විදේශ මුදල් මිලදී ගන්න අවස්ථාව වෙනකොට යම් ආකාරයකට මුදල් සැපයුමේ ප්‍රසාරණයක් සිද්ධ වෙනවා. ඉතින් අපි දැක්කා ගිය වසර තුල සැලකිය යුතු මට්ටමක ණය ගෙවීමක් සිද්ධ කරා. ඒ වගේම මහබැංකුව සතු සංචිත යම් ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම සඳහා ක්‍රියා කිරීමක් දක්නට ලැබුණා. මේ කියන කාරණා නිසා මුදල් සැපයුම යම් ආකාරයකට වැඩි වීමක් සිදු වෙලා තියෙනවා.
1: රුපියලේ අව ප්‍රමාණයද සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී ඖෂධ මිල ඉහළ නැංවීමට සිදුවනු ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සිත ප්‍රවෘත්තිවේද සඳහන් කළේ ඉදිරි දෙසතිය තුළ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.
8: සෞඛ්‍යමතුමාට අදහස් දැක්වීමෙන් පසු එතුමා තීරණය කරයි ඒ කොයිතරම් ප්‍රතිශතයකින් මේ වැඩිවීම ලබා දෙන්නට හැකියාව තියෙනවද කියන එක. බොහෝ දේවල් වැඩිවෙලා තියෙන නිසා විශේෂයෙන්ම අපි ඖෂධ 80%කට වැඩි ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ වගේම ඉතුරු ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන ඖෂධ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. මේ කාරණය නිසා මේ වයේ වැඩිවීමක් සිද්ධ කරන්නට වෙනවා. එහෙම වුණත් අපි විශ්වාස කරනවා ඒක ජනතාවට දරා ගන්න බැරි ආකාරයේ වැඩිවීමක් වෙන එකක් නැහැ කියලා.
1: සමස්ත ලංකා පෞද්ගලික උසසල් හිමියන්ගේ සංගමේ මාතලේකම් සිතත් සුරංග සඳහන් කළේ ඖෂධ මිල 120%කින් ඉහළ තමන ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් ඉල්ලා සිටීමට අපේක්ෂා කරන බවයි. ප්‍රමාණවත් තරමේ විදෙස් සංචිත නොමැතිවීමෙන් රට යළි බංකොලොත්විය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ පව සඳහන් කළේ සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
9: 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන්. 2027 IMF ගිවිසුම අවසන් වෙනකොට අනිවාර්යෙන්ම අපේ රටේ ශ්‍රේණිගත පිළිම බලපෑම අපිට විදේශ ණය ගෙවීමේ අනිවාර්ය යුතුකම එනවා 2027 ජනවාරි මාසේ. ඒකට ප්‍රමාණවත් ඩොලර් ටික අපේ රටේ අපි තියාගන්නට ඕන. නමුත් ඒවත් නැහැ. 2027 මාර්තු මාසයේ IMF ගිවිසුම අවසන් වෙනකොට සංචිතවල ඉලක්කය බිලියන 14.2ක් විය යුතුයි. අද කියන්නේ 7යි 50%ක්වත් ඒ ඉලක්කේ කරා අපිට යන්නට බැරි වෙලා තියෙනවා.
1: මේ අතර පළත් සභා ඡන්දය මේ වසරේ නොපැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටෙල්වින් සිල්වා ප්‍රකාශ කළා. මාධ්‍ය හමුවක් ඇඳවමින් ඔහු සඳහන් කළේ වෙනත් ගැටලු මතු නොවහොත් ලබන වසරේදී පළත් සභා ඡන්දය පැවැත්විය හැකි බවයි.
10: අපි පහුගිය අයවැයෙන් මැතිවරණ සඳහා මුදල් වෙන් කරා පළාත් සභා ඡන්දය තියන්න අරමුණු කරගෙන. නමුත් එහෙම තියෙනකොට තමයි ඔබ කවුරුත් දන්න අපිට දිත්තා කුණාටුව ආවා. ඒ නිසා අපට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500ක් කියන්නේ කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් වෙන් කරන්න. එතකොට ඒ සල්ලි ඡන්ද කරන්නට සල්ලි. ඒ නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ
1: නැහැ. ආණ්ඩුව පළාත් සභා ඡන්දය පැවැත්වීමට බිය වී සිටින බවයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ. ඔහු මේ බව සඳහන් කළේ පානතුරේ පැවති ජන හමුවක් අමතමින්.
11: අපේ හාමුදුරුවනේ මැතිවරණ දිනවද නැද්ද කියලා කියන්නේ පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරතුයි. මේ කුහතර පක්ෂයක ලේකම් කෙනෙක් කොහොමද කියන්නේ ඡන්දෙ දින දවස? ලේකම්වරයෙක්ට පක්ෂයක ලේකම්වරයෙක්ට කියන්න බෑ අහවල් දවසේ අපි ඡන්දෙ දිනනවා කියලා. මේ මොකද්ද වෙන්නේ? ඔහු කියනවා අපි මේ අවුරුද්දේ ඡන්දෙ දියන්නේ නැහැ. අපි ආණ්ඩුවට අභියෝග කරනවා. පස්නායිර පළාත් සභාව තියන්න බය නම්, දකුණු පළාත් සභාවත් තියන්න බය නම් අඩුම ගානේ ආණ්ඩුවට කොන්දක් තියෙනවා නම් උතුරු පළාත් සභා මැතිවරණේ හරි තියලා පෙන්වන්න කියන අභියෝගය අපි ආණ්ඩුවට කරනවා.
1: ඉරානය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉක්මන් නොවන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මැද පෙරදිග අර්බුදයට විසඳුම් සැවීම සඳහා ඇමරිකානු සහ ඉරාන නියෝජිතයින් සමග සාකච්ඡා සඳහා එක්ව සිටින පාර්ශවකරුවන් වෙතයි. සිය ට්‍රොත් සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ හොඳින් සාකච්ඡා කර වඩාත් සුදුසු ගිවිසුමකට එළඹීමට පියවර ගන්නා බවයි. ඉරානය සමග ඇතිකරගන්නා ඕනෑම කිවිසුමකට ඉරානයට න්‍යෂ්ටික අවිභාවිතයට අවසර නොමැති බව තහවුරු කරන කොන්දේසි අතුලත් වන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. ඔහු සඳහන් කළේ ට්‍රම්ප් ඒ සම්බන්ධයෙන් ඊයේ තමන් සමග සාකච්ඡා කළ බවයි. ලෙබනනය ඇතුළු සෑම පාර්ශවයකින්ම එල්ලවන තර්ජනවලට එරෙහිව ආරක්ෂා වීමට ඊශ්‍රායලයට ඇති අයිතිය ට්‍රම්ප් නැවත තහවුරු කළ බවද නෙතන්‍යාහු කියා සිටියා. ඉරාන ජනාධිපති මසූද් පෙෂස්කියන් සඳහන් කළේ ඉරානය න්‍යෂ්ටික අවිභාවිත නොකරන බව ලොවට තහවුරු කිරීමට සූදානම් බවයි. ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනිගේ අවසරයකින් තොරව කිසිදු කිවිසුමක් පිළිබඳ තීරණයක් නොගන්නා බවද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. යලිසරස්තල නිරිත දිගට වැසි වැඩි වෙයි. දිස්ත්‍රික්ක 6කට නායම් අනතුරු වැගවීම්. වාහන ණය සඳහා ලීසින් පහසුකම දැඩි කරයි. ඖෂධ මිල ඉහළ යන ලකුණු. ගිවිසුමකට ඉක්මන් නොවන බව ට්‍රම්ප් කියයි. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට එතෙක් ප්‍රදී සිටින්න පැන් පේපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: එහුනේ අපි ඒ කාලේ හපු ලස්සන හින්දි සින්දුවක්.
2: එතකොට මේකත් අහලා බලන්නකෝ.
3: දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත තියා. දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත.
1: මේ වැඩේ කලේ අක්කලාගේ වෙන්න සින්දුවෙන් ගොඩක් ෆේමස් වුණු මංජුලා සෙවන්දි.
4: සින්දුව ලිව්වේ වාස් සංජීව මල්ලි. මේක අලුත් කරලා මියුසික් කරේ ඊවෝබීස්. මගේ අක්කලාගේ වෙන්න ගීතේ කරපු මල්ලිමයි. වීඩියෝ එක G3 ප්‍රොඩක්ෂන් ගියන්නගේ තමයි වීඩියෝ එක කරේ.
2: කොහෙන්දනේ ඔයාට මේ යුනික් වොයිස් එක හම්බුනේ?
4: මම හිතනවා මගේ අම්මගේ තාත්තගේ පිටින් මාළු මට මේ කතාව ලැබුණා කියලා.
1: මංජුලා, දැන් හැමතැනම ඇහෙන්නේ ඔයාගේ සින්දු.
4: දැනට TikTok වීඩියෝ 64,000ක් හැදිලා තියෙනවා. මම හිතනවා මගේ මේ ගීතයත් ජනප්‍රිය වෙයි කියලා.
3: වරමත් දෙන්නෝයා උදන මිහරුද පවා.
2: ඔයාගේ ෆෑන්ස්ලටත් මොනව හරි කියමු.
4: හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ සියලුම දෙනාට. ඉදිරියට මමත් එක්ක රැඳින්න කියලා ආරාධනා
3: කරනවා.
0: Clock of the Town.
1: සූර්යාගේ අලුත්ම ෆිල්ම් එක කරුප්පු මේ දවස්වල ආදායම් වාර්තා අලුත් කරගෙන ලෝකෙ පුරාම තිරගත වෙනවා.
2: මේ අවුරුද්දේ රිලීස් කරපු පළවෙනි දවසේම වැඩිම ආදායමක් ගන්න හම්බුනේ කරපු මූවී එකට.
1: ඒ ඉන්දියානු රුපියල් කෝටි 29ක්.
2: ෆිල්ම් එකේ පළවෙනි සතියේ ඉවර වෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 200ක ආදායමක් කරා. සූර්යාගේ සක්සස්ම ෆිල්ම් එක වෙනත් කරපු මූවී එකට පුළුවන් වුණා.
0: Talk of the Town.
1: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiyata Crazy Vendezi.
6: සිකුරාදා හවස 5ට සියතහන්න.
7: Powered by Bid to Win.
1: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
8: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
6: පියල් දහසක මූලික තැන්පතුවකින් අනුබන්න. වාර්ෂික පොලිසියට 4.5, සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අනුබන්න. අමතන්න 13.19.
9: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
1: ඕ මම බයයි මං කළා.
0: බයයි නේද තමයි මට දවසක් හොල්මන කම්බල කිව්වා.
1: හේ මොනවද කිව්වේ?
0: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය වුණා.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
4: අනුවටයි දශමතකෙන් අනුවටයි දශමහතරෙන් දිවයිනපුරා
5: මමිස් පොකට් මනි
6: මාෂි කතාවක් තියෙනවා අපිට තියෙන දෙයින් අපි සතුටු වෙන්න ඕනේ අපිට ලැබෙන දෙයින් අපි සතුටු වෙන්න ඕනේ ඒක හරි නේද මට හිතෙන විදියට
1: අනිවාර්යයෙන්ම රවිෂ්ක අපිට දවස ගාන ගොඩක් දේවල් ලැබෙනවා හැබැයි අපි තියෙන දේ ගැන සතුටු වෙන්නේ නැහෙනේ ඒ නිසා පුළුවන් තරම් අපිට තියෙන දේවල් වලට අපි ස්තුතිවන්ත වෙන්න ඕන
6: හරියටම හරි ඔන්න අද දවසේ අපිත් එක්ක මාතර ඉඳන් එකතු වෙලා ඉන්නවා මමිස් පොකට් මනි සෙග්මන්ට් එකට සචිනි ගුඩ් මෝර්නින් සචිනි
7: මෝර්නින්
6: සචිනි ලෑස්ති නේද තරම් කරන්න
1: සචිනි ප්‍රශ්න හතරයි තියෙන්නේ රුපියල් 5000ක් ඔයාලට දිනා ගන්න පුළුවන් මේ ප්‍රශ්න හතරට හොඳට උත්තර දෙන්න අපි ඔයාලට තප්පර 5ක් දෙනවා ඒ වගේම උත්තර දෙකකුත් දෙනවා මේ තමයි සචිනිට ලැබෙන පළවෙනි ප්‍රශ්නය
6: සචිනි වෙසක් එකට තව ටික දවසයිනේ තියෙන්නේ දන්සල් වදින්න යනකොට අපිට බෙලිමල් දන්සලක් එහෙම මගහැරෙන්නේ නැහැ නේද ඔන්න මේ ප්‍රශ්නේ බෙලිමල් ගැන බෙලිමල් ඖෂධීය ගුණයෙන් පිරි සාම්ප්‍රදායික පානයක් බෙලිමල් පානය කිරීමෙන් ශරීරයට කැල්සියම් යකඩ වගේ පෝෂ්‍ය පදාර්ථත් ලැබෙනවා. අපේ ප්‍රශ්නේ බෙලිමල් නිතිපතා පානය කිරීමෙන් ශරීරයේ 1. ගැස්ට්‍රයිටිස් පාලනය වේ 2. දියවැඩියාව පාලනය වේ.
1: සචිනී ඔයාගෙන් හරි උත්තරය අපිට හම්බුණා. ඒ වගේම බෙලිමල් වල තියෙන ස්වභාවික ප්‍රතිඔක්සිකාරක නිසා ආමාශගත රෝග සුව කරගන්නත් පුළුවන්. සචිනී දැන් අතේ රුපියල් 250ක් තියෙන නිසා අපිට තව ප්‍රශ්න 3යි තියෙන අපේ අමු දෙවෙනි ප්‍රශ්නෙට.
6: සචිනී මේ දවස්වල වැස්ස ගොඩක් පලාත්වලට බලපාලා තියෙනවා. ජලයෙන් යටවෙච්ච පැති එහෙම අපි දැක්කන නිවුස් වල දිනේ.
7: ඔව්.
6: ලංකාවේ සක්‍රීය මට්ටමේ පවතින වැව් සහ ජලාශය 18000ක් විතර තියෙනවා. ලංකාවේ විශාලතම වැව තමයි අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටලා තියෙන සේනානායක සමුද්‍රය. අපේ ප්‍රශ්නේ වැවක ජලය පිරී ඉතිරී යන විට එම ජලය පිට කරන්නේ 1. සොරොව්වෙන් 2. පිටවානෙන්.
1: පිටවාන තමයි හරි උත්තරේ සචිනී. ඒ වගේම කෘෂිකාර්මික කටයුතු වලට වගේම කුඹුරු වලට ක්‍රමානුකූල ජලය මුදා හරින්න සොරොව්ව තමයි භාවිතා වෙන්නේ. සචිනී තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
6: සචිනී කැස්ස හෙම්බිරිසාව කියන්නේ වැස්ස එක්ක අපිට හම්බෙන නිකන් නෑදෑයි වගේ. හැබැයි පස්පංගු පැකට් එකක් එහෙම ගෙදර තියෙනවා නම් එච්චර බය වෙන්න දෙයක් නෑ නේ. පස්පංගු කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාවට අගනා ඖෂධයක්. මේ මගින් ශරීරයේ ප්‍රතිශක්තිකරණ මට්ටමත් ඉහළ නංවනවා. අපි අහන්නේ මේ අතරින් පස්පංගුවේ ඔසු පහට අයත් නොවන්නේ 1. කරාබු නැටි 2. ඉඟුරු.
7: 1. කරාබු නැටි.
1: කරාඹු නැටි තමයි හරි උත්තරේ. එතකොට ඔය පස්පංගු පැකට් එකේ ඔසු වර්ග පහක් තියෙනවා සචිනී. කොත්තමල්ලි, වෙනිවැල් ගැට, එතකොට පත්පාඩගම්, කටුවැල් බටු, ඉඟුරු. මෙන්න මේ දේවල් තමයි පස්පංගුවට අඩංගු වෙන්නේ. හරි, දැන් ප්‍රශ්න තුනකට සචිනී හොඳටම උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනී දිනාගෙන ඉන්නේ. දැන් තමයි සචිනී හොඳම වැඩේ තියෙන්නේ. අතේ තියෙන රුපියල් 1000 පස් ගුණයකින් ඔයාලට වැඩි කරගන්න පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගෙන. බෝනස් ප්‍රශ්නට යමුද?
7: යමුනේ.
6: හරි සචිනි මේක තමයි ඔයාට හම්බෙන බෝනස් ප්‍රශ්නේ. ඔයාට වෙන රටකට යන්න හම්බුනොත් ඔයා මොකද හිතන්නේ? ලංකාවේ ගොඩක් අය යන රටක්නේ ඉතාලිය. මේ ප්‍රශ්නේ අහන්නේ වාගේ ඉතාලිය ගැන. ලෝකෙ වැඩිම ලෝකෝරුම ගණනක් තියෙන ඉතාලිය. 2026 වෙනකොට ඉතාලියේ ජනගහනය මිලියන 58.9ක්. අපි අහන්නේ ඉතාලියේ අගනුවර මොකද්ද? 1. රෝමය 2. වෙනිස්.
1: සචිනී රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා. එතකොට ලෝකේ කුඩාම රට තමයි වතිකානුව. පිහිටලා තියෙන්නේ රෝම නගර මැද්දේ. රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා සචින්. ඉතින් මේ ලැබුණ chance එක ගැන මොන වගේ අදහසක්ද තියෙන්නේ?
7: ගොඩාක් රසයි. Thank you
1: Vietha. හරි සචින්, එහෙනම් ජය වේවා.
7: ජය වේවා.
4: Siapa Pocket Money?

0: මාෂි, ඉස්සර අපිට අම්මා හැම පුංචි කැටයක් ගෙනත් දෙනවනේ සල්ලි එකතු කරන්නනේ. අපි හරි ආසාවෙන් සල්ලි එකතු කරනවා. අම්මලා අපිට කියලා දෙනවා සල්ලි එකතු කරන්න කොහොමද, සල්ලි එකතු කරන එකේ වටිනාකම කොච්චරද, වටිනවද කියලා. පංචයතුරුම් කිනුමත් පොඩ්ඩොන්ට මුදල් එකතු කිරීමේ අගය කියලා දෙනවා. දරුවා ගැන අනාගතය ගැන හිතන දෙමව්පිය විදියට දරුවා වෙනුවෙන් සල්ලි තුරු කරන්න හොඳම තැන තමයි, විශ්වාසවන්තම තැන තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අරගෙන පංචයතුරුම් කිනුම. ඉතින් මේ වගේ තැනක සල්ලි එකතු කරනකොට දරුවත් කවදාරියේදී බලාගෙන ඉඳලා ඔයාගේ මාර්ගෙම යනවා. හොඳම දේවල් හොඳම විදිහට පාවිච්චි කරන්න වගේ මේ වගේ හොඳම තැන්වල මුදල් කියන දෙයට කවදාවත් අඩුවක් කරන්නේ නැහැ. ඉතින් ගණ කෝල් එකක් 13:19ට වැඩිපුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා මේ පංචයතුරුම් ගිනුම ගැන.
1: ඔව්, ඒ වගේම දැන් පොකට් මනී දිනා ගන්න විදිහත් අපි ආයෙමත් සරක් මතක් කරන්න ඕන. හරිම ලේසියෙන් පොකට් මනී දිනා ගන්න නම් අපිට මෙසේජ් එකක් එවන්න ඕන කියලා මේ වෙනකොටත් මේ වෙලාවේ අහගෙන ඉන්න අංගිලා මල්ලිලා දන්නවා. ඉතින් නමගම විස්තර ටික තමයි අපිට ඕන කරන්නේ. 0714 151 151 තමයි අපේ WhatsApp නම් එක.
0: එහෙනම් අපි හදට යන්න තමයි හදන්නේ. සුබ දවසක්. මම රවිෂ්ක.
1: මම ආශී.

0: Good morning, දැන් වෙලාව උදේ 7යි විනාඩි 1යි.
1: මේ පැයි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
1: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: ඇබැයි සිත නිවන බොදු පෙතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රෝගීතත්වයන් ඇතිවුණාම මේ විදිහට දවස් කීපයක් යනකොට ඔබ ප්‍රතිකාර කළේ නැතිනම් මේ රෝගීතත්වයන්ගේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර බෝ නෝන රෝගත් තියෙනවා රෝග ලක්ෂණ මතු සැනින්ම ප්‍රතිකාර ගත යුතු අවස්ථා. උදාහරණයක් විදිහට දැඩි හිසේ වේදනාවක් සමග ඔබගේ සිරුරේ කොටසක ඇතිවන හිරිගතිය වගේම ඔබ යම්කිසි කාර්යයක් කරද්දී ඇතිවන පපුවේ වේදනාවත් කිසිම විටකවත් බලබල ඉන්න හොඳ නැති තත්වයන්. ඒ නිසා මොනයම් හේතුවක් තිබුණත් මෙවැනි රෝගීතත්වයන් ඇති විට ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ඔබ නොදන්න මෙඩිසින්.
1: තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: Rock with Mo සියතට.

0: නොදන්න මෙඩිසින්.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: ප්‍රමාද වෙලා බෙහෙත් ගන්න එන්න එපා.
0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: අපි අතර බොහෝ දිනක් කරන සාමාන්‍ය දෙයක් තමයි යම්කිසි අසනීපයක් ඇතුණාම දවස් කීපයක් බලනවා ඒ අසනීපය නිකම්ම හොඳ වෙයිද කියලා. සමහර විට බෙහෙත් බොන්න තියෙන අකමැත්ත, ඔබට ඒ සඳහා වෙලාවක් නොමැති වීම, ඊට අමතරව මේ වගේ තත්ත්වයකදී ඔබට ඇතිවන ආර්ථික අපහසුතාව වගේ කරුණු කාරණා මේ සඳහා බලපාන්න පුළුවන්. සමහර වෛරස් ආසාදන වගේ බෝවන රෝග නම් සමහර අවස්ථාවලදී කිසිම බෙහෙතක් නැතුව වුණත් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒ අතරත් ඩෙංගු, මීයුණ, මොලේ වුණ

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මට තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.718 492 492 0.711 327 777.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්න? සිංගල්කින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටිවෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ටමෝල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්සිටි
5: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
6: මොකක් හරි නෙවෙයි. ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු ඒවත් සුපිරි නඩත්තුවත් අඩුයි.
7: වැඩි දියුණු කළ බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝධ රථය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත.
8: ඇලුමිනියම් ඇලුමිනියම් මනේ
9: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
10: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
11: ඒලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000. NIBM, The City University, The Place to Be.
12: අතිවිශ්වසනීය ගමනකට Jetac Electric Scooter. Kilowatt පැය 3.5 lithium ion battery. Kilowatt 3.1 motorය. Liter 35 storage පහසුකම. David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා 0111 742 550 අමතන්න.

ඉතුරුම් ගිනුමකට 10% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: අතේමිට තියන කාලටයකින් වැඩ කරගන්න විදිිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්තිනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
1: අද කාලේ හොඳම ආයෝජනය brand new bajaj ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: දැන් වෝචුවලස් වෙති. වැඩ කුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරා ගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112-414-414 කොන්දේසි සහිතයි. වෝචුවලස් සමදා ඔබ සමගයි.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: මීටරයකින් කිලෝමීටර 80කට වඩා යා හැකි බජාජ් සිටි 100 මෝටර්සයිකල් සඳහා SNN ලීසින් ලබා ගන්න පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මාසයකට රුපියල් 10,600 බැගින් ගෙවන්න හෙල්මට් එකකුත් නොමිලේ. අදම දිවයින පුරා විහිදුණු අපගේ ශාඛාවලින් ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන්න 0.1144 කොන්දේසි සහිතයි.
5: ඔන සමග 5G රෙවොලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත්

0: දැන්ම සිංහහෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: චූටිකල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එකකින් ටොයිස් කියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
2: එයා තාත්තා වගේම දක්ෂයි.
1: තව අම්මයාට නැන්ග්‍රු කිරි දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700.

0: FM.
1: කොහොමද කොහොමද?
2: I'm good.
1: ලේසි නෑ ඔයගොල්ලොත්. අම්මෝ.
2: මොකද්ද දැන් මේ පාර මම මොකද්ද මෙතන කරලා තියෙන්නේ දැන් මේ සැරේ?
1: මේ පාර ඔයාට කරන්න මුකුත් මිතුරු කරලා නෑ නේද? කොහොම කරලා තියෙන්නේ ඔයගොල්ලෝ?
2: මම රට වෙනුවෙන් බිලි වෙනවා.
1: දැන් පරක්කු වැඩි.
2: Seriously?
1: දැන් බිලි වෙලා වැඩන්නේ. ඩොලර් එක 350 ගාන ගියාට පස්සේ ඉතින් විශේෂයෙන්ම බිලි වෙන්න යන්න ඕනේ
2: නැහැ. 350 ගානක්. Okay.
1: එතකොට අපි නිකන් බැලුවොත් එහෙම මේ අවුරුද්දේ පෙබරවාරි මාසේ ඉඳලා මේ වෙනකොට පෙබරවාරි මාසේ ඩොලර් එක සාමාන්‍යයෙන් රුපියල් 313ට විතර වගේ තිබ්බේ. දැන් අතන ඩොලර් එක කොච්චර වොලටයිල්ද කියලා කියනවනම් අපිට මේ ඩොලර් එකේ ගාන කියන්න අමාරුයි. අද දවල් වෙනකොට තමයි ඒක පොඩ්ඩක් බලලා ඇවරේජ් රේට් එක කරන්න කියන්න වෙන්නේ.
2: දැන් විකුණු මගේ ගත්තොත් 353.7017යි. ඒ කියන්නේ ඊයේ දවස. ඊයේ දවසේ රේට් එක තමයි මේ කිව්වේ.
1: ඔව්. ඔකට සාමාන්‍යයෙන් බැංකුවෙන් ওই සල්ලි මාරු කරගන්න ගියාම ওই 353ට තව පොඩි 3ක විතර ටැක්සියක් එකතු වෙනවා.
2: Yes.
1: සල්ලි දීලා ඩොලර් ගන්න ගියාම.
2: හරි.
1: අපි විෂම චක්‍රයකට අහු වෙලා තියෙනවා කියලා මම දැක්ක හර්ෂ මන්ත්‍රීතුමා කියනවා. ඉතින් මේ
2: විෂම
1: චක්‍රයට අහු වෙලා තමයි අපි හොඳටම විස වෙලා ඉන්නේ මේ අවස්ථාවේ නේද? මේකට මැද පෙරදිග යුද්ධ හේතු වුණාද? කියන තියෙන අහුවෙන ගානට අපි ඩීසල් ගන්න ගියාද? අදාල නැහැ දැන්.
2: වාහන ගන්න එක එක කේස් වුණාද? ඒක නේ.
1: ඒව අදාල නැහැ. ඩොලර් එක 353යි වා කිව්වේ. ඊ රේට් එක. නේ? එතන විකුණුම් මිල සාමාන්‍යයෙන් ගිහිල්ලා එයාපෝට් එකෙන් රුපියල් දීලා ඩොලර් ගන්න ගියොත් අර පින්තූරේ පෙන්වන රේට් එකට තව 3ක මේ එක්ස්චේන්ජ් පොඩි ටැක්ස් එකක්. ඒකට එක්ස්චේන්ජ් ටැක්ස් එකක් වගේ තමයි නමක් කියන්නේ.
2: හරි, ඔකේ.
1: ඒක වැදුනහම ඉතින් හිතන්නකෝ.
2: ඔව්.
1: හොඳ ගානකට එනවා නිකන් ඔන්න ගාන හතලා කියන්නම් ඉතින්.
2: ඒ කියන්නේ ගණුම් මිල 347යි තියෙන්නේ. අරක වික්‍රම් සීන් එක.
1: ගණුම් වැඩන්නේ නැහැ. ගණුම් මිල කියන්නේ අපෙන් ගන්න බැංකුව අපෙන් ගන්න ගානනේ ඩොලර් එක.
2: හරි.
1: එහෙම ගන්න මේ ඩොලර් තියනවාද බං අපි ගාව?
2: චුට්ටක් තියනවා මං ගාව.
1: මොනවද මේ කතා කරන්නේ උදේ පාන්දර? මේ 360 ගාන පනිනවා ඒක ඇල්ලලා තාවොත් එහෙම.
2: වාව් නියමයි.
1: ඉතින් මේ
2: ඕකයි තත්වය.
1: ඔව් ඩොලර් එක ඒ ගානට ගිහිල්ලා තියෙනවා.
2: නිදාගෙන නැගිටිනකොට ඩොලර් එක කීයද කියන එක
1: අපි දැන් පෙට්‍රල් ඩීසල් ගණන් ගැන නෙමෙයි අපි.
2: හරි.
1: ඩොලර් ගණන් චුට්ටක් ඉගෙන ගන්න නේද? අපි ඇවිල්ලා බොහොම පැහැදිලිවම පරිභෝජන ආර්ථිකයක් තියෙන එකක් දෙකක් අරනම දන්න කියන සේරම ඉම්පෝට් කරන රටක් නේ. හාල් ඇටයක් ගේන්නේ නැහැ කියපුවාම ඉතින් අපිට ගැහුවා තමයි අපිට ගැස්සුණා. බොරු කියන්නේ නැහැ.
2: නෑ ලස්සනයි නේ කතා ඉතින් ආසිතනනේ.
1: මේ තමයි අන්තිම හාල් නේ.
2: හරි.
1: දැන් එන හැම නැවටම කියන්න වෙලා තියෙන්නේ.
2: එහෙමයි සමහරව කියනකොට එහෙමයි කරනකොට ඉතින්
1: ඒක හරි දේශපාලන අපි දන්නවනේ වේදිකාවේ කරන දේශපාලනය කරන්න බෑ.
2: Yes.
1: දේශපාලන සිරාවට කරන්න ගත්තා.
2: අනිවාර්යයෙන්.
1: ස්ටේජ් එකේ උඩ ඉඳලා ආණ්ඩුවක් කරන එක ගේමක් නෑ. මේක අතරරං කරන එක තමයි වැඩි.
2: Yes.
1: මිනිස්සුත් ඉතින් දෙන්න තියෙනේ ඔක්කොම ටික දීලා තියෙන්නේ. 159 කුයි නේද? මම දන්නේ මොනවද දෙන්න එක. දැන් ඉතින් තව සල්ලි ටිකක් තියෙනවා නම් ඒක දෙන්න කියලා නෙමෙයි කියන්නේ.
2: හරි.
1: එකත් හරි. ඩීසලුත් ඔය 7 අල්ලයි වගේ නේද? මම දන්නේ නිකන්.
2: බය හිතෙනවනේ.
1: නේද? මාස 3ක් අල්ලන් ඉන්නවා කියලා කිව්වා මං හිතන්නේ මාස 3කුත් අමාරු වෙයි කියලා මට නම් හිතෙන්නේ. අපි දන්නේ නැහැ දැන් IMF එක හැම වෙලාවෙම කියන්නේ ණය සමාලෝචනයේදී ඊළඟ ණය කෑල්ල දෙන්න නම් ඉලෙක්ට්‍රිසිටි චාර්ජස් විදුලි ගාස්තු සහ ඉන්ධන ගාස්තු කියන ඒවා හරි මාකට් ප්‍රයිස් එකට දෙන්න.
2: Yes.
1: අතින් කාලා හරක් බලන්න ලෑස්ති වෙන්න එපා. හරි දැන් ඔබ මේ වාහන ගැන උනන්දු වෙතිනේ. වාහන ගැන පොඩි දෙයක් කියන්නම්. වෙනද බ්‍රෑන්ඩ් නිව් වාහනයකට 50%ක් දුන්නා. නේද?
2: ඔව්.
1: බ්‍රෑන්ඩ් නිව් වාහන. එතකොට unregistered වාහන. ඊපස්සේ register කළා අවුරුද්දක් හෝ ඊට වඩා අඩුවෙන් තියෙන වාහන. අපි ගන්නවා නම් 50%ක් අතින් දාන්න ඕනේ. 50%ක් අපිට ලීස් එකක් ලෝන් එකක් හැටියට facility එකෙන් 50%ක් දුන්නා.
2: හරි. Got it.
1: දුන්නනේ. ඒක 140 කරලා තියෙනවා. හ්ම් හ්ම්. 140 කරලා තියෙනවා. ඊට පස්සේ රෙජිස්ටර්ඩ් වාහන වලට ඉස්සර මේ 70%ක් ගෙව්වා. රෙජිස්ටර්ඩ් වාහන වලට.
2: ඔකේ.
1: දැන් 60යි. ඒකට නම් ඉතින් මාකට් එකේ ඉන්න අපේ කට්ටිය මොන හරි ක්‍රමයක් හොයාගනි. ඒත් අපි කියන්න ඕනේ නෑ මාකට් එකේ ඉන්න අය දන්නවා රෙජිස්ටර්ඩ් වාහනයකට වැලියුේෂන් එක හදා. ඒ වයිටින් ආයිටින් ගෙම්බන්ට පනින්න ගන්නන්න ඕනේ නෑනේ. නැද්ද පුතා?
2: එක්ස්පර්ට් ලයිෆ්නේ.
1: රෙජිස්ටර්ඩ් වාහන වලට ගණන් ලස්සන්ට හදලා ඒක කරයි. නමුත් අන්රෙජිස්ටර්ඩ් බ්‍රෑන්ඩ් නිව් සහ ලියාපදිංචි කළ අවුරුද්දකට වඩා අඩු වාහන සම්බන්ධයෙන් එච්චර ලොකු නැටුම් පෙන්නන්න එච්චර වංගු ගහන්න බෑ. නැති වැලියු පෙන්නලා පෙනුමට 160 කිව්වට කලින් වගේ 170ට හදන්න පුළුවන්. හැබැයි ඉතින් බ්‍රෑන්ඩ් නිව් වාහන වලට වැලියුේෂන් එකක් තියෙනවා. අන්රෙජිස්ටර්ඩ් වාහන වලට වැලියුේෂන් එකක් තියෙනවා. ඊතර ඊතර කෝලම් කරන්න ඇත්තටම ඉතින් බැහැ කරන්න. ඉතින් මං අහන්නේ මේ දැන් මේ හදන්නේ දැන් ඇයි මෙහෙම කරන්නේ? දැන් මේවා තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවා. ඒකයි මේ කියන්නේ. තේරෙන මිනිස්සු ඉන්නවා මං දන්නවා. තේරෙන්නේ නැති මිනිස්සු තේහා තරමටම ඉන්නවා. වාහන කියන එක ඉතින් මේ රටේ හීනයක් තමයි පුතා. ඉතින් ඒ කියන්නේ බොරුවට අඬලා වැඩක් නැහැ. මේ ලක්ෂ 12ට විත් වෙනවා වගේ නිකන් ඒ වගේ වෙන්න එපා. වාහන කියන්නේ අපි වගේ රටවල මිනිස්සුන්ට ඇත්තටම හීන. ඒක පන්තියකට තමයි වාහන ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මැච් එකක් ගහලා මේ මිනිස්සුත් ඉතින් ওই ලීස් එකෙන් තමයි වාහන ගත්තේ. අපේ රටේ අත්පිට මුදලට වාහන ගත්ත මිනිස්සු මං හිතන්නේ 100%ක්වත් ඉන්නවා.
2: ඕ ඒක හරි.
1: මෙහෙම සල්ලි දීලා රෝල්ස් රොයිස් ගන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. කැඩිලක් ගේන්න පුළුවන් මිනිස්සු ඉන්නවා. 100%ක්. අපේ රටේ තර ලෝකේ වගේම තමයි.
2: හරි.
1: අපේ රටේ සල්ලි වෙනොත් 90%කට වැඩිය පාවිච්චි කරන්නේ 90%කට 95%කට වැඩිය පාවිච්චි කරන්නේ 100%ක් වෙච්ච මිනිස්සු.
2: යා.
1: ඉතුරු 105 තමයි මේ ඉතුරු උඹල අපි වගේ මේ 99%ම පාවිච්චි කරන්නේ. ඒක තේරෙනවා. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය. ඒ
2: 101 නෑනේ අපි.
1: ඒ 101 ලොවෙත් ඒ 101 දිනනවා. අර කොරියාවේ ගියලා අර කොල්ලන්ගේ දත් ගලවලා අපි බඩු ගන්නවා. අපි කිව්වා.
2: ආ අපි කිව්වා අපිට අපි ඇහෙන්නේ.
1: ඔව්. අපි වට ඇහෙන්නේ විදිය නෑනේ මම නෙමෙයිනේ. මම අර අපි කිව්වේ දැන් මට මේක ඇති වෙලා කියලා. ඇත්තරම නේද? නැත්ත අපි ඉන්දි කට්ටක්වත් ගන්න අපිටත් ඉතින් අර චොක්ලට් පාර්සලයක් දෙන්න දැහුවාම ඉතින් මොන හිතකින් එපා කියන්නද බං ඉතින් සල්ලි දීලා මෙරුවට මෙහෙදි ගන්නෑ නේ ඕක අපි
2: ආස දේවල් පෙන්නේ මෙහෙම පෙන්නේ
1: පෙන්නනවා
2: මල්ලි මේක ෂොක්කිනා විතරයි
1: ඉතින් අනේ මල්ලි මේක නම් පුදුම ලස්සනක් දරන්න මාරු වෙනේ මල්ලි ඉතින් මේවා හරි මිල වෙන්ට නේද කොරියාව ගිහලා මේ අනේ මේවා හරි මිල ඇති මේ බ්ලෙන්ඩර් ඉන්නකෝ අක්කිට මං එකක් දාන්න අනේ මෙහෙ මේ රයිස් කුකර් කියලා જાතියක් එනවාද මල්ලි මෙහෙ ආ ඉන්නකෝ මං දාන්න ඉන්නකෝ අක්ක මං දාන්න
2: හරි දැන් ඒව නැවේ එන ගම ඒව අපි පස්සේ කතා කරමු හරි ඔව්
1: මං හිතන්නේ ඒ කොල්ලන් ටිකක් ගියාට වඩා ගානක් ඇ ටැක්ස් එක ගොල්ලෝ කමක් නැ ඒකත් ගිහලා ගමු
2: රයිට්
1: තාම නදින් කියන්න තියෙන්නේ ඔන්න ඔක තමයි වාහන සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ දැන් ඩොලර් අවුට් ෆ්ලෝ එක නවත්තන්න ලංකාවෙන් ඩොලර් එළියට එන එක නවත්තන්න තමයි මේ ඔක්කොම කරන්නේ.
2: හරි.
1: මේ තමුන් නැහැලා මේ ලොකු ලොක්කන්ට කියන්නේ. ඕගලන්ට වාහන ඉම්පෝට් එක මුලින්ම පටන් ගන්නකොට නිකන් හරි හිතුන්නේ නැද්ද? පොඩ්ඩක් මේක රෂනල් කරන්න.
2: ඒක නනේ.
1: පොඩි පිළිවෙලකට ගෙන්නන්න. ඇමරිකානු ඩොලර් බිලියන 3කට පොඩ්ඩක් අඩු වියදමක් ගිහිල්ලා තියෙනවා. වාහන ලක්ෂ 3කට වැඩිය මං දැනුවත්ව ගෙනහැලා
2: තියෙනවා. Yes.
1: මේ වෙකේ ඉන්ඩිකේෂන් තියෙන මෝටර් සයිකල් අරම ඔකද? වාහන ලක්ෂ 3කට කමක් නෑ බ්‍රෝ ගෙනහැල්ලා ඒවා වික්කනක් අර දුටුගැමුණු ස්ට්‍රීට් එකේ කොහොල ඇවිදින්නකෝ
2: අනේ උනේ
1: ගත්ත වාහන ගත්ත තැන්වලට දැන් වාහන ගන්න සල්ලි ටික යවුවා වාහන දෙන්න සේල් වල තියෙනවා
2: හරි
1: ඒවා ගන්න බලන්නම් මිනිස්සු ඉන්නේ හෙනම හෙන අඩුයි ඉතින් තව යනවා මන් දන්නේ තියෙන ටික හිස් කරන්න නැතුව තව ගේන්නේ ඇයි මේ ගේන්නේ මොකුත් නෙමෙයි ගෙනහැල්ලා තියලා නිකනොත් ගණන් යනවනේ අපේ රටේ වාහන.
2: ඕනේ.
1: අපේ රටේ වාහන ගෙනහැලා තිබ්බහමත් ගණන් යනවා. එතකොට දැන් මේ දවස්වල කාසියෙල් වලට කතා කරපුවාම කියන්නේ ආ ඔක්කොම ඒගොල්ලෝ ඉවරයි. ඔක්කොම ඒගොල්ලෝ ඉවරයි. නෑ මේ බලන් ඉන්නවා අර අතිරේකව දාපු 150ක වැඩිපුර ටැක්ස් එක ඉෆෙක්ට් වෙලා.
2: හරි.
1: ටැක්ස් වැඩි කරන්න කලින් ගෙනාපු වාහන වලටත් ඒ මුද්දරේ මලවලා ඒ ගානත් කපලා පරණ ගණන් වලට ගෙනාපු වාහන අලුත් ගණන් වලට දෙන්න. උගලන්ට ඇත්තටම හොඳ කලක් යනවනවන්නක් කියන්නේ.
2: බොහොම ලස්සන.
1: කරගන්න එහෙම. එහෙම කරගන්න. මේ බිස්නස් කෑල්ල කෑල්ලට ආවට පස්සේ කොහොම සෙට් එකම එකයි නේද?
2: يعني හොඳ නරක කියන එක.
1: එහෙම නෑ. එහෙම එකක් නෑ. අම්මුණා නම් දුන්න බැස්ටිය කියලා තමයි තමයි තින්නේ. ඉතින් මම කියන්නේ දැන් ඉතින් මේ ඩොලර් රේට් එක උඩ.
2: හරි.
1: වාහනවලට දෙන ණය පහසුකම් අඩු කරලා. ඔච්චර තටමන් ඉතින් මේ වාහන ගෙන්න නවත්වලා දාන්න ඕ.
2: ඒකනේ අනේ නේද?
1: ඔච්චර නටන්නේ ඇයි? වාහන ගෙන්නන එක මේ මේ මේ ඩිස්කරේජ් කරන්න.
2: ඩිස්කරේජ් කරන්න කියන්නේ මොකද්ද කරන්නේ? ඒ කියන්නේ වචනෙන් නෑනේ.
1: ඔව් වචනෙන් නෑ තමයි. වාහන ගෙන්නන එක එපා කරවන්න. ඒක නේද වචනේ?
2: ඔය එපා කරවන්නේ.
1: ආ මේ කරන්නේ ඩිස්කරේජ් කියන එකට දැන් අපි අලුත් අතින් මෙහෙමයි. වාහන පාවිච්චි කරන එක එපා කරවන්නේ. බ්‍රෑන්ඩ් නිව් ගන්න හිතෙන්න එපා කරවන්නේ. මේ තමයි මේ අපි කරන්නේ. ඉතින් මේ එකපාරම අපිට හරියට මොන හරි කියලා ඔච්චර දඟලන්න දෙයක් නැහැ. ආ අරෙන් හොගාල වැඩි කරලා අරෙන් ප්‍රවෘත්ති නිවේදන දානවා. මේ අපි වාහන ඉම්පෝට් කරන එක නවත්තන්නේ නෑ. නවත්තන්න එපා.
2: යා.
1: වාහන ඉම්පෝට් කරන එක නවත්තන්න එපා. වාහන ගන්න එක එපා කරවන්න. ඔව්.
2: අධෛර්යමත් කරා. අන්න ඒකනේ.
1: එපා කරවන්න නෙති කියන්නේ. ඔව්. ඒ
2: වුණා ලස්සනට කියනවනේ. ආනේ ගෙන්වීම
1: අධෛර්යමත් කරලා එපා කරවන්න තමයි මේක කළ තියෙන්නේ කියලා අපිට තේරෙනවා. ඉතින්
2: එහෙම තමයි අපේ කොයි දේ
1: ලක්ෂ 12ට 20 විතර කාලේ ගත්තා නම් ගත්තා
2: දැන් නැහැ
1: දැන් කරන්න දෙයක් නැහැ අපි සින්දුවක් කාලා
2: රයිට්
1: ලස්සන්ට hina වෙලා ඉමු
2: ඉතින්
1: දැනගන්න අපිට දැන් පේනවා සීරීසි ලෝක ආර්ථික අර්බුදයකට අපි යනවා එහෙම ලක්ෂණ කීපයක් පේන්න තියෙනවා අපිට නම් මෙහෙම වෙලා තියෙන ලෝක ආර්ථික අර්බුදේ ලෝක ආර්ථික අර්බුදේ එන්න කලින් කියලා අපි එහෙම හොඳට හිටියේ නෑනේ නේ අලුතෙන් මේ ආර්ථික අර්බුද අපි දැන් මේ වැටෙන්නේ කොහෙන්ද බං වැටෙන්නේ
2: පැදුරෙන් පොළවට that's all
1: එන්න උඩ හිටියා වගේ මේ ආර්ථික ගැන කතා
2: කරන්නේ අනේ
1: අනේ මේ

0: தியேட்டர்.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.
4: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිංගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
5: පරම්පරා ගානක් කපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ඔබ A-level Samsung classes with the NIBM the City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අමතන්න 011 732 1000 NIBM the City University the place to be.

පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: පැල්වත්ත නාම අපේ කිරි සන්නාමයයි. රයිට පැල්වත්ත කිරි පිටි කල කිරි එක එකළන්ගේ ෆුල් ක්‍රීම් මිල්ක් පවඩ එකයි, ඉට පස නොන් ෆැට් එකයි, ඉට පස යෝකට්ද අයිස්ක්‍රීම්ද තමනද බටතියනවා, ගීතියනවා, මුදවපු කිරි තියනවා. ඉතින් හැම එකක් මෝගලන්ට පැල්වත්ත බ්‍රෑන්ඩ් එකෙන් ගන්න පුළන්. විශේෂම කාරණාව තමයි අපේ රටේ කිරි, හරිද? පැල්වත්ත කියලා කියන්නේ. ඊළඟට අපි අදත් හච් ගැන කතා කරමු. හච් අපි 15 පැකේජ් එක ගැන, හච් 15 වියදම සැරයි. ඒ නිසා පුළු පුළුවන් තැන්වලින් අපි බැලන්ස් කරගමු. හච් 15 වගේ දාගත්තොත් ඔගලන්ට මාසිකටම ගෙවන්න වෙන ඔගලන්ගේ ඩේටා බිල් එක තමයි රුපියල් 1199යි කියලා කියන්නේ. ඒක එච්චර අඩු කරගන්න පුළුවන් හච් 15 දාගත්තොත්. ඒ ගැන පොඩක් අවධානය යොමු කරන්න. අපි අදත් බජාජ් ත්‍රීවිල් ගැන කතා කරනවා. ඉතින් මොනවා හරි ත්‍රීවිල් එකක් ගන්නවා, මොනවා හරි මොකක් හරි ත්‍රීවිල් එකක් ගන්නවා කියලා හිත හිතේ ඉන්න ඔබේ මිතුරට පහදලා දෙන්න. මොකක් හරි ත්‍රීවිල් එකක් අරගෙන වැඩක් නැහැ, කෙලින්ම බජාජ් ත්‍රීවිල් එකක් ගන්න කියලා ඇහි එහෙම කියන්නේ. ඒකට හේතු කියන්න පුළුවන් අපිට ගොඩක්, හරිද? ඒ කියන්නේ ඔබේ පැත්තෙන් වාසි වෙන හේතු ගොඩක් තියෙනවා ඔබ බජාජ් ත්‍රීවිල් එකක් ගන්නවා කියන එකේ, රයිට්? තවමනාද අපි ඇලුමෙක්ස් ගැනත් කතා කරන්න ඕනි. ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම දැන් ඕගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. ඒ අවශ්‍යතාවය යනවා නිකන් දැන් ගෙදර යන ගමන් අපි ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එක ගමුනේ. එහෙම සීන් එකක් නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ඔගලෝ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධ මොකක් හරි වැඩක ඉන්නවා නම්, ගේ දොර හදන වැඩේ නම් මේ දවස්වල ඉන්නේ, අනිවාර්යෙන් ඇලුමිනියම් දානවා නම්, ඒ කියන්නේ ඇලුමිනියම් දාන්න ගන්න තීරණයත් මාරයි. ඒක ඇත්තටම හොඳයි. ලී දාන්න නැතුව ඇලුමිනියම් දාන්න ඕනේ කියලා හිතන එකත් හරි වටිනවා. හැබැයි ඔබ හරි ප්‍රොඩක්ට් එක ගත්තේ නැත්නම් අන්න එතන පොඩි අවුලක් තියෙනවා. පොඩි නෙමෙයි, සමහරවිට ලොකු අවුලක් තියෙනවා. හේතුව තමයි හරි ක්වලිටි ඇලුමිනියම් එක දැම්මේ නැත්නම් ඔබ බලාපොරොත්තු වෙන වැඩේ කරගන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අපි ඇලුමෙක්ස් එකට යන්නේ. කියන්නේ ඇලුමෙක්ස් බිල්ඩින් සිස්ටම් එකම ඇලුමෙක්ස් එකේ තියෙනවා. ඊට පස්සේ වහල ගැන, සිවිලිම ගැන අවධානය යොමු කරද්දි කලර් අප් කියන බ්‍රෑන්ඩ් එක අමතක කරන්න එපා. කලර් අප් කියලා කියන්නේ රයිනෝවල තවත් අභිමානවත් ප්‍රොඩක්ට් එකක් තමයි කලර් අප් කියලා කියන්නේ. කලර් අප් වල මේ දවස්වල ස්ට්‍රිප් සීලින් එක ගැන අපි කතා කරන්නේ. අර ලී පෙනුමට ලස්සන ෆිනිෂින් සිවිලිමක් ගහගන්න ආසයි නම් ඕගලන්ට කලර් අප් තමයි හොඳම විසඳුම. මේක ලී නෙමෙයි, මේක වේයෝ කන්නේ නැහැ, මේක මොනවාද අර වතුරෙන් තෙමිලා පෙඟිලා එහෙම පපඩම් වගේ වෙලා යන්නේ නැහැ. ඊට පස්සේ මේක ගිනි ගන්නෙ නැහැ. ඉතින් ඒ වගේ වාසි ගොඩක් තියෙනවා. කලර් අප් ස්ට්‍රිප් සීලින් එකක් ඔබ දානවා නම් අනිත් එක ලී පෙනුමටම ගන්න පුළුවන්. ලස්සන ලස්සන කලර්ස් වලින්, ඒ කියන්නේ කලර්ස් කියන්නේ ලී පාට තියෙන්නේ, ඒ පාට වලින් ඔගලන්ට ගන්න පුළුවන්. ලී ජාති කිහිපයක්ම තියෙනවා. මම ඒකත් මතක් කරන්නේ මොනවාද ඒ පෙනුම එන ලී ජාති ටික මොනවාද කියලා. හැබැයි ලී නෙමෙයි, හරිද? ලී නෙමෙයි, ඒක විශේෂෙන් කියන්නේ. ඊට පස්සේ අපි NLB ගැනත් අද දවසේ කතා කරමු. ඔබ වාසනාවන්තෙක් කරන්න තමයි NLB බලාගෙන ඉන්නේ. ඒකට ඉතින් ඔබ ලොතරැයියක් ගන්න ඕන. නිකන් හිටියට හරියන්නේ නැහැ. NLB එකේ ලොතරැයියක් ගන්න. 7:43.
1: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර්. ඔබත් අදම මිලදී
2: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති, පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්. 98.2 කියන්නේ 98.

0: සියතෆම්
1: මේ වෙලාවේ අපි කල්පනා කරලා සල්ලි හොඳට වවා ගන්න පුළුවන් තැනක තමයි සල්ලි ටික තැම්පත් කරලා තියාගන්න ඕනේ. සමහර අපිට මේ වෙලාවේ හදිසි බිස්නස් එකකට අත ගහන්නේ නැත්තම් මොකක් හරි වෙන ආයෝජනයකටත් යන්නේ නැත්තම් තියෙන සල්ලි ටික හොඳ ෆික්ස් ඩිපොසිට් එකක දාගමු නේද? ඉතින් ඒකට හොඳම එක අපිට හම්ුණායි තමයි කමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට්. ඉතින් දවස් 100 දවස් 200 දවස් 300 විදිහට ඒ කියන්නේ වෙන් කරලා තිනවා ඔයාලට ගැළපෙන විදිහට. ඒක දැන් මෙහෙමනේ එකපාරට මෙච්චර අවුරුදු ගානකට දාන්න ඕනේ කිව්වොත් ඒක සෙට් වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා එහෙම දවස් ගාන ඔයගලන්ට ගන්න පුළුවන්. 100 හරි 200 හරි 300 හරි ගැළපෙන විදිහට තෝරගන්න. ස්ථාවර තැන්පතුව කරන්න ඔබට මං කියන්නම් වැඩිම ප්‍රතිලාභ ලැබෙනවා කිව්වෙ මෙන්න මේ නිසා තමයි. ඔයගලන්ට ස්ථාවර තැන්පතු වලට 9.5% දක්වා ඉහළ පොලියක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා කමර්ෂල් බැංක් එකේ ෆික්ස් ඩිපොසිට් එකක් ආරම්භ කරොත්. හරිද? ඉතින් 1,05,000 හරි ඊට වැඩියෙන් හරි මුදල් තමයි තැන්පත් කරන්න වෙන්නේ. කමර්ෂල් බැංක් එකත් එක්ක වැඩි විස්තර කතා කරගන්න 13:16 කියන හොට්ලයින් එකට ඔයගලන්ට කතා කරන්න පුළුවන්. රයිට්. ඊළඟට අපිත් මතක් කරන්න ඕනි අපි සිංගේක ගැන අදාළ තාරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. හරිද? අලුත් ආරංචියක් අලුත් දෙයක් ගැන හොඳ වාසියක් එක ගන්න පුළුවන් දෙයක් ගැන අපි කතා කරමු සිංහ එක ගැන. ඒ වගේම ඔනර් ෆෝන්ස් ගැනත් මතක් කරන්න ඕනි. මාකට් එකේ වැඩිපුරම අලවි වෙන වැඩිපුරම ජනප්‍රිය වෙලා තියෙන ෆෝන් එක තමයි ඔනර් කියලා කියන්නේ. මොකද අර බජට් එකටත් සාධාරණව සහ ෆීචර්ස් ටික ලස්සනට දීලා තියෙනවා. ඒ කියන්නේ ෆීචර්ස් වලට බොරු ගණන් කපලා නැහැ ඔනර් ෆෝන් එක. ඉතින් ඒක වටිනවා. සහ X9D ෆෝන් එක ඔබ බලනවා නම් මේ දවස්වල මාකට් එකේ ඔබ දකින වැටුණට කැඩෙන්නේ නැති එකම ෆෝන් එක තමයි X9D කියලා කියන්නේ. ඉතින් ඔනර් ෆෝන්ස් සිංගේකට යන්න නැත්නම් බලලත් අලවි නියෝජිතවරුන්ගෙන් ඔබට මිලදී ගන්න අවස්ථාව තියෙනවා. රයිට්. අපි පෙරඩුවා ගැනත් කතා කරමු. මේ වාහන දැන් ගණන් ගිය එකයි ඔයවා ගොඩාක් දේවල් තියෙනවා නේද? ඉතින් ඔය එක එක කෙනා කරන වැඩත් අපි දැකලා තියෙනවා. වාහන ගණන් යනකම් ඉඳලා ඉස්සරගෙන ආපු වාහන ඒවත් තියෙනවා. කමන ඒවා බිස්නස් ඉතින් නේ, එක එක ව්‍යාපාර තියෙනවානේ. හැබැයි අපි පෙරඩුවා ගැන හරිම සතුටින් කතා කරනවා. මොකද මිනිස්සෙක් වාහනයක් ගන්නවට මේ වගේ වෙලාවට තමයි බලන්න පුළුවන් ඇත්තටම අපි වාහනයක් ගන්නවට මිනිස්සෙක් කැමතිද කියලා. ඉතින් පෙරඩුවා බැලුවොත් පෙරඩුවා තීරණය කරා තාමත් පරණ ගානට වාහන ටික දෙන්න. ඉතින් හරිම හොඳම හොඳ ඔෆර්ස් ටිකක් තියෙනවා. ඉතින් පෙරඩුවා වලට කෝල් එකක් දෙන්න. එතන වාහන රේන්ජ් එකක්ම තියෙනවා. මොකද එක වාහනයක් ගෙන්නල මෙන්න මේ මොඩල් එක විතරයි තියෙන්නේ, එහෙම කතාවක් නෙමෙයි. වාහන රේන්ජ් එකක් තියෙනවා. ඉතින් ඕගලන්ට පෙරඩුවා වලට කතා කරලා ගිහිල්ලා මේ හයිට් පාක් කෝන එකේ තියෙන ඒගොල්ලන්ගේ ෂෝරූම් එක එතනට ගියොත් මේ ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්. පොඩ්ඩක් ඩ්‍රයිව් පාරක් දාලා පෙරඩුවා වාහනේ ගෙදර අරගෙන යන්න පුළුවන්. හරිද? සල්ලි ගෙවලා සල්ලි ගෙවලා. 7:47 දැන් වෙලාව. මේ දවස්වල මාර ඩිස්කවුන්ට් එකක් තියෙනවා අපේ වෝග් ජුවලර්ස් වල. අපි ඒ ගැනත් විස්තර කියන්නම්. මැයි මාසේ 29 වෙන කලේ ඩිස්කවුන්ට් තියෙනවා. දැන් අද 25 ඉක්මනට යන්න, අදම යන්න වෝග් ජුවලර්ස්. හරිද?

හදිසි හරි මේ වෙලාවෙ මිස්සුනොත් ආයි ඔබට කොච්චර සල්ලි තිබ්බත් ජීවිතේටම ගන්න බැරි ප්‍රොජෙක්ට් එකක් ගැන අපි මේ දවස්වල කතා කරනවා. ප්‍රයිම් ගෲප් එකත් එක්ක ඒ තමයි පෝට් සිටි එකේ තියෙන ප්‍රොජෙක්ට් එක. ඉතනේ ඒ තැන විශේෂයෙන්ම කියන්න ඕනි, වෝටර් බොඩීස් වලින් වට වෙච්චේ ලස්සන නිකම් නිකම් ගොඩනැගිල්ලක් නෙමේ, නිකම්ම නිකම් වතුරක් ඉස්සරහ තියෙන ගොඩනැගිල්ලක් කියලා ඔබ හිතන්නවත් එපා. මේ ඇවිල්ලා පෝට් සිටි එකේ තමයි මේක ඉදි වෙන්නේ. ඒ විතරක් නෙමේ, ලස්සන බෝට් යාඩ් එකක් ඔබ එක පැත්තකින් ලස්සන බෝට් යාඩ් එකක් තියෙනවා. හැම පැත්තෙන්ම ඉන්දියන් සාගරයට මැදි වෙලා ලස්සන ජීවිතයක් ඔබට ගත කරන්න පුළුවන්. සහ මං ආසම එක තමයි වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකක් තමයි ඔබට එන්නේ. මං එදත් කිව්වේ මෝගහවිල පාරහිරිපිටිය එහෙම එකක් නෙමෙයි, හරි වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකක් ඔබට හම්බ වෙන්නේ ප්‍රයිම් ගෲප් එකේ මේ ප්‍රොජෙක්ට් එකෙන්. අපි වැඩි විස්තර දැනගන්න කන්ටැක්ට් නම්බර්ස් ඔක්කොම ඩීටේල්ස් කියන්නම් තව සුළු මොහොතකින්. ඊළඟට අපි කාගිල්ස් ෆුඩ් සිටි ගැන කතා කරනවා. කවුරු මොනා කිව්වත් මාකට් එකේ අඩුම ප්‍රයිස් එක තියෙන තැන එතන ඒ තමයි කාගිල්ස් ෆුඩ් සිටි. චෙතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගැන කොහොමද ඔබේ අවධානය? දැන් තේරෙනවා නේද මේ ඩොලර් එකේ ඉහළ යාමත් එක්ක ඉතින් තෙල් ගණන්. හරි, කියන්නවත් ආස නෑ මම. ඉතින් තෙල් ගණන් ඉතින් මොනා හරි දෙයක් වෙයි, ඉතින් සංශෝධනයක් වෙයි. දන්නවනේ සංශෝධනය කියන්නේ, සංශෝධනය කියන්නේ අපේ රටේ වැඩි වෙන එකට. ඕකේ, ඉතින් එහෙම වුණොත්, හරිද, එහෙම වුණොත් ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ඒකයි කියන්නේ, ඊට කලින් අපි හොඳම සොලියුෂන් එක අරගෙන තියාගන්න ඕනේ. අපිට එකපාර ඉලෙක්ට්‍රික් වාහනයකට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබට පුළුවන් ඉලෙක්ට්‍රික් ස්කූට් එකකට යන්න. නිකම්ම නිකං එකක් ගන්නවා වගේද චෙතැක් එකක් ගන්නවා කියලා කියන්නේ. චෙතැක් කියලා කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම අපිට ගෙන්නලා දෙන ඉලෙක්ට්‍රික් ස්කූට් එක. ඒ තමයි චෙතැක්. චෙතැක් එක ගන්න බත්තර මුල්ලේ තියෙන ඩේවිඩ් පීරිස් මේ චෙතැක් වලටම හදලා තියෙන ෂෝරූම් එකට යන්නත් පුළුවන්. නැත්නම් බයික්ස් විකුණන තැන් වලට ගියොත් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ ඔයගලන්ට චෙතැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එකේ පොඩි රයිඩ් එකක් ගිහිල්ලා වාහනේ නෙමෙයි ස්කූටර් එක ගෙදර අරගෙන යන්න පුළුවන්. 7:52 දැන් වෙලාව.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත්හසා.
2: අනුග්‍රහය.
3: සීඩී වීරන් නැදෙන ස්තරම් තැනක්. රන් පොමට ගෙවනව දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
6: මොකද්ද මහත්තයා?
5: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
7: Hi, good morning.
8: Good morning, Ascharya. That's Saluda, isn't
7: it? Yes.
8: Yes. Yes, yes. Saluda. That's why we are talking about this. We are talking about Harry Lapi. We are talking about Excite Lakhye ka charge karagan na medawas salu puluan. Oba Excite battery kak ganna vitrai oba tiyenne me dedas visihai. February maase 15 dina agosto palabuinda dakwa kale atharathura ඔබ එක්සයිඩ් බැටරි එකක් ගත්තොත් එහෙම ඒ බැටරි එකේ වොරන්ටි එක ඇක්ටිවේට් කරපු ගමන්ම ඔබව ඇතුළත් වෙනවා එක්සයිඩ් චාර්ජියෝ ලක් දිනු මැදීමට. ඉතින් ලක් එක හරියට චාර්ජ් වුණොත් සතිපතා UHD ස්මාර්ට් ටීවී එකක් අඟල් 55ක UHD ස්මාර්ට් ටීවී එකක් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් දිවයින පුරා සේවා ජාලයක් ක්‍රියාත්මක. ඔබ ඉන්න තැනකට ඇවිල්ලා බැට්මොබිල් එකෙන් ඔබට උදව් කරන එක්සයිඩ් විශ්වාසය සමග තවත් ඉස්සරහට යන්න ඔබට පුළුවන් එක්සයිඩ් බැටරි එකක් අරගෙන ඔබේ ලක් එක චාර්ජ් කරගන්න. CDB ගෝල්ඩ් ලෝන් ගැන මතක් කරන්නම්. ඉහළම අත්තිකාරමක් රුපියල් 3,25,000ක ඉහළම අත්තිකාරමක් අඩුම පොලියකට ලබා දෙන්නේ CDB ගෝල්ඩ් ලෝන්. ඊට අමතරව දැන් මේ දවස්වල CDB රන් එක්ක රන් ගනුදෙනු කරනකොට අඩුම පොලියට අමතරව පළවෙනි මාසේ පොලියෙන් භාගයක් ඔබේ අතට නැවත ලබා ගැනීමේ හැකියාවත් CDB උදා කරලා දීලා තියෙනවා. මේ ගැන වැඩි විස්තර ඔබට දැනගන්න පුළුවන් ළඟම තියෙන CDB ශාඛාවකට යන්න. එහෙම නැත්නම් 0117388388ට කෝල් එකක් දෙන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන මතක් කරන්නම්. මැයි සහ ජූනි මාසවලදී ක්‍රියාත්මක වෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් තියෙනවා. ඔබට පුළුවන් ඔබ මේ දවස්වල ගෙදරක ඉදිකිරීම කරනවා නම්, ව්‍යාපාරික ස්ථානයක් හදනවා නම්, කඩයක් ෂෝරූම් එකක් හදනවා නම්, අලුත් වැඩියා කිරීමක් කරනවා නම්, ඒ ඕනම කටයුත්තකදී ඔබට ඇලුමිනියම් එක මොනවහරි වැඩක් කරන්න තියෙනවා නම් ඔබේ ෆැබ්‍රිකේටර්ට කතා කරලා ස්විස් ටෙක් ඇලුමිනියම් යොදලා ඔබේ කටයුත්ත කරන්න කොච්චර මුදලක් යනවද කියලා කොටේෂන් එකක් ඉල්ලගන්න. ඊට පස්සේ ඒ කොටේෂන් එක 076-780-7000ට වට්සැප් කරන්න. ඔබට ජුනි මාසේ 30 වෙනිදා දක්වා මේ සඳහා අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ මේ කොටේෂන් එක වට්සැප් කළාට පස්සේ වැඩේ එතනින් එහාට යන හැටි ස්විස් ටෙක් ඔබට කියයි. රුපියල් මිලියන 2.5ක් දක්වා ඔබ දරන වියදමෙන් කෑෂ් බැක් එකක් දිනා ගන්න ඔබට අවස්ථාව තියෙනවා ස්විස් ටෙක් ඇලුමිනියම් සමග. එහෙමනම් දැන් අපි ලෑස්ති පත්තරේ බලන්න. මං ගන්නවා ඉස්සෙල්ලාම දිනමින පුවත්පත් අතට. හරිම කම්මැලි නිවුස් එකකින් ආශ්චර්ය අපිට අද පත්තරේ පටන් ගන්න තියෙන්නේ. නිවාස සංවර්ධන අධිකාරියේ දේපල රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා මහින්දට මාතාපාරෙන් 145ක ගයක්, වසර 26ක්ම කීයක්වත් ගෙවා නැහැ, තාජුඩීන් ඝාතනයට සැකපිට පරීක්ෂා කළ නිවසක්, ලිපිගොනුත් අතුරුදන්, ශිරන්තිගේ පෙරපාසලට බාලිගාවත්තෙන් ඉඩමක්, 177,000ක මාසික කුලියට ගෙවා ඇත්තේ 30,000යි. මේ ඔක්කොම කෝප් කමිටුවේදී හෙළි වුණා කියලා තමයි කියන්නේ. මං මේ කම්මැලි නිවුස් එකක් කියලා කිව්වේ ඉතින් මේ මහින්දලා ශිරන්තිලා ගැන මේ ජාතියේ නිවුස් ඉතින් නේද? ඇති තරම් පාර්ලිමේන්තුවේ කතා වෙලා තියෙනවා, ඇති තරම් මේ කෝප් වගේ කමිටුවල කතා වෙලා තියෙනවා, ඇති තරම් මේ පත්‍රවල හෙඩ්ලයින් වල ගිහිල්ලා තියෙනවා. හැබැයි ඉතින් මේ මොකුත් කරන්නේ නැහැ නේ කවුරුත් නේද? ඒ කියන්නේ ඔය නිකන් ඉතින් තියෙනවනේ මේ. ඒ හින්දායි මං කම්මැලි කියලා කිව්වේ. ඉතින් ගොඩාක් මේ වගේ නිවුස් අපි අහලා තියෙනවා. ඔය අතරේ කලාභවනයේ තිබූ තවත් චිත්‍ර 63ක් රුපියල් 1,500කට විකුණලා කියලා මේ ප්‍රවෘත්ති අප්ඩේට් එකක් තියෙනවා. කලාභවනයේ චිත්‍ර 42ක් හස්ථානගත වෙලා තියෙනවායි කියන කාරණාවටම සම්බන්ධව ඊට අමතරව චිත්‍ර 63ක් රුපියල් 1500 ගානේ විකුණලා තියෙනවලු. විදේශ චිත්‍ර ප්‍රදර්ශනයකට අරගෙන ගිය චිත්‍ර කිහිපයකුත් අතුරුදහන් වෙලා තියෙනවා කියලා. ඉතින් 2023 මේ ගැන පොලිසියට පැමිණිලි කරලා එහෙම පොලිසියෙන් හොයලා ඒගොල්ලන්ට හම්බෙලා නැහැ. චුට්ටනේ
7: හොයන්නේ
8: 1500 ගන්න විකුණලා තියෙන. ඉතින් පොලිසිය හොයලා ඉතින් එහෙමටම හම්බ වෙන්නේ නැහැ. පොලිස්පති හොයාගන්න බැරි වුණානේ පොලිසියට. එක වෙලාවක හැංගිලා ඉන්නකොට මතකද? ඒ අතර දිස්ත්‍රික්ක 8ක පවුල් 5803ක 22236ක් මේ වෙනකොට මේ තියෙන අයහපත් කාලගුණික තත්ත්වෙන් පීඩාවට පත් වෙලා ඉන්නවලු. 26, 27, 28 දිනවල වැස්ස වැඩි වෙන්න පුළුවන් කියලා කියනවා. දිස්ත්‍රික්ක 6කට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙන බව දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මම යනවා දිවයින පත්තරේට ඊළඟට. ට්‍රම්ප් තිගැස්සූ වෙඩිල්ල ගැන පුවතක් දිවයින වාර්තා කරලා තියෙනවා. දවල මන්දිරය අසල වෙඩි තැබීම සිදු කළ සැකකරු නසීර් බෙස්ට් නම් 21 අයකු බවට ආරක්ෂක අංශ විසින් හඳුනගෙන තියෙනවා. පහුගිය සෙනසුරාදා හවස 6ට විතර දවල මන්දිරයේ ආරක්ෂක මුරපලක් වෙත පැමිණි මොහු රිවල්වරයක් භාවිතා කරමින් ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රතිප්‍රහාරවලදී නසීර් බෙස්ට් මිය ගිහිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ තුන්වෙනි වතාව තමයි මෙහෙම කිසියම් වෙඩි තැබීමේ සිද්ධියක් ට්‍රම්ප් ඉන්න අහල පහලක සිද්ධ වුණේ. එක පාරක් කනගාවින් ගියා, එක පාරක් ඒ දවල මන්දිරයේදී වෙඩි තැබීමක් සිද්ධ වුණා. දැන් මේ නැවතත් වෙඩි තැබීමක් දවල මන්දිරයේදී සිද්ධ වෙලා තියෙනවා. හරියට කරදරේ මනුස්සයටත් නේද? ඉන්නම දෙන්නේ නැහැ. එලෝ එලෝ වෙඩි තියෙනවා නේ, මන් දන්නේ නැහැ මේ. ඒක තමයි අද දිවයින පුවත්පතෙන් අපිට ගන්න තියෙන පුවත. මං එනවා අරුණ පත්‍රයට. මොලේ වුණ පැතිරෙන අවදානමක් තියෙන බව තමයි අරුණ තමන්ගේ හෙඩ්ලයින් එකෙන් වාර්තා කරන්නේ. රැඳවුවන් 1500කට අධික පිරිසක් සිටින අඟුණකොළ පැලැස්සේ බන්ධනාගාරය තුළ මොලේ වුණ හෙවත් මෙනින්ජයිටිස් රෝගය පැතිර යමින් තිබෙන බවට සැක කරනවායි කියලා තමයි කියවෙන්නේ. බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටි උණ වැළඳුණු රැඳවුවන් 17 දෙදෙනෙකුට මොලේ උණ රෝගය වැළඳී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වෙලා තියෙනවා. මීට අමතරව උණ වැළඳී රෝහල් ගතව සිටි රැඳවුවන් 7 සුවය ලබා පිටත් වෙලා ගිහිල්ලා තියෙනවලු. ඊටත් අමතරව තව පාසල් වලින් රෝහල් වලට ඇතුළත් කරපු රෝගීන් කීප දෙනෙක් ගැනත් පහුගිය සතියේ පුවත් වාර්තා වුණා. ඉතින් මෙනින්ජයිටිස් පැවතීමේ අවදානමක් තියෙන බව තමයි කියවෙන්නේ. ඒ අතර මේ මං හිතන්නේ මේ මාත් බැලුවා මේ අලුතෙන් චන්ද කොමසාරිස් කෙනෙක් පත්වෙලා තියෙනවද කියලා. අපිට දැකලා පුරුදු මූණක් මේ අවුරුද්දේ පළාත් සභා ඡන්දේ නැහැ කියලා මහත්මයේ කියලා දෙන බලනකොට මේ ටිල්වින් සිල්වා මම හිතුවා ප්‍රතිවර කොමසාරිස් කියලා දෙන්න. බලද්දි ටිල්වින් සිල්වා තමයි එහෙම කියන්නේ. මේ වසරේදී පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට නොහැකි වනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි කියලා තියෙනවා. මේ යාපනයේදී තමයි මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ දිට්ඨ ආපු හින්දා දිට්ඨ එකට යම් මුදලක් වැය කරන්න සිද්ධ වුණා. ඒ හින්දා දැන් ඡන්දෙ කරන්න සල්ලි නැහැ, ඡන්දෙ තියන්නේ නැහැ. ලබන අවුරුද්ද වෙනකොට වෙන ගැටලු ආවේ නැත්නම් පළාත් සභා තියාගන්න පුළුවන් වෙයි කියලා ටිල්වින් සිල්වා මහත්මයා කියලා තියෙනවා. මං හිතන්නේ මම දන්න විදිහට පහුගිය ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනකන් මැතිවරණ පවත්වන දින එහෙම තීන්දු කළේ මැතිවරණ කොමසාරිස්වරයා විසින්. මං හිතන්නේ දැන් මේ මාලිමා ආණ්ඩුව ආවට පස්සේ මොකක් හරි එකේ වෙනසක් වෙලා තියෙනවා. ජනාධිපතිත් නොවන, අගමැතිත් නොවන, පාර්ලිමේන්තුවෙත් නැති, කිසිම රජයේ ආයතනයක තනතුරක් දරන්නෙත් නැති මේ කවුදෝ පුද්ගලයෙක් තමයි කොහෙදෝ ඉඳන් මං හිතන්නේ දැන් මැතිවරණ කොමසාරිස් වෙනුවට මැතිවරණ දෙපාර්තමේන්තුව වෙනුවට ඒ තීන්දුව තීරණ ගන්න මේ ටිල්වින් සිල්වා කියන මහත්මයා වෙන්න ඇති. මොකද ඒ මහත්මයා ඉතින් දැන් ඡන්දෙ තියෙන දවසේම කියන්නේ ඒකනේ. ඒ මහත්මයා වෙන්න ඇති. ඒවා කරන්නේ මොකරි ලොකු වෙනසක් වෙලා තියෙනවා මං හිතන්නේ. අපිට කිව්වට තිබුණාට ඒ කටයුතු සිද්ධ වෙන විදිහ. ඒ අතරේ ඡන්ද ගැන තීන්දුව ගත යුත්තේ ටිල්වින් නොවේ කොමසාරිස් කියලා නාමල් රාජපක්ෂ කියලා තියෙනවා. රටේ මැතිවරණ සම්බන්ධයෙන් තීන්දුව ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා නොව ආණ්ඩුව සහ මැතිවරණ කොමසාරිස්වරයා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි කියලා තියෙනවා. ඒගමන් කියනවා පුළුවන් නම් මේ ඡන්දේ තියලා පෙන්වන්න කියලාත් කියනවා. ආණ්ඩුව හිතනවා නම් විපක්ෂයක් නැහැ කියලා ඡන්දේ තියලා බලන්න. ආණ්ඩුව විපක්ෂයක් නැහැ කියලා හිතාගෙන හරි ජනතාවට උදව් කරනවා නම් හොඳයි. රටේ වෙන පක්ෂ නැහැ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ විතරයි කියලා හිතාගෙන ආණ්ඩුව ඉන්නේ. නමුත් විපක්ෂයක් නැහැ කියලා කියන ගමන් ආණ්ඩුව ජනතාවට වැඩ කරනකොට විපක්ෂය කකුලෙන් අදිනවා කියලා චෝදනා කරනවා කියලා නාමල් රාජපක්ෂ මෙහිදී සඳහන් කරනවා. ඒක පොඩි ලොජික් එකකුත් තියෙනවා නේද? ඒ කියන්නේ විපක්ෂයක් නැහැ, විපක්ෂ ගන්න දෙයක් නැහැ, සුන්බුන් විපක්ෂය කියන ගමන් මොකක් හරි හොඳටම හා ගන්නකොට අපි බලන්නකො මේ විපක්ෂෙන්නේ මේවා කරන්නේ කියලාත් කියනවා. අනේ වන්දක් නැහැ, විපක්ෂෙත් නිකන් සෙලවෙන මනස වගේ නේද? ඒකෙන් ආණ්ඩුවට හිතුණාම විපක්ෂේ තියෙනවා, නැති වුණාම විපක්ෂේ සුන්බුන් වෙලා යනවා. ගිහිල්ලා එන්න.
7: සුබ
8: දවසක්.
0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ විත් හසා.
0: අනුග්‍රහය.
3: සීනි විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් පොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
5: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද?
0: Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: 98.2 98.4 දෙන්නම් පට්ට.

0: ගත දිවයිනපුරා
1: උදේ 8යි විනාඩි 6යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700

0: किया था टॉप स्टोरी
1: महाबैंक तीरने रुपया शक्ति मात्रा लाखोड़ो वाहन सदा लाभाधन लेसिंग पहासुकाम विडवेन उपरीम नाय सह वटिनाका मात्र अनुपातयन पेनवीम रुपया अव प्रमाणय वीम अवम वीम सदा उपकारी वनुति बव आर्थिक विश्लेषकेन पवसनवा වයිඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමිත මෙත්සිල සඳහන් කළේ මෙම නව සීමාවන් පැනවීම මගින් වාහන ගෙන්වීම යම් මට්ටමකට අධෛර්ය කිරීමට හේතු වනු ඇති බවයි.
2: ඒක තුළ වෙන්නේ අපි වාහනයක් ගන්නවා නම් ඒ වාහනය ගන්න අවශ්‍ය මුදල් අද ණය පහසුකම් ඇටට ගැනීම සීමාව සැලකිලිතු මට්ටමින් පහළට ගෙනල්ලා තියෙනවා. ඒකේ කරුණු දෙකක් සිද්ධ වෙනවා. එක පැත්තකින් වාහන ගෙන්න එක අධෛර්යමත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලංකාවේ පහුගිය කාලේ ණයවල විශාල වර්ධනයක් තිබුණා. يعني මුදල් සංසරණයේ විශාල වර්ධනයක් තිබුණා. ඒ මුදල් සංසරණයේ වර්ධනයත් අපේ රුපියල ඉෂර් වෙන්න හේතු වුණා. ඒතර දැන් මේ ක්‍රමය හරහා අපිට ණය දෙන සීමාව සීමා කරගොත් එීම ඒ කියන්නේ බැංක වලට ණය දෙන ප්‍රමාණය අඩු කරගොත් ඒකෙනුත් නැවතවතාවක් රුපියල ශක්තිමත් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. ඒ නිසා තමයි මම හිතන්නේ රජයේ මේ වෙලාවේ අරන් තියෙන්නේ
1: ලියාපදිංචි නොකළ වාහන සහ ප්‍රථම ලියාපදිංචින් පසු ශ්‍රී ලංකාව තුළ වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසින් පහසුකම් වෙනුවෙන් උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතයන් පනවා ඇත්තේ අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ වාණිජ වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% දක්වා බවයි. මොටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රී රෝද රථ සහ අනෙකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% දක්වා ණය සීමාව පැනවෙනවා.
0: සියත ටොප් ස්ටෝරී

0: සියතා දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පෙති කීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

0: ස්පාඤ්ඤි.
1: හරි.
0: ආරාමයක් වගේ එකක්. ලස්සන පොතක මේ පොඩි කතාව තිබුණේ.
1: හරි.
0: ඒක දැන් ඉගෙන ගන්න අය ඉන්නවනේ. ඒ ආරාමය තුල ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ඉන්නවනේ.
1: හරි.
0: ඒගොල්ල අතර සම්ප්‍රදායක් තියෙනවා. ඒගොල්ල කොරිඩෝ වල එහෙම මූණට මූණ හම්බුනහම ඒගොල්ල එක්කෙනාට කියා ගන්න පොඩි දෙයක් තියෙනවා.
1: මම දන්නවා
0: කියන්නේ. ඒ අනිත් එක්කෙනාට කියනවලු මේ යාළුවා මතක තියාගන්න. ඔයා හැමදාම ජීවත් වෙන්නේ. අරත් කියනවලු යාළුවා ඔයාත් මතක තියාගන්න. ඔයාත් හැමදාම ජීවත් වෙන්නේ.
1: හා ඕකේ.
0: කියලා නෝ. වදල් දෙනා කූඹි. මම පාරේ මෙහෙම යනවා. කූඹි එහෙම රැලට යනවා.
1: කූඹි
0: යන කොටන ටොක් ගාලා මූණට තියන.
1: කතා කරනව නේද?
0: ඒනම් ඇත්තටම බලන්න තමන්ගේ කොලනි එකේ කියලාද චෙක් කරන්නේ.
1: හා හා.
0: අමු අපේ ගෙද්ද කියලා තමයි බලන්නේ.
1: හරි. ඕකේ.
0: ආන් මේ වගේ. මූණට මූණ ගැටව යාළුවා. ඔයා හැමදාම ජීවත් වෙන්නේ.
1: ඔයා හැමදාම ජීවත් වෙන්නේ.
0: අනිත් එක නම් යාළුවා. ඔයාත් හැමදාම ජීවත් වෙන්නේ.
1: හැබැයි අපි හැම කිව්වොත් ඒක පොඩ්ඩක් නේ. මූණට හම් වෙන කෙනෙකුට කේන්ති ආයිනේ.
0: උදේම නැගිටලා ගුඩ් මෝර්නින් කියනකොට මචං උඹ හැමදාම ජීවත් වෙන්නේ.
1: ඉන්නේ යාළුවෝ ටිකක් තරහ වෙන්නේ.
0: මචං මේ ඩොලර ගැන විදිහට මම දැන් අපි හැමදාම ජීවත් වෙනවා.
1: හැබැයි අපි ජීවත් වෙලා ඉන්න ටිකේ තමයි මේ ඔක්කොම ටික වෙන්නේ. අපේ ජෙනරේෂන් එකේ.
0: මේ සීර මිනිස්සු හඳට යන්නේ මිනිස්සු අඟහරුට යන්නේ.
1: හරි.
0: ඩොලර එක හෝල්සේල් වැඩි වෙන්නේ.
1: හරි.
0: මිනිස්සු මේ ඩිජිටල් පද්ධතියට ට්‍රාන්ස්ෆර් වෙන්නේ.
1: යා.
0: නේද? මිනිස්සු ලියුම් වලින් ඊමේල් වලට ඇවිල්ලා
1: ඒවා
0: WhatsApp වලට ඇවිල්ලා ඒවා එක්ස්පණිවිඩ වලට එන්නේ. මේ ඔක්කොම අපේ කාලේ.
1: ඒකනේ.
0: එක්කෝ මේක අපේ හොඳම කාලේ.
1: හරි.
0: එක්කෝ මේක අපේ නරකම කාලේ. දෙකින් එකයිනේ. හැබැයි මතක තියාගන්න යාළුවා.
1: හරි.
0: උඹ හැමදාම ජීවත් වෙන්නේ යාළුවා. ඒ නිසා ඉතින් මේවා නිකන් මේ ජීවිත කාලෙම මේ ටික බලන්න වෙන්නේ නැහැ කොහොමද?
1: ඉන්න කාලේ බලන්න වෙනවා යාළුවා හැබැයි.
0: අන්න එකයි වැඩි තියෙන්නේ නේද?
1: ඕකේ.
0: මේ මට මතකයි මේ මේ දවස්වල තන ඩොලර එක ගැන අපි පිටර කතා කරමු නේද? ඒක හොඳයි නේද? අපි දැනගෙන ඉන්න බෑ මේක හිතේ මේ මොකද වෙන්නේ
1: කියලා?
0: බත් කණ්ඩ හරි පස් කණ්ඩ හරි මේකනේ තාම ඉන්න වෙන්නේ.
1: Yes.
0: දැන් ගොඩක් අය හැම වෙලාවෙම දැන් මේ ආණ්ඩුව මම දකින්නම මේ ගෝලීය ආර්ථික අර්බුදය පෙන්න තමයි දැන් මේ කමක් නැහැ මොකක් හරි කියන්නත් එපා මිනිස් වහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි උත්තර දෙනව නෙමෙයි මේ මිනිස් උත්තර දෙන්න බෑ නේද?
1: ඒකනේ.
0: ඉතින් මොන හරි හොයලා කියනවා. ඔය ටික කාලයකට කලින් සතියකට හමාරකට කලින් අපි දැක්ක මේ මහා බැංකුව අධිපතිවරයා කියලා තියෙනවා ඉස්සරහ මාස 3 ගණන් නම් මේ කියන්න බෑ කියලා.
1: Yes.
0: මාස 3 ඉස්සරහ මාස 3 ගණන් පුරෝකතනය කරන්න අමාරුයි කියලා. ඒක හොඳ සිග්නල් එකක් නෙවෙයිනේ. නේද? මොනවා වෙයි අපි දැන් ගෙවල් වල කියන්නේ? මචං ඉස්සරහට නම් මොනවා වෙයිද දන්නේ නැති. ඒකනේ මේ ප්‍රෙස් එකක් තියලා කියනකොට ඒකනේ කියලා දෙන්නේ. නේද?
1: ඒක අපි කියනවා නේද?
0: ඒකට වඩා ඔෆිෂියල් විදිහට කියනවා. ඉදිරි මාස 3 ගණන් පුරෝකතනය කරන්න බෑ. සරල භාෂාවෙන් කියනවා නම් මොකෙන් මොකක් වෙයිද කියලා කියන්න බෑ කියන එක. ඒකේ සමහර කෑලි තමයි අපි හිටිය අඩියෙම ඩොලර් එක 350 ගණන් වලට යන එකකින් අපි බලාගත්තා.
1: හරි.
0: හැබැයි ඒ අර මාස 3ක් ගණන් කිසිම ප්‍රෝගතනයක් කරන්න බෑ. ඉතින් මේ ලේසි වෙන්නේ නැහැ. අපිට මතක් වුණා රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ඉදිරි සති දෙක අමාරුයි. සති දෙකට 50,000 දහිට වගට හොඳ වැඩේ.
1: ඒක නම් ඇත්තනේ.
0: ඉතින් අපි ඔයයි මායි මේ සති දෙකට මාරු දින වීලු කරමු ඉතින්. දැන් මී නෑ අපි. දැන් අපි ඉතින් මාස 3 ගණන් මුකුත් කියා ගන්න විදිහ නැතුව වගේ තමයි දැන් අපි ඉන්නේ.
1: හරි.
0: කමන්නේ කමන්නේ එහෙම තමයි එහෙම තමයි.
1: අදහස් දක්වන්න නේ නැත්නම් අපිට ඔළුවක්
0: හැබැයි ඉතුමාම දවස් දෙක තුනකට පස්සේ එන මේ ඩොලර එක ඉතින් මේ අඩු වැඩි වුණා කියලා ඉතින් ආර්ථිකය ගැන එහෙම ඉතින් මේ නිශ්චිත අදහසකට එන්න බෑ. ඩොලර එක අඩු වැඩි වුණා කියලා අඩු නෙමෙයිනේ සර්. අඩු මොකද අඩු? කොහෙද අඩු? පෙබරවාරි මාසේ ඩොලර එක 313යි. මේ ආණ්ඩු වෙනකොට ඩොලර එක 300 හෝ ඊට තව රුපියලක් විතර අඩුයි. දැන් අද මේ මට මේ ඩොලර රේට් එක හොයාගන්න පුළුවන් මම මේ ඉන්නේ
1: 11ට තමයි අද දවසේකනේ.
0: ඔව් දැන් එහෙම කියනවනේ.
1: ඔව් දැනට 353යි. සත කීයද 70යි දුන්නම ගන්න.
0: දැන් ඉතින් මේ බලන්න ඕන මේ වෙලා තියෙනවා ලිස්ට් එක.
1: රයිට්.
0: ඕකේ. මේ කවද්ද මේ දවස? මේ 22 තමයි අද වෙලා 25යිනේ. 22 රේට් එක දෙනවා 336යි වගේ සිලින් රේට් එක 336යි සත 50ට විතර වගේ. තිබිලා තියෙනවා
1: 20 22 22. ආ ඕකේ 22
0: තියෙන රේට් එක දෙනවා 320

0: 36යි 336යි 7 50ක් විතර වගේ.
1: හරි.
0: හරි. මේකට මට ඉස්සලා වරන 3ක් නැමෙ 2ක. එයාපෝට් එකෙන් සල්ලි ගන්න ගියොත් මේ 336 750ට 2ක රේට් එකක් ගෙවන්න වෙනවා වැඩිපුර. හරි?
1: හරි. ඔකේ.
0: එතකොට පිගාන නිකන් හදලා බැලුවොත් පරණකින් හදන්නේ 336 750යි වැඩි කරන්න ඕනේ. අද සම්බින්ද දෙ රයිට්. 343 723යි. මේ සිකුරා තත්ත්වේ.
1: අදත්
0: මේ සඳුදා ඉන්නේ. අතීතයේ ජීවත් වෙන්න එපා සඳා ඉන්නේ. ඉතින් අපි මහා බැංකුව අධිපතිතුමා කියපු කතාව මතක් කරමුකෝ. ඉස්සරහා මාස 3 ගැන හිතා ගන්න බෑ කියලා කියපු මිනිස්සයා ඊට දවස් 2 3කට පස්සේ කියන මේ ඩොලර රේට් එක දිහා බල්ලා
1: අඩු වැඩි වීම දිහා බල්ලා මේවා කරන්න බෑ.
0: ආර්ථිකය ගැන පුරවකතනය කරන්න බෑ කියලා. ඇත්ත ඇත්ත එතුමාට බැරුවෙත් අපිට පුළුවන් හැබැයි. අපිට නම් පේනවා මොකද අපි තනි කරම පරිභෝජන ආර්ථිකයක ඉන්න මිනිස්සු. අපි මාර ගොඩක් ඉම්පෝර්ට්ස් වල ජීවත් වෙන මිනිස්සු. ඉතින් ඩොලර එක මේ ගානට ගියාම ආර්ථිකයට වෙන දේ, ඒ ආර්ථිකයට තියෙන ඉෆෙක්ට් එක පෙබරවාරි මාසේ මිලියන 90 ගානක් විතර වේදන් කළා තමයි අපි ඩීසල් පෙට්‍රල් ලංකාවට ගෙන්නේ. ජනාධිපතිවරයාම කියනවා මැයි මාසෙ එනකොට ඒක ඩොලර් මිලියන 500 ගානකට ගියා කියලා. අර HSBC එකේ හිටපු විධායක නිලධාරියෙකුත් කියලා දුන්නා නේද ලෝකේ වැඩියෙන්ම තෙල් ගත්ත රටවල් කීපය අතර අපි ඉන්නවා කියලා. අපිට ඉලක්කමකුත් කියලා දුනවා. ඒ මිනිහා මේ මරා ගන්න වගේ ගියා නේද ඒ දවස්වල.
1: එහෙම
0: ඕමනේ. ඒ බොන මොරුදු වේ. ඊට පස්සේ ඉතින් මීටින් තියලා කියන්න එනවා මේ ඔව් මේ 500 ගණන් වගේ වුණා කියලා. පස් ගුණයකට වැඩියෙන් අපි ගෙවලා තියෙනවා.
1: Yes.
0: ඉතින් අර මිනිහා මං හිතන්නේ ඒක තමයි කිව්වේ. නේද? ඉතින් ඩොලර එක ගණන් යනවා අපි වැඩි ගණන් වලට තෙල් ගේනවා.
1: හරි.
0: අපි ඉම්පෝට් කරනකොට ඒ ගණන් ගෙවන්න වෙනවා.
1: හරි.
0: දැන් එක්ස්පෝර්ට් කරන මිනිස්සු ලංකාවෙන් එක එක දේවල් හදලා අපනයනය කරන මිනිස්සු. ඒ මිනිස්සු තමයි මේ තියෙන තත්ත්වයටදී ඩොලර එක රුපියල තව පල්ලයට වැටිලා ඩොලර එකට හැම වෙලේ රුපියල් ගන්න තව වැඩි වෙයි කියලා හිතලා ලංකාවට සල්ලි ගේන එක ඩිලේ කරනවා.
1: පරි ට්‍රික් එකක් පාවිච්චි කරනවා.
0: මේ මිනිස්සුනේ.
1: ඔව් ඒකනේ.
0: බිස්නස් මයින්ඩඩ් නේ. ඒක දොස් කියන්න බෑනේ කාටවත්. ඔයා මම පවා කරන්නේ ඕක නෙවෙයිද?
1: අනිවාර්යෙන්.
0: නේද?
1: ඒකනේ.
0: තව දවසක් දෙයක් අල්ලන් හිටියොත් ඩොලර එක 400 ගියොත් හොඳයි කියලා එක්ස්පෝර්ට් කරන මිනිස්සු හිතනවා.
1: හරි.
0: ඒතොර බඩු ලංකාවට ගෙන්නන මිනිස්සු ඩොලර් දාලා තියෙන ඩොලර් ඔක්කොම දාලා ඩොලර් එක වැඩි වෙන්න කලින් මාකට් එකේ තියෙන ඩොලර් ටික හූරලා අරගෙන දඩබඩ ගාලා පිට රටවල් වලට යවලා පුළුවන් තරම් ඉක්මනට බඩු ටිකක් ගෙන්න ගන්න බලනවා ඩොලර් එක අර උඩහා යන්න කලින්.
1: රයිට්.
0: එන එක අඩු වෙලා යන එක වේගවත් වුණාම මොකද වෙන්නේ? විෂම චක්‍රයකට වැටෙනවා. එන්නේ අඩුවෙන් යනවා වැඩියෙන්. අන්න ආයි ඩොලර් එක නගිනවා.
1: හරි.
0: ඉතින් මේ විෂම චක්‍රය ඇතුලේ ඩොලර් එක පහළට එනවා කියන බලහත්කාරයෙන් අල්ලගෙන හිටියොත් මිසක් එහෙම පල්ලෙහාට නිකන් එන්නේ නැහැ දැන්. මොකද අපි මොන තරම් පම්පෝරි ගැහුවත් අපිට විදේශ ආයෝජන කියන ඒවා සුද්ධ රටට එන එක නෙවෙයි. ඒකත් දැන් අඩු වෙලා තියෙන්නේ. අඩු වෙලා තියෙන්නේ.
1: ඔව් නේ.
0: මිනිස්සු සංචාරය කරන එක අඩු වෙලා තියෙන්නේ. මේට අමතරව තාමත් දෙයනේ කියලා පිට රට වැඩ කරන මිනිස්සුන්ගේ සල්ලි ටික එනවා.
1: ඒක තමයි ලොකුම ශක්තිය මේ වගේ
0: වෙලාවට. මොකද මේ මිනිස්සුන්ට ඩොලර එක පොඩ්ඩක් ගණන් වැඩි වෙනකන් ඉඳලා එවන්නම් කියලා එවන්න බෑ. දරුපවුල් රක්ෂා කරන්න බෑ මෙහෙ ඉන්න. දරුවෝ කාලා බීලා ඉන්න ඕන හින්දා ටක් ගාලා සල්ලි ටික ලංකාවට එවනවා. ඒකත් නොතිබුණා නා.
1: ඔව් නේ.
0: ඒ පිට රට ගිහිල්ලා අපිට ඕන ආයෙ ඔය කොරියාව විතරක් නෙමෙයි මිඩ්ලිස් කන්ට්‍රීස් වලත් ඉන්නවා සෑහෙන්න අපේ වැඩ කරන මිනිස්සු. ඒ මිනිස්සුන්ව නැවත නැවත මතක් කරලා හදහන් දෙනවා. රණ විරුව රට විරුව දෙකම අපිට පුදුම විදිහට, ඒ කියන්නේ මේ කෙලේ ගුණේ දශමයක් තියෙනවා නම් දශමයක්
1: ලොකෝට
0: නැහැ. කෙලේ ගුණේ මිලිමීටරයක් තියෙන මිනිහෙක්. ඔය දෙගොල්ල රණ විරුවට රට විරුවට වචනයක් කියන්න බෑ.
1: ඒක හරි.
0: කොහොමද මේ කාලේ අපිට යුද්ධෙත් සෙට් වෙලා තිබ්බනා? මූන්ට මූන් නෙමෙයි ඩ්‍රෝන් ගහILLක් නේ තියෙන්නේ දැන්.
1: ඔව් ඒවට
0: කිලෝමීටර ගණන් ඉඳලා ඩ්‍රෝන් වලින් ඉඳලා ඒවට සල්ලි. කොහොමද අපිට ඩ්‍රෝන් නරන් ගහගන්න යුද්ධයක් ඉතුරු වෙලා තිබ්බනා? අන්න රණ විරුවා වටින තැන. කොහොමද අපේ රට විරුව ටික අපිට සල්ලි වෙ නැත්තම්?
1: හරි.
0: මේ වෙලාවේ අන්න මේ මිනිස්සුන්ව වටින තැන මං කියන්නේ මොකවත් ඕනේ නැහැ. ගුණේ තියාගත්තොත් අපි ගමනක් යයි.
1: ඔව් නේ.
0: අහලා බලන්න අපිට ගුණේවත් තියනවද කියලා අහන්න.
1: හොඳක් කියන්න ඕනේ නැහැ. මුකුත් නොකිය ඉන්නකෝ.
0: ඔව්. නේ? ඔව්. දෙක පහේ කතා නොකිය ඉන්නවනම්?
1: ඔව්.
0: අඩමුතරමේ. ගුණේ තිබ්බ නැතත් කමක් නැහැ.
1: ඒකනේ.
0: කටකඩිච්ච කතා කියන්නේ නේද?
1: Yes. ඒක හරි වේදනාවක් නේ.

0: ජපානය තියනන්න ටී කල්චයක
1: හරි
0: ජපානන්න ටී මස්ටර්ස්ලා ඒගොල්ලකන් තේ හදන්ඩ ඉගෙනගත් අයිනෙමේ තේ ආරෙදාන්ඩ ග්‍රීන් ටී හදන්ඩ එහෙම නෙවේ
1: හිරිතේ හදන්න
0: එහෙම නෙවේ ටී මාස්ට කෙනෙක් ටිකක් දර්ශනවාදයට පොඩ්ඩක් බර කෙනෙක්. එයාට යාගම දර්ශනයක් තියෙනවා. එයාගේ ගුරුවරයාගෙන් එයා එය කිගෙන ගන්නවා. ජපානය සංස්කෘතිය ජපානය තියෙන දර්ශනවාදය ජපානය තේ සංස්කෘතිය කියන එක මාර තැනක තියෙන. ලංකාවේ තේ මාරයි හොඳයි එම ඔක්කොම කිව්වට ලෝකේ හොඳමම හොඳ තේ හැදෙන්නේ ජපානය කියලා කියනවානේ.
1: එහෙම මගේ දා චීනය කියලා.
0: ලෝකේ හොඳ මෙමයි තින් සමහරලාට පටන්ගත්ත තැන නෙමේ පුතා ක්‍රෙඩිට් එක තියෙන.
1: තියෙනනේ.
0: ඕ ඕ. පටන්ගත්ත තැන නෙමේ ක්‍රෙඩිට් එක තියෙන. ඉතින් වෙන වෙන තැන් වල එක තියනවා වෙන්න පුළුවන්.
1: ඒ කියන්නේ ජපානයේ තමයි හොඳම තේ තියෙන්නේ.
0: හ්ම්.
1: ආ.
0: මේ ඒ වගේ ටී මාස්ටර් කෙනෙක් ගෙනාපු concept එක තියෙනවා ඉචිගෝ ඉචි කියලා.
1: ඉචිගෝ ඉචි.
0: ඉචිගෝ ඉචි.
1: කිචි වගේ එක.
0: හරි. බලකොහොම පොඩි කිචි තියෙනනේ අවුලන්නේ.
1: ඉචිගෝ ඉචි.
0: ඒක තමයි ෂෝ එක දුවන්නේ අත්තට. මං කියන්නේ වරත් වඩා. හැක
1: මේ
0: දැම් මේ දවස්වල නේ ඇඟට ගත්ත ඔප්පුතා බත් කාල දීවත් වෙන්න
1: බෑ.
0: එනවා නිවුස් ඇහුණා පමණයි. පළාත් සභා ඡන්දේ තියෙනවද නැද්ද කියන එක ඇහුණා පමණයි. ඇඟට ගන්න. අලුත් මේක කෙනෙක් ඉන්නව නෑ නේ මෙතන කොමසාරිස් අලුත් කෙනෙක් දාම දාහිම දාලා නෑ නේ
1: නෑ දැකලා පුරුදු මූණක් තමයි ඇවිල්ලා කිව්වේ ඒක
0: එහෙමද ඡන්දේ කන
1: ඔව් එයා

0: දන්න කොම
1: අපි දන්නේ කැබිනට් ප්‍රකාශකද නෑනේ
0: ඒ නෑනේ අනිමේ
1: හොඳයි නේ මගේ නරකද නේ කොහොම හොඳයි කියලා මං කියන්නේ මේ වට දුක් කියන්නේ මං කියන්නේ නෑ නේ මිනිස්සුන්ට එහෙම පදා දාන එක වැරදි
0: ඒක කවුරු හරි ඇවිල්ලා කියනවනේ
1: නොකිය ඉන්න
0: කමෝ
1: හැම වෙලාවෙම එහෙම හිතන්න පුළුවන් නම් අපිට
0: ඒකනේ
1: මං කියන්නේ 350ට නෙමෙයි 5000ට හරි ගන්න ඩොලර් එකක් දෙකක් හරි තියෙන එක
0: ඒකනේ
1: අපි ඒ දවස්වල කිව්වේ මෙහෙම බඩට නොකා ඉන්න හරි
0: රටක්
1: තියෙන අපි එහෙම ආපු මිනිස්සු
0: ඕකේ
1: ඕකේ මේ වෙන් වටන්න බෑ
0: හරි අනේ තැන්කියු අරවින් මේ කොළොඩි
1: කියන්නේ මේවා දැයින් නෑ පුතා
0: ඩොලර් එක යන්න කියන්න තව
1: උඩට ඩොලර් එකට යන්න කියන්න මේ අපේ ගෙවල් අතර ගෙදරින් එළියට බහලා යන්න කියන්නේ ඩොලර් එකට අම්මලා ගෙදර යන්න කියන්නේ මහා ගෙදර යන්න කියන්නේ අපිට මොකද
0: ඒකනේ දැන් අපි යනවා ජපානෙට
1: නේද මේ ඇස්සේ අපිට මොකටද ඩොලර් කියන පොරවල් මේකේ ඉන්නවා I think මේ කතා කරන්න එපා අනේ අපේ රුපියල් මේ අපිට මොකටද ඩොලර් එහෙමත් ඉන්නවා බය වෙන්න එපා ඕන් තරම් ඉන්න
0: මම දැන් ඔය ගම්වල එහෙම මීටින් තියෙනකොට ඒ වගේ කතා තමයි කියන්නේ ගම්වල
1: අපි එච්චර දුර යන්නේ නැතුයි මොකක් දන්නවද
0: ඉවර කරගන්න වෙන්නේ
1: නැහැ නේද ඔව් එහෙම කතා කරන්න ගියොත් එනවා තව ගොඩක් ඒවා
0: හරි
1: අපිට කතා කරන්න දැන් අපි අර ඩොලර් මිලියන 2000ක්ද කොහෙද බැංකුවෙන් වැරදි ගිණුමකට ට්‍රාන්ස්ෆර් කරානේ
0: අර ඕස්ට්‍රේලියාවේද
1: කොහෙද ඔව් ඔව් ඔව් ඔව් එහෙම ට්‍රාන්ස්ෆර් කරානේ නේද විදේශ ණය ප්‍රමාණයක් ගෙවන්න තිබුණා ඔස්ට්‍රේලියාවේ රජයට තමයි අපිට එක ගෙවන්න තිබුණේ. ඒක මුලදී මේගොල්ලෝ කී කී හිටියනේ මේ ඔස්ට්‍රේලියාවේ වෙන ගිණුමකට ගියා කියලා නේද?
0: ඔව් එහෙම ආරංචියක් තමයි කිව්වේ නේ.
1: අන්න හොයාගෙන තියෙනවා මේ ඇමරිකාවේ ඩෙලවෙයා ප්‍රාන්තයේ තියෙන account එකකටයි. ඇමරිකාවේ. දුන්න දුනු ගමුවේ ඊතල කිතරද? රාලනි ඩොලර ටික ඩෙලවෙයා. හරිද? ඒ account එකත් හිස් කළා.
0: හරි.
1: ඩෙලවෙයා වල තියෙන account එක. හැබැයි මං කිය මේගොල්ලෝ මකර කරට අත දාලා හරි අපෙන් සතයක් කර ගත්තොත් එහෙම ආයි දෙයියන්ගේ හාල් කෑ වගේ තමයි හොඳේ. අපි දන්නවනේ ඉතින්. කිව්වොක් කිව්වා. බලපු තැන නෙමෙයි තිබුණේ ඒක වෙනම කතාවක් ඒක අවුලක් නෑ.
0: හැබැයි තිබ්බනේ.
1: ඔතනාර තිබ්බනේ. දැන් අර නැති වෙච්ච ඩොලර් 125 තියනවා නේද? ඩොලර් 200ක් හොයාගෙන තියනවා ඒක.
0: ආ
1: 200ක්. ඔව්. ඒක තියෙන තැන හොයාගෙන තියන තමයි අරන්නේ. තව කීයද 24,00,000
0: බ්ලා බ්ලා බ්ලා බ්ලා. ඕක ඉතින් ඕගන නේ.
1: 24,99,800 800ක්. 800 එනවා නේද ඉතින්. ඕක මෙක් මෙක් කරනකොට ටක් ගාලා. ආයි ඉතින් ගත්ත උන්ට කියන්නේ හරිද? දෙයියන්ගේ හාල් කෑ වගේ තමයි ඈ. ආයි ලේසි වෙන්නේ. මේව කට ඇතුළට රත දාලා නැට්ටෙන් අල්ලලා නොපිට ගහන අය ගත්ත මිනිස්සුන්ව බලන්නකෝ දෙහෙට වෙද්දි.
0: ඒකනේ.
1: අඬාගෙන ඔය ගත්ත පොරවල් එන්නේ නැද්ද බලන්නකෝ.
0: එහෙනම් අපි වැඩි සද්ද කරන්නේ නැතුව ඉමු.
1: මොකද වැඩි කතා කරන්න එක ඉතුරු ටික ගන්න එක බාධා වෙන්න
0: පුළුවන්. බාධා වෙන්න පුළුවන් ඒක ඇත්ත.
1: නේද?
0: යා.
1: ඔව්. දැනට පොඩි ගාණයි තව. පොඩි ගාණයි තව ගන්න තියෙන 24,00,000 ගාණක් ගන්න දෙනවා. 200ක් තියෙන තැන හොයාගෙන දෙනවා. ඒක ඉදිරියේදී ගන්න කටයුතු කරනවා.
0: මොකද්ද
1: කර කර හිට මේක මර ගන්න.
0: අර ජපානේ තේ හාමුල.
1: ඉචිගෝ ඉචි.
0: යා.
1: ඉචිගෝ ඉචි. යා කියන මේ තමයි මේ ඔක්කොම කතා කියලා කියන දැන් ඔබට තියෙන ඔපචුනිටි මග අරගන්න එපා.
0: හරි.
1: දැන් මේ සේරම බල බල ඉඳද්දි අපිට හිතෙනවානේ අයියෝ ඉස්සර මේක කොහොමද තිබුණේ. අයියෝ මේක දැන් කීයට යයිද දන්නේ නැහැ. ඔහොම එකක් එනවනේ. කොච්චරවත් කල්පනා කරලා බලන්න අපි ජීවත් වෙන්නේ කො අතීතයේ හෝ එක්ක අනාගතේනේ. මෙන්න මේක ගැන තමයි අර ටී මාස්ටර් කියන්නේ.
0: හරි.
1: එයාගේ concept එක ඉචිගෝ ඉචි. ඉචිගෝ ඉචි කියන එක අදහස
0: ඉචි කියන්නේ අර
1: ඉචිගෝ කියන්නේ කාලය කියන්නේ.
0: හා ඕකේ.
1: ඉචිගෝ කියන්නේ කාලය කියන්නේ. ඉචිගෝ ඉචි කියනකම දැන් සමහර ජපන් වචන අපේ වචනයක් දෙකක් දාලා පැහැදිලි කරන්න බෑ. අපි දිග වාක්‍යයක් කියන්න ඕනේ. සමහර ජපන් වචනයක් දෙකක් පැහැදිලි කරන්න.
0: හරි ඕකේ.
1: ඉචිගෝ ඉචි.
0: වචන තුනයි.
1: ඔව්.
0: අපි වාක්‍ය වලින් බලමු. මොකද්ද මේ
1: කියන්නේ? වාක්‍ය වලින් බලමු. ඉචිගෝ ඉචි. කාලය සහ අවස්ථාව කියලා
0: කියන්නේ.
1: එයා කාලය කියලා කියන්නේ මේ මොමන්ට් එකේ. අපි ප්‍රවෘත්ති ගැන කතා කරද්දි අනාගතය ගැන කතා කරද්දි අපිට මේ කාලේ නෙමෙයි අපි ජීවත් වෙන්නේ. අපි ජීවත් වෙන්නේ එක්කෝ

0: තීති
1: හරි
0: එක අනාගතය.
1: යස්.
0: එතකොට ඉචිගෝ ඉචි අඳුරනදීපු මාස්ටර් කියනවා පුළුවන් හැම වෙලාවෙම මේ මොහොත අල්ලගන්න දැන් මේ මොකද ඔබ වටේ වෙන්නේ කියලා බලන්න කියලා. දැන් මොකද වෙන්නේ කියලා බලන්න කියලා.
1: හරි ඕකේ.
0: දැන් ඔබ ඉන්නේ කොහෙද බලන්නකෝ. කොහෙද ඔය වාහනේ? අපි කොච්චර අනවදානෙන්ද වාහන එලවන්? අපි කොච්චර අනවදානෙන්ද අපි කෑම කන්න?
1: ඔව්නේ.
0: අපි කෑම කනකොට පිඟාන හොදන එක ගැන හිතනවා. පිඟාන හොදන වෙලාවේ වතුර එක කොහෙන්ද කියලා හිතනවා. වතුර එක බොයිලා ඩෙසර්ට් බොන ගමන් වතුර එක බොන එක ගැන පැත්තක තියලා වතුර එක බොනවා ඩෙසර්ට් එකක් මොකක් හරි දෙනවද දන්නේ නැහැ කියලා හිතනවා. නේද? ඩෙසර්ට් කන ගමන් අවසට තේ එකක් බොන්න පුළුවන් වේද කියලා හිතනවා. හොඳට කල්පනා කරලා බලන්න මේ වෙලාවේ අපිට පේන දේ, අපි දකින දේ, අපි ඇඳන් ඉන්න දේ, අපිට මේ වෙලාවේ විඳ ගන්න පුළුවන් දේ ගැන අපි මොන තරම් අඩුවෙන්ද අවධානය යොමු කරන්නේ කියලා බලනකොට අපි ජීවත් වෙලාම නැහැ.
1: මේ මොහොතේ ඉඳලම නැහැ.
0: අපි හිතනවට වඩා මේ මොහොතේ ඉන්නක මාර අමාරුයි.
1: හරි ඕකේ. සම්මා සතිය නේද?
0: සම්මා සතිය. ඒක සතිය නෙමෙයි මාසයක් දෙයක් කරලා දෙන්නේ නැහැ ලේසි.
1: ඒක ඇත්තනේ.
0: ඔය තේනවා. මාර වැඩක් මේ වැඩේ. හොඳ සිහියෙන් බලන්න.
1: ඕනේ.
0: පොඩ්ඩක් බලන්න වටපිට මේ වෙලාවේ මොකද්ද පේන්නේ? මේ වෙලාවේ මොකද්ද දැනෙන්නේ?
1: මම කල්පනා කරන්නේ ඊළඟට ප්ලේ කරන්නේ මොකක්ද කියලා මේ කතාව ඇතුළේ.
0: නෑ මේ අපි මොම්ම එහෙම තමයි.
1: යස් ඒකනේ.
0: වැඩ කරන ගමන් කල්පනා කරන්නේ ගෙදර යන එක ගැන. ගෙදර යන ගමන් කල්පනා කරන්නේ ගෙදරට මොනවද බඩු මොනවද
1: කාගෙල්ස් එකට යන එක
0: ගැන. ඔව්. එතනට ගිහිල්ලා කල්පනා කරන්නේ මේ මේ ඉක්මනට බිල ගෙවලා කොහොමද මෙතන යන්නේ කියලා. ආයි ගෙදර යන ගමන් කල්පනා කරන්නේ ඒකෝදී ආයි වැඩට එන්න ඕනේ නේද? සුකෝ වෙලාවකට මේ වෙලාව ජීවත් වෙන්නේ නැහැ.
1: ඒක නෙමෙයිද?
0: දැන් මේක කිව්වහම නිකන් එන්න සාමාන්‍ය දෙයක් වගේ හිතුණාට හොඳට කල්පනා කරලා බලන්න මේ තප්පරේ වෙමින් තිබෙන දේ ගැන කල්පනා කරලා තියෙන වාර ගන්න කොච්චර අඩුද කියලා. අඩුයි නෙමෙයි නෑ.
1: නෑ ඒකනේ.
0: වෙච්ච දේවලුයි වෙච්ච දෙයක් හින්දා ඊළඟට වෙන්න තියෙන දේවලු ගැන තමයි අපිට කොච්චරවත් කල්පනා වෙන්නේ. ඉතින් අර ටී මාස්ටර්ට පින් සිද්දෙන්න හරි ඉචිගෝ ඉචි ගැන හිතන්න.
1: හරි ඕකේ.
0: මේ මොහොත මේ අවස්ථාව.
1: ඉචිගෝ ඉචි.
0: මොකද යා කියන්නේ මේ මොහොත ගැන අවධානයෙන් නොඉන්න හැම එක්කෙනාටම ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් ඕන තරම් මගහැරනවලු. මේ තප්පරේ ගැන කල්පනාවක් නැති නිසා මේ තප්පරේ ඇරිලා වැහෙන රන් රුවන් වන් දොරටු අපිට පේන්නේ නැතුව යනවලු. ස්වර්ණමය අවස්ථා අපිට මගහැරලා යනවලු. මොකද අපි සමහර වෙලාවට අපි මොකක් හරි දෙයක් දිහා බලාගෙන ඉන්නවා. හැබැයි ඒක අපිට පෙනිලා නැහැ. අපේ ඔළුව තියෙන්නේ වෙන කොහේ හරි. ඔළුව තියෙන්නේ වෙන කොහේ හරි. මාර වැඩන්නේ.
1: අමාරු වැඩක් ඇත්තටම. ඒක කරන්න අමාරුයි නේ. හැබැයි try කරන්න ඕනේ.
0: මේක අමාරු නෑ. අපි මේ වෙලාවේ කරන දේ ගැන නෙමෙයි මේ හිත හිත ඉන්නේ කියලා අපි දන්නේ නැහැ.
1: ඕකේ.
0: බලන්න. මම ඔබට යෝජනා කරනවා. ඔබ දැන් ඉන්නෙත් එක්ක අනාගතේ නැත්තම් අතීතේ මොකක් කර හිත හිත. දැන් වෙන එක හිතන මිනිස්සු නම් මං හිතන්නේ මිලියනෙට එකක් හොයන්නත් අමාරුයි කියලා. ඉතින් මං අර මම try එකක් දෙනවා අර ටී මාස්ටර්ගේ පාරේ යන්න.
1: ඕකේ. ඉචිගෝ ඉචි කරන්න.
0: ඉචිගෝ ඉචි කරන්න.
1: හා
0: හා. ගොඩනම් කිචිනේ
1: අපිට
0: මගන ඉච්චි
1: ඉච්චිකෝ ඉච්චි. දැන් ඔයා ඔය කතාව කියනකම් මගේ ඔළුවේ වැඩ කරේ වෙන වෙන දේවල්. මම ගියා කාගේල්ස් එකට. මං ගිහලා අද බඩු ලිස්ට් එක ඔක්කොම ටික මම බැලුවා තියෙනවද ආයිට් ඒව ටික ගන්න ඕනි කියලා හිතුවා. තියෙන තැන් මට මැවිලා පෙනුණා. ආ එළවලු පළතුරු ටික අතනින් ගන්නවා මෙහෙම කරනවා කියලා චිත්‍ර ගොඩාක් ඇඳුනා ඔළුවේ. ඒක තමයි ටික ටික ඒක හදාගන්න. ටික ඉච්චිකෝ ඉච්චි කරගන්න.
0: ටික ටික තමයි ඉතින් හදාගන්න වෙන්නේ. ඉතින් අවුරුදු ගානක් පුරුදු වෙලා තියෙන්නේ. ඊළඟට වෙන්න තියෙන එක බලන්න.
1: ඒකනේ නේ.
0: නේද?
1: ටික ටික හදාගමු.
0: ඇයි එහෙම උනේ කියලා බලන්නයි. දැන් මොකද වෙන්නේ කියලා බලන්නයි තමයි. ඊළඟට මොකක් වෙයිද දන්නේ නැහැ. මොකද්ද ඒ උනේ? ඊළඟට මොකද්ද මේ ඊළඟට මොකක් වෙයිද දන්නේ
1: නැහැ. ඒකනේ සමහර දවස්වල ගෙදර ගිය විදිය දන්නේ නැත්තේ. ඈ? අරවා පහු කරන් ගියාද?
0: අපි කී දෙනෙක් එහෙම ගෙදර ගිහිලා තියෙනවද? ඔබ වාහනේ ලෝගෙන කී වතාවක් පාරේ තොටේ සිද්ධ වුණේ මොනවද කියලා මෙලෝ සංස S2 අරගෙන ඔබ ගෙදර ගිහිල්ලා දිනවනේ කිසි දෙයක් දකින්න නැතුව.
1: yes
0: මාත් එහෙම වාහනේ වල තියෙනවා.
1: මාත් එහෙම
0: ලල් දෙක මෙහෙම අරගෙන එළවල තියෙනවා. මහා දවල් කිසි දෙයක් දැකලා නැහැ. දැක්කට වැඩක් නැහැ. මේ මොහොත ගැන සිතුවිලි පහළ වෙලා නැත්තම් එතකොට මතක තියෙන්නේ. අද යනකොට වාහනේ යනකොට ඔයා සිහියෙන් එළවන් යන්න. ආ දැන් මම මහරගමනේ දින්නේ. මහරගම පහ වෙනවා නේද? බලන්න.
1: ඕකේ කරන්න. මේ
0: ප්‍රසන්ට් මූමන්ට් එක හැම වෙලාවෙම ප්‍රසන්ට් මූමන්ට් එකේ ඉන්නවට තියෙන සහනි.
1: ට්‍රයි කරනවා.
0: ට්‍රයි කරන්න.
1: ආ මේ අරවින්ද නේද?
0: දැන්ද බන්දයි.
1: රයිට් මේ කාගීල්ස් ෆුඩ් සිටි වල හැමදාම මොකක් හරි ඔෆර් එකක් තියෙනවා. ඔබ සිහියෙන් හිටියොත් ඔබට ඒක අල්ලගන්න පුළුවන්. හැම දවසකම මොකක් හරි නිෂ්පාදනයකට මොකක් හරි දැනෙන ඩිස්කවුන්ට් එකක් දෙනවනේ.
0: උතන හැමදාම මොකක් හරි වෙනවා.
1: යස්.
0: මේ ගොඩක් අය නිකන් අර ඔටෝමේටඩ් වගේ නිකන් ආවා. ගාලා ඇවිල්ලා
1: අවශ්‍ය නැත.
0: සමහර වෙලාවට හැබැයි ඉතින් අපරාධ කියන්න බෑ තේනන ගෑනු ළමයි හැම මොනවා හරි ප්‍රොමෝෂන් එකක් තියෙනවා නම් මතක් කරනවා. දන්නවා අපි සීයේ නෙමෙයි ඉන්නේ. සාද මේ වට්ටකා කිලෝ එකක් ගත්තොත් හොඳයි සාද මේ මේ තියෙනවා සර්. සාද බෝංචි එළවලු පළතුරු වල සාද මෙච්චර තියෙනවා
1: සර්.
0: සර් මස් මාළු ගත්තේ නැද්ද සාද? මෙච්චර ඩිස්කවුන්ට් එකක් තියෙනවා. බෝඩ් ගහලා තියෙනවා. දකින්නේ නැහැ. ඒ මෙලෝ සීයේ නෙමෙයි ඉන්නේ.
1: ඒකනේ.
0: කාගිල් සෙදෙන හැම වෙලාවෙම බොහොම කල්පනාවෙන් යන්න වෙනතට වඩා කල්පනාවෙන් යන්න. ඔබට අහු වෙනවා. අනේ මේකේ මාර ඩීල් ගොඩක් තියෙනවා හැමදාම.
1: යස්.
0: මොනවා මොනවා හරි තියෙනවා හදලා. පර්ස් එකට ටිකක් හරි බර අඩු කරගන්නක මාර වටිනවා මේ
1: වෙලාවේ.
0: මේ වෙලාවේ මාර වටිනවා. අනිත් එක මේ අත්‍යවශ්‍යම ප්‍රමාණය විතරක් ගෙනියන්න.
1: හරි.
0: කාගිල්ස් එකට වාන්නේ නැහනේ. හෙටත් ඇරලා.
1: ඕ.
0: අත්‍යවශ්‍යම දේ ටික ගෙනියන්න. නැත්නම් අපි ගොඩාක් දේවල් අරගෙන ගිහින් අපි නිකන් නාස්තිත් කරනවා නේද?
1: ඒක හරි.
0: නේද? දවසක් කර දවසක් කර දවස් දෙකකට සැරයක් කර හිමීට අරගෙන ගොඩ ගහ ගන්න ඕනේ නැහැ. ඒතර අවශ්‍ය දේ එහෙම තියෙනවා. අපි දන්නේම නැතුව අපි අතරින් ඔච්චර නාස්තිත් වෙනවද?
1: ඔව් නේ.
0: නේද?
1: ওই සලාද කොළ එහෙම ගන්නකොට ගොඩ ගොඩ ගන්න එපා.
0: ඒ සල්ලි තියෙනවා ඇති ඔබට. එහෙම කියලා නංගේ දානයි සලාද ෆ්‍රිජ් එකම දා. ඉතින් ඒ මරන් ගිහලා.
1: එහෙම තියාගන්න අමාරුයි. ඒ වගේ එක එක જાති තියෙනවා.
0: ඉතින් ඒවත් චුට්ටක් බලන්න.
1: හරි ඔකේ.
0: අදත් බලන්න කාගිල්ස් කියලා මොනවද තියෙන ඔෆර්ස් කියලා. ඔබ හොඳ දවසක සිහියෙන් බලන්න. ගෙවල් ගාව කඩේ මල්ලිගේ ලෝලු කඩේද පළතුරු කඩේ හරි මොනවා හරි ඒකෙද එළවලු පළතුරු ලාභ කාගිල්ස් එකේද කියලාත් බලන්න. සිහියෙන්ම බලන්නක දවසක්. සිහියෙන්ම බලන්න. ඒතර ඔබට අහුවේ මේකේ නාඩිය. මේක පොඩි සාත්‍රයක් තියෙනවා.
1: හරි.
0: අතරමැදිව නැතිකම නිසා කාගිල්ස් එකට හැමදාම පුළුවන්කම තියෙනවා. කෙලින්ම ගොවිපලෙන් බහුතරයක් දේවල් කාගිල්ස් එකට එන්නේ මැද කවුරුවත් හිටගෙන නැති නිසා ඒ අතරමැදියාට වෙනදගේ වාසිය පාරිභෝගිකයාට දෙන්න කාගිල්ස් එකට පුළුවන් වෙලා තියෙන මේ ශාකා 500 ගාණක් තියාගෙන. අන්න ඒක නිසා ඒ අතරමැදියා නැති වාසිය වත් එක ෂෙයා කරගන්න. ඔබ ඔයත් එක මාත් එක්ක ෂෙයා කරගන්න යන්නේ එහෙම එකක් තමයි.
1: නයිස් නයිස්. උදේ 8යි විනාඩි 41යි.
2: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777. සිරිවෝන් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි කාගිල්ස් ෆුඩ් සිටි
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්
6: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයෙන් සමගින් සුපිරිසිදු රණින් නිමවූ සන්නාභරණ ගුණාත්මක භාවය සහ අස්ම සම නිමව සහතික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟමැති ස්වර්ණ මහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 011 753 044.7
7: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් නෙන Bajaj Vigo electric 3 road රථය David Pierce e-mobility වෙතින් 011 4 700 550

0: පලකවර්ධන textiles
1: පරම්පරාගත අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
6: Rock with Moves.

0: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
2: ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාවක් රුපියල් 110 හා 115කට වඩා වැඩි කැරට් 18 දියමති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මැයි 29 දක්වා මේ අනුගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 01124414 වෝග් ජුවලර්ස් සමතා ඔබ සමගයි.
3: වාර්තාපිට වාර්තා තිබුණ කෝටි 8 NLB තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනරිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු
4: වන 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්.
5: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
6: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 780 WhatsApp කරන්න.

0: යටා.
1: දැන් වාහනේ පොඩ්ඩක් අයිනක නතර කළා. කොහෙන් කොයිලාරි කෝක නවත්තන්න එපැයි. දිගට මොක යන්නේ නෑනේ. නවත්ත පෙලාවක චුට්ටක් ගිහිලා බලන්න මේ අලුතෙන් අත්ත වාහනයක් නම් මොකක් කොහොමද නම්බර් ප්ලේට් එක ගැහුවේ කියලා.
0: නම්බර්
1: ප්ලේට් කොහොමද ගහලා තියෙන කියලා චුට්ටක් බලන්න. දැනට මාස 10ක් හෝ ඊට වැඩි කාලයක් තිස්සේ
0: හරි
1: මෝටර් රථ දෙපාර්තමේන්තුවට බැරි වෙලා තියෙනවා නම්බර් තහඩු හදන්න සප්ලයි කෙනෙක් හොයාගන්න. දක්සයි. වෙනේම කතා කරන්න ඕනේ නැහැ, දක්සයිනේ.
0: ඔව් ඒක හරි.
1: ඒ දක්සකමට මෙන්න ගරු කරා. දන නම ආචාර්ය පුදගලා.
0: විනාඩියක නිශ්ශබ්දතාවයක්.
1: විනාඩියකට නෙමෙයි මාස 10ක උනත් නිශ්ශබ්දතාවයක්. මාස 10ක නිශ්ශබ්දතාවයකට අපි විනාඩියක නිශ්ශබ්දතාවයක් මේක දුන්නා කියලා අවුලක් නැහැ.
0: හරි.
1: හැබැයි එහෙම කියලා ඒගොල්ලන්ට මොකුත් අවුලක් තියෙනවද? නැහැ. මොකද අපි දන්න තරමින් වාහනයක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රෙජිස්ටර් කරන අවස්ථාවේදීම
0: හරි
1: මේ වාහනයට අවශ්‍ය කරන නම්බර තහඩු නිකුත් කිරීම සඳහා ඕන කරන මුදල තය
0: කරගන්නවා.
1: දැන් බඩු සල්ලි අරන් තියෙනවා, බඩු හම්බෙලා නැහැ මිනිස්සුන්ට.
0: ඒ කියන්නේ ඔල්රෙඩි අපි ගෙවලා තියෙන්නේ දැන් මේ වෙනකොට.
1: ඔල්රෙඩි ගෙවලා තියෙනවා.
0: රයිට්.
1: වාහන ලක්ෂ 4කට නම්බර තහඩු නැහැ. දැන් මේ කතාව කියලා ඉවරනකොට සප්ලයි කෙනෙක් හම්බුණා කියලා හිතන්නකෝ.
0: හරි.
1: දැන් මේ කතාව කියලා ඉවරන රස් දෙන්න සප්ලයි කෙනෙක් කෑ ගහගෙන කඩාගෙන මෝටර දෙපාර්තමේන්තුව පෙරලා ගිහලා මම ගහනවා නම්බර තහඩු බය වෙන්න එපා කියලා අපි හිතමු එහෙම පොරක් එනවා කියලා.
0: හරි.
1: දැන් මේ වාහන ලක්ෂ 4ට නම්බර තහඩු ගහලා ඉවර කරන කොච්චර කාලයයිද? දැනට 10ක් අපි දුවලා තියෙනවා. මම කතාව ඒක නෙවෙයි.
0: හරි.
1: දැන් පොලිසිය ලෑස්ති වෙලා ඉන්නවා. ආ. උඹලාට ඕන විදිහට නම්බර තහඩු ගැහුවා නේද? ඔව්. ගැහුවා තමයි. මිනිස්සු ගැහුවා එහෙම. මොකද ඒ මිනිස්සුන්ට අතන්ටත් සල්ලි කියලා අතින් කාලා හරබ්බල්ලා. මෙතන්ටත් ගාණක් ගෙවන්න මේ මේ මේ මේ ඔය නම්බර තහඩු හදන පොඩි කඩ තියෙනවා.
0: Yes.
1: ඒ මිනිස්සු නිකන් හදන්නේ
0: නැහැ. ඔව් ඒකනේ.
1: නිකන් හදන්නේ නැහැ. රුපියල් 4-5000ක් ගන්නවා නම්බර තහඩුවක් ගන්න.
0: ඒතර ඩබල් ගෙවලා තමයි එහෙම තහඩුවක් ගහගෙන ඉන්නේ දැන් මේ වෙනකොට මිනිස්සු.
1: ඔව්. දැන් කියනවා ඒක එක එක වැඩ දාලා ගැහුවා නම් නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. ඔව් අපිට නීතිය ක්‍රියාත්මක කරන්න. මේ ඔක්කොටම මිනිස්සුන්ට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. මේවට පවා මේ මේ මේකේ අඩුපාඩුව ගැන කවුරුවත් මීක් නෑ නේද?
0: ඒකනේ නේද?
1: ඒ වුණාට මල්ලි මෙහෙමයි. පොලිසියත් එක්ක තර්ක කරලා දිනන්න බෑ. ඒ නිසා
0: හරි.
1: මතක තියාගන්න ඉස්සරහ නම්බර තහඩුව මතකත් නැතුව ඇති දැන් අපිට. දැන් පාරේ තියෙන අලුත් වාහන එක එක්කෙනා අපි මේවා කිව්වා. අපි මේවා මාස ගානකට කලින් කිව්වා. මේ නම්බර තහඩුව එක එක විචූර්ණේම තියෙනවා. මිනිස්සුන්ට ගයිඩ්ලයින් එකක් දෙන්න කියලා. මම මේ නීතිය ක්‍රියාත්මක කරන්න හදන ලොකු මහත්තුරෙන් අහන්න කැමති. ඕගොල්ලෝ දවසක කවදා හෝ දවසක නම්බර තහඩුවේ දිග පළල මේක. පාට මේව පමණයි. ඔගොල්ලෝ නම්බර තහඩු ගහන මිනිස්සුන්ට හෝ වාහන ගත්ත මිනිස්සුන්ට එම උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරා නම් අඩුම තරමේ වාහනේ රෙජිස්ටර් කරපු වෙලාවේ මෝටර රථ දෙපාර්තමේන්තුවෙන් හරි මොකක් හරි පොඩි කොළ කෑල්ලක උඹලට අපි නම්බර තහඩු දෙන එක තාම කරගන්න විදියක් නැහැ. අපි පත වෙලා ඉන්නේ මේක කරගන්න බැරුව මාස ගානක් තිස්සේ. ඒ නිසා නම්බර තහඩු ගහගන්න පිළිවෙලමයි මේ උල්ලංඝනය කරන්න එපා. එය නීතිය හමුවේ වරදක් විදියට සලකනවා කියලා මොකක් හරි විදියට මිනිස්සුන්ව ඉන්ෆෝම් කරාද දිගපළල උස පාට ගැන. තියෙනවනම් අපි හෙට මුළු රටෙම සමාවෙලා අපි කියනවා මෙන්න එවලා තියෙනවා අහවල් දවසේ කියලා.
0: Yes.
1: මෙන්න එවලා තියෙනවා අහවල් දවසේ කියලා. අපි කියනවා.
0: හොයලා බැලුවා අහලා බැලුවා එහෙමනම් එකක් දැනට හොයාගන්න තිබ්බේ නැහැ.
1: ඔව්. වාහනේ මේ ඊපෙරේදා රෙජිස්ටර් කරපු මිනිස්සු ඉන්නවනේ.
0: ඒකනේ.
1: බලන්නකෝ ඒ වාහනේ රෙජිස්ට්‍රේෂන් පොතත් එක්ක දීපු කොළයක් තියෙනවද කියලා. වාහනේ නම්බර තහඩුවේ දිගපළල උස සහ පාට පිළිබඳව මොකක් හරි
0: නීතිය
1: පිළිබඳව මිනිස්සුන්ව දැනුම්වත් කිරීමක් කරලා.
0: හරි.
1: මාස 10කට පස්සේ මේගොල්ලෝ මේ චූන් එකන මම මේ බලන්නේ
0: එක සැරේම නේ.
1: මාස 10ක් තිස්සේ සප්ලයි හොයාගන්න බැරි කතාව ගැන කවුරුවක් කතාවක් නැහැ. හැබැයි මිනිස්සු ගහගත්ත නම්බර තහඩු මම මිනිසුන් එක්ක නපි ඉන්නේ. හරි යන්න බ්‍රෝ මේකයි නම්බර තහඩුව හරියක ගහගන්න.
0: හරි
1: මම දන්නවා තව පාරක් වේදම් කරන්න වෙයි. ඉස්සරහා ගහන්න බලන සුදු පාට පසුබිමේ කළු පාට අකුරු මේ යන විදියට මට පේනවා තහඩුවේ දිගපළල උස පාට විතර නෙමෙයි අකුරු වල හැඩය ගැනත් බලයි කියලා මට දැන් හිතෙනවා.
0: ඒ කියන්නේ ෆොන්ට් එක
1: හරියටම හරි. ඒ නිසා මේ අර කොහොම හරි හොයලා
0: හරි
1: අපිට එහෙම තමයි වෙලා තියෙන. අපිට කොහොම හරි කරගන්න වෙලා තියෙන. කොහොම හරි හොයලා මේ හරි ෆොන්ට් එකක් හොයලා දාගන්න.
0: මාලතියද?
1: මාලතිය නෙමෙයි මේ කුණිමල්. කුණිමල් ෆොන්ට් එක.
0: ඒකත් හොයාගන්න බෑ.
1: නේද? මට ආව ෆොන්ට් එකේ නම මං කිව්වේ නෑ.
0: මට තේරෙනවා වගේ මොකද?
1: මට ෆොන්ට් එකේ නම මෙහෙක් කරන ඔලාවා මං කිව්වේ නෑ.
0: හරි.
1: ලංග නැමිලා වගේ මං කිව්වේ නෑ. තරොන්නේ. ෆ්‍රන්ට් එකේ සුදු පාට පසුබිමේ කළු පාට අකුරු, රිය නම්බර් ප්ලේට් එක පිටිපස්සේ කහ පාට පසුබිමේ කළු පාට අකුරු. මේක කරගන්න බැරි මිනිස්සු 17 නැවිලා ඔය වාහන ගන්න 5000ක් කුරුළු පිටටත් බර වැඩි එතෙන්දි. අර චාර්ජස් මේ චාර්ජස් අනිත් චාර්ජස් ගෙවල එනකොට ඇත්තටම වාහනේ හිතුවට වඩා ගාණක් ගිහිල්ලා අන්තිමට රිජිස්ටර් කරලා රෝද හතර පාරට දානකොට හිතාගෙන හිටියට වැඩිය ගියාද නැද්ද?
0: ගියා. ඩෙෆිනිට්ලි.
1: ඒ නිසා ඔය දැන් නිවැරදි කළා. නැත්තම් දැන් ඕක කොයි වෙලාවල හරි පාරේ තියාගෙන අල්ලන්න පටන් ගන්නවා. වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ අපිට. ඉතින් ඒක ගහගන්න. ෆොන්ට් එකත් බලලා ගහගන්න. නැත්තම් ඕක මාරු කරලා පාට හරියට ගහලා ෆොන්ට් එක වරද්දලා ගහලා දෙවෙනි රවුමට එන්න ෆොන්ට් එකට දෙන්නම් කියලා. මේ කරවිනුත් ජනක ක්‍රීඩා.
0: කියන්නේ
1: නේද? මාස 10ක් නම්බර තහඩු වාහන ලක්ෂ 4කට නැති එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මිනිස්සු අතින් කාලා හරක් බල්ල ගහකට නම්බර තහඩුවේ දැන් අපි අඩු පාඩු හරි වැරදි හොයනවා. ඒ මිනිස්සුන්ට කිසිම ඉන්ඩිකේෂන් එකක් දෙන්නේ නැතුව ඉඳලා.
0: කොල කෑල්ලක් ගහගෙන යන්නේ නැතුව අපිත් පණ්ඩිතයිනේ අරවින්ද.
1: අපගේ තේන මාන්තත්ත ගන්න කියලා මේ කොල්ලයක් පාප් ෂීට් එක පින් කළා ලැමිනේට් කළා එල්ල ගනින් කෝ වාහනේ. මට කරන්න දෙයක් නැහැ. මේක තමයි මට කරන්න පුළුවන් කියලා. දැන් දෙ ඕගලන්ට බැරිද දැන් මේ දැනටමත් සල්ලි අරන් තියෙන මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ බලේ අපිට එකට පුඩි පොලියක් ගෙවන්න.
0: ඔව් නේද?
1: නෑ. අලුත් නම්බර තහඩු ගහන කවදා හරි දවසක් දැන් කියනවා ජූනි මාසේ 14ට කලින් මේක ඉවරයක් කරනවා කියලා.
0: හරි.
1: අලුත් නම්බර තහඩු ගහන දවසේ අපේ පරණ නම්බර තහඩු අපි වේදම් කළා ගත්ත සල්ලි බිල තියෙනවා නම් ඒ සල්ලි ක්ලේම් කරගන්න බැරිද?
0: නැත එක්ස්චේන්ජ් කරගන්න.
1: එක්ස්චේන්ජ් කළා නෑනේ කොහොමද තල්ලි අරන්නේ?
0: තල්ලි දීලානේ තියෙන්නේ.
1: දැන් අපි ගෙදර දීම සාදාගත් නම්බර් ප්ලේට් එකට පොඩි කීයක් කරේ මේව කරගන්න බැරිද පොඩි
0: ඩිස්කවුන්ට්
1: එකක්? ගිය ගානම ඕනේ නෑ. පොඩි ඩිස්කවුන්ට් රේට් එකක් කරේ.
0: ආ ඒකනේ.
1: ඔයාලා මිනිස්සු ෆවු කියලා හිතන්නේ නැද්ද? කොහේ හරි තරගෙද එහෙම එකක් නැද්ද?
0: ඒකනේ නෑ.
1: නෑ නේ.
0: අනවශ්‍ය ප්‍රශ්නයක්ම ඔලුවට දාන්න ඕනේ නේ. ඕකේ.
1: ඒ වුණාට වැඩි අපි දැන් මේ මේ මොහොතේ අපි යමු වුණාට අපි ඉන්නේ ඉචිගෝ ඉචි
0: ඉචිගෝ ඉචි
1: ඔව් ගුට්ටි ගන්නනවා කියලා පාරවට මත්ත ඔය හිතන්න එපා මත්ත ඉචිගෝ ඉචි වෙලා ඉන්න
0: බලන්න මේ නම්බර තවඩු මේවා
1: කරන්නේ ඉචිගෝ ඉචි මේ වෙලාව මේ අවස්ථාව
0: බාලගංගලු බලන්නක බාලගල්ලාම
1: ඉචිගෝ ඉචි හා ඉචිගෝ ඉචි කියන්නේ වෙන්න තියන්නේ උනා
0: රයිට් රයිට් රයිට්
1: අනේ මන්ද අපිට ආදින මේ මොහොතේ මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න බැරුවනේ මේ ඉන්නේ. මෙර කොම්බැංක් එකේ වැඩේ තාම තියෙනවනේ.
0: මොකද්ද? ඒක නෙමෙයි අපි අලුත් ආරංචි
1: කියන්නේ. අලුත් ආරංචි
0: මම අර ෆික්ස් ඩිපොසිට් ගැන කතා කරන්නේ කොමර්ෂල් බැංක් එකේ. ඔයාව මම නැගිට වෙන ආරංචියක් කියන්නේ
1: නැහැ. දැන් මෙහෙමයි. ඩොලර් රේට්ස් අරෝමිය වැඩි වෙලා මුදල් සංසරණ එහෙමේ වෙලා. ඒක තැනකදී මේක අනිත් පැත්ත හැරෙනවා.
0: යා.
1: හරුණාම මාකට් එකට උමනා වෙනවා මාකට් එකේ තියෙන සල්ලි. මුදල් පද්ධතිය ඇතුළට අරගෙන
0: හරි
1: මේක පොඩක් සෙටල් කරන්න. එතනදී පොඩි වාසියක් එනවා.
0: හරි.
1: ඒ තමයි ඔබට ෆික්ස් ඩිපොසිට් එකක් දාගන්න පුළුවන් නම් කාලයක් ෆික්ස් ඩිපොසිට් වලට ගෙවන ගාන හොඳටම අඩු වෙලා තිබුණානේ. දැන් ෆික්ස් ඩිපොසිට් වලට ගෙවන ගාන අසව් අසව් පුතා
0: යා
1: වැඩි වෙලා තියෙනවා. ඒ ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න හොඳ වෙලාවක්
0: නේ.
1: ඔද ආයි පාරක් එහෙම වුණත් ෆික්ස්ඩ් ඩිපොසිට් එක ඒ ගාණ වෙනස් වෙන්නේ නැහැ කාලය පිරෙනතුරු.
0: රයිට් නියමයි.
1: මේක හොඳ වෙලාවක් කරගන්නවා නම් කොහොමද මිස් කරගන්නේ?
0: අපි දෙනවා කෙලින්ම 9.5ක ඒ දක්වානේ.
1: දවස් 100ට දාන්න පුළුවන් 200ට දාන්න පුළුවන් 300ට දාන්න පුළුවන්. දවස් 300 කියලා කියන්නේ ඕල්මෝස්ට් 1 ඉයර්.
0: කියා අවුරුද්දක්
1: නේ. දවස් 200. ඔව්. මෙම ගණන් හදන්න තේරුනේ. රුපියල් 105ක් හෝ ඊට වඩා වැඩි මුදලක් දාන්න ඕනේ මේ ස්ථාවර තැන්පතුවකට.
0: හරි.
1: දවස් 100ක එකක්, දවස් 200ක එකක්, දවස් 300ක එකක්. 109.5ක් දක්වා. ඒ දෙන ගාන ඔබ තෝරගන්න කාලය අනුව මේක වෙනස් වෙනවා.
0: හරි.
1: අඩු වැඩි වෙයි. අඩු උපරිම ගාන
0: 9.5යි. රයිට්.
1: තව පොඩක් අඩුවේ ඔබ දාන ගාන අඩුනම් කාලය අඩුනම් නේද? ඒ අනුව තියෙන්නේ උපරිම 9.5% පොලියක් කියනවා. 9.5% පොලියක් අපිට මෑත කාලිනව අහන්න හම්බුනේ මේ දැන් තමයි. ගොඩාක් අඩුවෙන් ෆික්ස් ඩිපොසිට්ස් වලටත් පහුගේ කාලේ තිබුණේ.
0: පොලිය දුන්නේ නේ.
1: දැන් මේ මේ මේ ගොඩක් හිතන්න එපා. ගොඩාක් දේවල් දැන් ඇයි දැන් මොකද්ද මේ නෑ. මේ වෙලාවේ අන්න මේ වෙලාවේ දැන් මේ වෙලාවේ කරන් තියෙන හොඳ වැඩේ තමයි මේක.
0: හ්ම්
1: හ්ම්. ලබන අවුරුද්ද කරන එක අපි ඒක බල්ලා කරමු. හ්ම්. ලබන අවුරුද්දේ වැඩක් නෑ දැන්. ගියේ පාරක වැඩකුත් නෑ. මේ වෙලාවේ මොකද්ද තියෙන්නේ? 9.5% දක්වා සුපිරි පොලියක් ගෙවනවා. නිකන් ඔබේ නිකන් ගෙදර කොහේරි හරි මේ තියෙන සල්ලි. හිමිට ගිහලා මේක බැංකුවට දාගන්න. බැංකුවකට හැම එකම නෙමෙයි. කමර්ෂල් බැංකුවට ගිහිල්ලා ෆික්ස් ඩිපොසිට් එක පටන් ගන්න. දැන් ඔබේ ගාණක් ඇති, තව ප්‍රශ්න ඇති. නිතර අහන ප්‍රශ්න තියෙනවනේ.
0: ඔව් එනේම තියෙනවා.
1: හදිසිය මම මේ මට හදිසිය සල්ලි උරුණු මම මොකද කරන්නේ? දවස් 100කට දාලා නිකන් මගෙන් ගන්න වුණොත් මට ඒ පොලියම හම්බෙනවද ඊට වඩා අඩු වෙනවද ඔච්චරක් අඩු වෙනවද ඕවා නිකන් ෆ්‍රීකවන්ට්ලි ආස් ක්වෙස්චන්ස් නේ ඒ ටිකට උත්තර දෙන්න 13යි 16 කියලා නම්බරයක් තියෙනවා දැන් පොඩ්ඩක් බලන්න ගෙදර ඔය මේ ටින් බ්ලෙක් වල දාලා කැටවල දාලා අල්මාරිය අස්සේ ගහලා ඇඳුම් ගැට ගහලා
0: තියෙනවනේ
1: හදිස්සියට මේව කරන් තියෙන සල්ලි නේද ඒ චුට්ටක්

0: හොඳ පොලියක් එක කමර්ෂල් බැංකුවට දාන්න පුළුවන් වෙලාවක්. 13:16ට කෝල් කරලා ඔළුවේ තියෙන ඔක්කොම ප්‍රශ්න ටික අහලා එකපාරම සල්ලි ටික අරන් ගිහිල්ලා ඩිපොසිට් කරලා මේ වැඩේ කරගන්න. මේ මතින් ෆික්ස් ඩිපොසිට් නේ මොකද මම සල්ලි වුණොත් ආපහු ගන්න පුළුවන්. ඒක ගන්නකොට පොලියට මොකද වෙන්නේ කියලා විතරයි අපි දැනගන්න ඕමනා. 13:16.
1: රොක්වෙමු සියතට. සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: අයියා මට ඇපල් මලක් දෙන්න.
3: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
2: අයියා මට මල් ගොඩක් දීලා.
3: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
2: හච් 15 පිස්සුවක්ම තමයි.
4: විවාහය කියන්නේ මගේ ජීවිතයේ ලොකුම බලාපොරොත්තුව. හොඳට සැලසුම් කරලා අඩු වියදමින් ලස්සන පරිසරයක රසම රස කෑම වේලක් දෙන්න සුහදශීලී හොඳම තැන මටත් මුණ ගැහුණා.
1: සුන්දර මංගල සිහිනය දියවන්නා මිටියාවතේ සොඳුරු ඉසව්වක Opulent Riverface Hotel 166 කොස්පත්ත පාර නාවල රාජගිරිය දුරකථන 011 86594.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
8: චූටිගල් දැන් කරන්නේ ලොකු වැඩනේ. එයාද වින්ඩෝ එක උඩින් ටොයිස් තියලා ඒන ෂැඩෝ එකෙන් ලස්සන ඩ්‍රොයිං එකක් කරලා තිබ්බා.
9: එයා තාත්තා වගේම දක්ෂයි.
8: තව අම්මයාට නැන්ග්‍රෝ කිරින් දෙනවනේ. ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3-5 අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය. මිල රුපියල් 2700.

0: වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම සීමා කිරීමෙන් රුපියල යම් මට්ටමකට ශක්තිමත් විය හැකියොද ඉන් ආර්ථිකයට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සඳහන් කළේ මේ මොහොතේ ආණ්ඩුව මූලිකත්වයේ දිය යුත්තේ ඩොලර් සංචිතය ඉහළ නංවා ගැනීමට බවයි.
1: ණය සීමාවන් වෙනස් කිරීම දීර්ඝකාලීන ප්‍රතිපාක ජනනය කරන දෙයක්. අද ණය සීමා වෙනස් කරපුවාම ඕක තව කාලයක් යනවා අපි බලපෑම විනිමය අනුපාතිකයේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ක්ෂණිකවම විනිමය අනුපාතිකය බිඳවැටීම පාලනය කරන්න. එහෙමනම් මහබැංකුවට කරන්න පුළුවන් අමතර ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීම. ඒ කියන්නේ ඉල්ලුම සම්පූර්ණ කිරීම සඳහා. එහෙම නැත්නම් ආණ්ඩුවට පුළුවන් කිසියම් වාහන ආනයනය තහනම් කරන්න. සංකේත මේ පදුපනවල ගන්නගේ තුවාලයක් කරගන්න ගැනීම සම්පූර්ණයෙන්ම මාසෙකට හරි දෙකකට හරි තුනකට හරි වාහන ආනයනය සහනම් කරා සම්පූර්ණයෙන් නවත්තන්න එල්සි ඕපන් කිරීමට දෙන්නේ.
0: ලියාපදිංචි නොකළ වාහන සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සීමා කර ඇත්තේ අද සිට බලපැවැත්වෙන පරිදි. වාණිජ වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනයේ වටිනාකමින් උපරිමය 60%ක් දක්වයි. මොටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රීරථ රථ සහ අනිකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමින් උපරිමය 40%ක් දක්වා ණය සීමාව පැනවෙනවා. දැන් විදෙස් පොතක්. ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම තවදුරටත් ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉබෝලා හේතුවෙන් මේ යන පුද්ගලයන්ගේ සිරුරු නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව බොහොමදානය කිරීමට එම පුද්ගලයන්ගේ ඥාතීන් විරෝධය දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය සමීපතමීන්ගේ සිරුරු හුදෙකලාකර බොහොමදාන නොකරන ලෙසත් සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව බොහොමදානය කිරීමට තමන්ට බාර දෙන ලෙසත් ඉල්ලමින් මියගිය පුද්ගලයන්ගේ ඥාතීන් විරෝධතාවල නිරත වනවා. කොංගෝ රාජ්‍ය තුළ පැතිරෙන ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට මරණ 180ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ. වාර්තා වී ඇති රෝගීන් ගණන 800කට අධිකයි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර තිබෙනවා.
2: සියත ටොප් ස්ටෝරි.

0: 98.2 98.4 සියත දිවයින පුරා
1: මේ පැයි සිත දිවන බොදු පැති කීතය ඔබ

0: වටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ඉලර දැන් මහාචාර්ය කෙනෙක් වෙන්න ඉතින් ඔක්කොම වැඩ පැත්තක දාලා
2: හරි
1: පෙරදින විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳව මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහත්මයා මහාචාර්යවරයා කිව්වා මේ දෙන ලීසින් ලීස් එක දෙන ප්‍රමාණය අඩු කරලා
2: හරි
1: රුපියල බේර ගන්න දඟලන එක තාවකාලිකව හොඳයි. මේ වෙලාවේ රජය කරන්න ඕනේ රුපියල අල්ලගෙන දඟලන එක නෙමෙයි.
2: හරි.
1: ඩොලර් ටිකක් ගේන්න පුළුවන් ක්‍රමයක්.
2: මේක නෙමෙයි.
1: ඉතින් ඩොලර් ගේන්න පුළුවන් හොඳම ක්‍රමේ. දැන් එන ටිකෙන් නම් එනවනේ. වැඩ කරන මිනිස්සු සල්ලි ටිකක් එවනවා.
2: Yes.
1: මේ එක්ස්පෝර්ට් කරන මිනිස්සු ලංකාවට සල්ලි ගේනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න. එක්ස්පෝර්ට් කරලා ඕනනම් ලංකාවට සල්ලි ගෙන්න ගන්නෙ නැතුව ඉන්න පුළුවන්. එක්ස්පෝර්ට් කරාට පස්සේනේ සල්ලි එන්නේ.
2: හරි, okay.
1: එංගලන්තෙට බඩු ටික යවුවොත් පස්සේනේ එංගලන්ත ඉතුරු සල්ලි ටික
2: දෙන්නේ.
1: මෙන් එක්ස්පෝර්ට් කරන මිනිහා එංගලන්තෙට ගියොත් එහෙනම් හදිස්සියක් නැහැ.
2: හරි.
1: ඔය මොකක් හරි account එකක දැනට දාලා තියන්න අපි. තව ටිකක් බල ලංකාවට ගෙන්න ගන්නවා කියලා. ඒ ඩොලර ටික ලංකාවට එන්නේ නැහැ.
2: හරි.
1: අඩුමතරින් මේ මොහොතේ එන්නේ නැහැ. තවත් ඩොලර එක කීයකින් හරි වැඩි වෙයි කියලා හිතලා තමයි ඒගොල්ලෝ බලන් ඉන්නේ ඩොලර එක අල්ලගෙන. ඒක. අනිත් එක දැන් මේ අනිත් එක තමයි ආයෝජන. දැන් බලන්නකො මොනවද අපිට ආපු ආයෝජන කියලා හිතන්නකො. මොනවද ආයෝජන? කල්පනා කළා බලන්න. මොනවද අපේ රටට ආපු ආයෝජන
2: කියලා?
1: කල්පනා කළා බලන්න. පැත්ත කාලිනු මොකක් හරි දන්න කියන ආයෝජනයක් ආවද? ආයෝජනය කරයිද මේ අද තියෙන ලයිට් බිල නෙමේ හෙට තියෙනවා කියලා කියන රටක?
2: ඔව් ඒක නෙමේ.
1: මොන කර්මාන්තෙද පටන් ගන්නද? ලයිට් වතුර ඕන් නැති කර්මාන්තයක් වගේ හොයාගන්න පුළුවන් නะ? ලයිට් ඕන් නැති වතුර ඕන් නැති කර්මාන්තයක්. ලයිට් ඕන් නැති වතුර ඕන් නැති ඩීසල් පෙට්‍රල් ඕන් නැති කර්මාන්තයක් හොයාගන්න පුළුවන් නම් අන්න ඒ වගේ එකකට ආයෝජනය කරන්න නම් මේ රට හොඳයි. වත් හිතන්න මේ නිකන් ගෙම්බගෙවෝ වගේ ඉන්න එපා.
2: මම මේ හිතනවා එහෙම ලයිට් වතුර තෙල් එහෙම නැති ඒ වගේ එකක් තිබුණොත් මමත් ආයෝජනය කරනවා ඒකට.
1: ඒක තමයි. දැන් අපි වගේ දැන් 30 ගානකින්ද කොහෙද අපි ලයිට් බිල අඩු කරන්න try කරා. නමුත් අපි එතනට යනවා.
2: හරි, okay.
1: නමුත් දැනට පොඩ්ඩක් 40 ගානකින් විතර වගේ වැඩි කරන්න උනා නේද? තමයි ඉතින්.
2: අවදාරි කරයි.
1: කියන හැම එකම කරන්න ඕනේ කියලා හේකුත් නැහැ. කියන හැම එකම කරන්න පුළුවන් කියලා හේකුත් නැහැ නේද? එමනේ යන්නේ මේක. ඉතින් මේ ආයෝජන කියනවා.
2: හරි.
1: ආයෝජන වලට ඉතින් අපේ රට දිහා බලපුවම බිස්නස් කාර්යයක හිතන විදිහට හිතා ගන්න පුළුවන් එක මිනිහෙක් හරි මේ දන්න කියන තරක ඉන්නවනම් ඒ මිනිහා දන්නවා කෙනෙක් ආයෝජනය කරනකොට ස්ථාවරභාවය ඉතාම වැදගත්.
2: Yes.
1: ලයිට් බිල මාස දෙකෙන් දෙකට වැඩි වෙනවනම්.
2: හරි.
1: වතුර බිලත් එහෙමනම්. ඩීසල් පෙට්‍රල් කොයි වෙලාවෙ වැඩි කරයිද කියලා දන්නේ නැත්තම්.
2: හරි.
1: ඉතින් ඒ වගේ රටකට සල්ලි දීලා මොන බිස්නස් එක පටන් ගන්න ආයෝජනය කරන්නද? ඉතින් අපි මේ දැන් පොඩි ඩෙත් ට්‍රැප් එකක ඉන්නේ.
2: හරි.
1: අපි මේ එකම තැන තමයි
2: කරකෙන්නේ.
1: මේ දැන් කරකෙන්නේ. මේක එකම ඇතුලේ තමයි ඉන්නේ. මේව කියනකොට තරහ ගිහිල්ලා නිකන් වෛර බැඳගෙන වැඩක් නැහැ.
2: ඇත්ත තත්ත්වය තමයි
1: මේ. දන්න කියන මිනිස්සු අල්ලගන්න. මම දැක්කම රවි කරුණ

0: ආනායකහු මට සම්බරි මට මතක නෑ කවුද කියලා.
1: හරි.
0: ඒක තැනකද කියලා මේ වාහන ආනයනය කරන්න තාමත් ওই ඌමනාව තියෙන ඇයට.
1: හ්ම්.
0: අර දුටුගමුණේ ස්ට්‍රීට් එක පුරවල වාහන.
1: නෝ.
0: කොහොමද?
1: මම දැක්කා.
0: කොහොමද? පුරවල වාහන. ඒ ටික දීගෙන ඉන්න එපා.
1: හ්ම්.
0: ඒ ටික දෙන්න එපාද?
1: ඔව් නේ ඒකනේ.
0: දැන් මේ ලක්ෂ 4ක් අතර වාහන ඇවිල්ලා ලංකාවට. ඔය දන්නවනේ? වාහන ලක්ෂ 4ක් විතර ඒ හැම වර්ගෙම ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මොකක් හරි කරලා.
1: ඒකනේ. දැන් තවත් තාමත් ගෙන්නන විදිය තියෙනවා නම් දැන් කිව්වේ දැන් ඒ ප්‍රොෆෙසර් කිව්වේ ඒ වගේ කතාවක් නේ. මේක ගෙන්නන එක දැන්
0: ගෙන්නුවත් කමක් නැහැ. අපේ රටට මොකක් හරි කොරෝනා සුද්දෙක් ගැලලා මේ රටේ මේක කරන්න ඕනේ. මං සල්ලි දානවා මේකට. එහෙම එකක් ඕනේ. එහෙම එකක් වෙන්න. අර රුසියාවෙන්ද කොයි දෙක පාරක් ඇවිල්ලා ගියේ?
1: හරි.
0: කොහ මොනවද ඔයගොල්ලන් ඉන්වෙස්ට් කරන්නේ?
1: හ්ම්.
0: රුසියාවෙන් ආවා.
1: ආ ආ.
0: කොහ මොනවද ව්‍යාපෘති නැහනේ. මොකේද ඉන්වෙස්ට් කරන්න ගියන්නේ? ගියා.
1: අපේ රටේ වාහන
0: සමහර වෙලාවට
1: හරි.
0: වාසනාව දොර ඇරලා බලනවා.
1: හ්ම්.
0: ඒ වෙලාවට අපි මූණකට හොදගෙන ඉන්න
1: ඉපැයි. හ්ම් ඒකනේ. ඊට වාසනාව යනවා.
0: වාසනාව දොර ඇරලා බලනවා අපි මූණකටවත් හොදගෙන ඉන්න නාවර පෙරාගෙන නේද? වාසනාව ඇවිල්ලා. ඒවට අපිට උත්තර දෙන්න කියලා
1: අපේ රටේ හැමදේම අධෛර්යමත් කරනවා. වාහන ගෙන්නන එක අධෛර්යමත් කරන එක හරි හොඳයි කියමු. ඊට පස්සේ බිස්නස් කරන එක අධෛර්යමත් කරනවා.
0: දැන් මේ මගේ මට නම් ජීවත් වෙන එක අධෛර්යමත් වෙලා
1: තියෙනවා. ඩෙෆිනිට්ලි. මේ අනු විදියට නේ.
0: ඉච්චි ගෝ ඉච්චි
1: තමාරු යාර
0: වෙන්නේ. අපිට නිකන් කිච්චි.
1: ඒ කියන්නේ අනාගතය ගැන හිතලත් බයයි, දැන් තත්ත්ව ගැන හිතුවත් බයයි.
0: කොම වෙලා වගේ ඉන්නේ.
1: මම ලස්සන මට ලියුණා එකක් මාර ලස්සන එකක් හරිද?
0: ලස්සන ගල් ලියුණා නම් ගවන්නේ නැහැ.
1: මට මෙලඩි එකකුත් එක මේ පැල්වත්ත කිරිවලට ලියුණේ මන්දර කොහෙන් වචන ආවද කියලා හරි නේද? උපන් බිමේ ජීවනාලියයි ගොවිදි විසවි පුබුදු වාලයි මුළු රටේම කිරිසාරයයි.
0: මෙලඩියත් එක්කම ඇවිල්ලා
1: තියෙනවා. දෙයක් පිබිදෙයි.
0: මාර
1: එකක් නේ තමයි. නැවුම් මෙල කිරි පෝෂණයයි රටක් ඉල්ලන කිරි රසයයි. අපේ රටේ කිරි අපි වෙනුවෙන්මයි ලියාගන්න අරවිද? පැල්වත්ත කිරි ලොවේ සන්නාමයයි ලියාගන්න.
0: සන්නාමය.
1: Oh my gosh.
0: ඕ සන්නාමය.
1: මම ලස්සන වචන ටිකක් ආවා.
0: පිළි ඩක්කල එපිලි ඇවිල්ලා තියෙනවා වචන ටික.
1: ඔව් තවත්
0: මෙලඩියත් එක්කම ආපු එකයි මගේ පුදුමේ.
1: කිරෙන් නිමවන රස බොමයි පැල්වත්ත නාමය.
0: රවීන්ද්‍රනාත් ටාගෝර වගේ. ඕමාර් කයියම් වගේ අද. හතර මගේ දක්ෂතාවයට මගේ ගෞරවය එහෙමම
1: තියෙනවා.
0: ඔයා ගයනවා.
1: ගයනවා. ඔයාටත් මතකද මෙලඩිය?
0: ඔයා ලියන ගමන් මෙලඩිය දාගෙන යනවා.
1: ගයනවා.
0: මාව ගයනවා. ඈ? පැල්ලොත්ත කිරි කට්ටියත් ගයනවා. එහෙමද කරනවා මේ? අපේම ජිංගල් එක. අපේම නයි අපේම කයි.
1: මම මෑත කාලේ ආසමාස ජිංගල් එකක් තමයි ඒක. පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. ප්‍රවුඩ් ඒක හරිනේ.
0: කිරෙන් නිමවන රස බොහොමයි. ඒ කියන්නේ මොකද්ද?
1: එක එක ජාති හදනවා
0: පවුඩර් මිල්ක් හදලා නතර කරේ නෑ. යෝගට් හැදුවා, නොන් ෆැට් හැදුවා, ගී හැදුවා,
1: බටර් හැදුවා,
0: මුදෝපු කිරි හැදුවා. අපි නම් මුකුත් හැදුවේ නෑ. අපි කරේ අර යට මෙයාට පද හැදුවා. බැරෙන මද හැදුවා තමයි අපි කරේ. අපි ඇත්තටම වැඩක්කටම නැති ජනතාවක් විදිහට අපි කනගාටු වෙන්න ඕනේ නේද? කමක් නෑ. ජනතාවක් විදිහට සන්තෝෂ වෙන්න පුළුවන් කැලටි වල මොන වුණත් දැන් අපේ මිනිස්සු පොඩ්ඩක් හරි තේරුම් අරන් ඇති දේශීය දේ මාර වටිනවා.
1: Yes ඒක ඇත්ත.
0: දැන් අපිට කිරිපිටි ගන්න ඩොලර් යවන්න ඕනද කොහෙටවත්? නෑ.
1: නෑනේ.
0: පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. අපේ රටේ ගොවියා, කිරි ගොවියා, අපේ රටේ කිරි ටික එකතු කරගෙන වැඩිම කිරි එකතු කරන්නේ පැල්වත්ත.
1: හ්ම් හ්ම්.
0: මාකට් එකට සර්ප්‍රයිස් වෙන ප්‍රයිස් එකකට දාලා තියෙනවා. සර්ප්‍රයිස් කියන්නේ අනිත් පැත්තට නෙමෙයි මිනිස්සුන්ට වාසි පැත්තර සප්‍රයිස් කරන්න මාකට්ටකේ අදටත් ග්‍රෑම් 400 පිටිපැකට්ටයක් ගන්න මේ ගාන දීලා තියෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ට පැල්වත්.
1: Thank you so much, Pelwatta. Thank you so much.
0: ඔබට කංගීම කොහොම වුණත් පැල්වත්තට අපේ රටේ මිනිස්සු ගැන හැඟීම තියෙන බව මට කියන්න ඕනේ. ඔබට ඔබේ ප්‍රොඩක්ට් එක ගන්නව නම් ඔන්න හැඟීමන හැඟීම
1: එහෙම
0: වෙනවා. මොන ගහනවා. එහෙම. කූඹි වගේ මෙහෙම. Okay.
1: මඩෝනි අරවින්ද වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එක. දැන් මගේ එක තියෙන බෝගාවිල රෝඩ් හිරිපිටිය එහෙමනේ.
0: මට ඇක්සන්ට් එකෙන් කිව්වට නම් ටික බලන්නකෝ. හිරිපිටිය. බෝගාවිල.
1: මඩෝනි පොෂ් වෙන්න.
0: පොස් ගහ මැරුව හන්දිය. 13න් 2.
1: අර තියෙන බෙල්ල කපපු හන්දිය. ඔහොම එවත් තියෙන මේකට ඇඩ්‍රස් බලන්න කියන්න පුළන්ද කියන්නකෝ.
0: ඕගොල්ලන් ගෙවල් ගාමනද බෙල්ල කපා ගන්න හිතර හන්දිය.
1: මඩෝනි වර්ල්ඩ් ක්ලාස් ඇඩ්‍රස් එකකට යන්න මගේ පොඩි කාලේ නම් මගේ ආසාවක් තිබ්බා. මට හිතෙනවා ඒක හරියන්න ළඟයි කියලා මට හිතෙනවා.
0: බියුටිෆුල් බියුටිෆුල්.
1: යස් මගේ ඩ්‍රීම් එක තමයි පෝට් සිටි එකට යන්න.
0: පෝට් සිටි එකෙන් උගහගෙන.
1: එහෙම නෙමෙයි මගේ ජීවිතේම මගේ ඇඩ්‍රස් එක පෝට් සිටියේ තියන්න. ඒක මම ඒකට ආසයි අරවින්ද. ඒකට මම ආසයි.
0: ඔයා මේ මටද කියන්නේ නිකන් මාව මේව කරනවද?
1: මම ඔයාට මේ උනන්දු ඇති කරනවා. මට එක
0: කරන්න. කොහමද ඔයා පෝට් සිටියට කොහමද ඔයාගේ ඇඩ්‍රස් එක හදාගන්නේ?
1: මට ලාස්ට් වීක් එකේ මට අහන්න ලැබුණා විශේෂ ආරංචියක්. ඒ තමයි ප්‍රයිම් ගෲප් එකේ මේ පෝට් සිටියේ තියෙන ප්‍රොජෙක්ට් එක ගැන. මම පොඩ්ඩක් හොයලා බැලුවා. දැන් සාමාන්‍ය අපිට හිතන්න පුළුවන් වෝටර් බොඩි එකක් ඉස්සරහ නිකම් බිල්ඩින් එකක්. එහෙමද මේ මේ එහෙම දෙයක් ගැනද මේ කතා කරන්න කියලා?
0: එහෙම දෙයක් ගැන හිතන්නකෝ.
1: හරි.
0: ගැන් ලෝකයේ ලක්ෂර ලෙවල් එක විදියට සලකනවානේ. මේ වෝටර් බොඩි එකක් ඉස්සරහ ගඟක්, ඇලක්, දොලක්, විලක්, වැවක්, පොකුණක් මොකක් හරි.
1: හ්ම්
0: හ්ම්. නේද? එහෙම තිබුණත්
1: ආසයි.
0: එහෙම තිබුණත් වෙනස්.
1: ඔව් ඒක හරි.
0: තනකොළව බලලා ඒක මේ සාමාන්‍යයෙන් තියෙන ගන්නේ.
1: හ්ම් අපිට පුරුදු වෙන එක දැන්.
0: දැන් ගේ ඉස්සරහෙන් ලස්සන ගඟක් ගලනවා.
1: හරි.
0: ගති. වැවක් තියෙනවා.
1: හ්ම්.
0: අපි ඔබට දුන්නොත් මෙහෙම. එක්ක ඔබේ ගේ ගාවින් ඔබ ඉන්න තැන ඉස්සරහෙන් ඉන්දියන් සාගරය ගලාගෙන යනවා.
1: හරි.
0: පුඩියේ බඩු නෙමෙයි දෙන්නේ. ගංගාවල් දොළවල්ලා ඉන්දියන් සාගරය දෙන්නේ.
1: මෙහෙම
0: ඉන්දියන් සාගරය. සත්සමුද්‍රම් පේන්නේ මිස් එතනට. ඉන්දියන්
1: සාගරය.
0: ඕන් ඔන්න දැන් වයිමයි පැටලෙන තැන තමයි දැන් ඔය.
1: හරි හරි. ඉන්දියන් සාගරය.
0: ඒ ඉන්දියන් සාගරෙන් ගලාගෙන එන ඒ වතුර කන්දරාව ලස්සන කැනල් එකකින් කන්ට්‍රෝල් ඩිවෙන්ට් එකක් විදිහට
1: හා
0: මේ වටේ යනවා.
1: වාව්.
0: ඔබේ ඇඩ්‍රස් එක වටේ යන්නේ. එක පැත්තෙන් මේ වම් පැත්තට ගිහිල්ලා මරිනෝ එකක් හැදිලා. මරිනෝ එකක් හැදලා අපි අලුත්ෙන් වචන ඉගෙන ගන්න ඕනේ දැන්.
1: ඕකේ.
0: පෝට් සිටි යනවා අලුත් වචන කීපයක් තියෙනවා. මරිනෝ එකක්. ඒ කියන්නේ බෝට් යාඩ් එකක් සාමාන්‍ය තාම සරල භාෂාවෙන්.
1: හ්ම්.
0: ඔතන මොන තරම් ලස්සන. මම දන්න විදිහට දැන් මේ පෝට් සිටිය කියන එකට ඉන්වෙස්ට් කරලා තියෙනවා. අපි හිතුවා මේක චීනෙන් හදපු චීනේ තමයි ලොකුවටම ඉන්වෙස්ට් කරලා දෙන්නේ. ඩුබායි වල මොන තරම් වස්තු කන්දරාවක් තිබුණත් ඩුබායි රාජ්‍ය පෝට් සිටි ඉන්වෙස්ට් කරලා තියෙනවා.
1: ඔව් නේද?
0: සිංගප්පූරුව පෝට් සිටි ඉන්වෙස්ට් කරලා
1: තියෙනවා.
0: ඇමරිකාව පෝට් සිටි ඉන්වෙස්ට් කරලා තියෙනවා. ඕස්ට්‍රේලියාව පෝට් සිටි ඉන්වෙස්ට් කරලා තියෙනවා. චීන ඉන්වෙස්ට් කරලා තියෙනවා. චීන තමයි සෙකන් ලාජස්ට් ඉන්වෙස්ට්මන්ට් එක.
1: හරි.
0: දන්න එංගලන්තෙත් තිබුණා වගේ මතකයක් තියෙනවා. මේ දන්න කියන සල්ලිකාර රටවල් සියල්ලම පාහයි. ප්‍රධාන පෙළේ රටවල් පෝට් සිටි ඉන්වෙස්ට් කරලා තියෙනවා. පෝට් සිටි හදන තැනට. ඒවලට අයිතිවාසිකම් තියෙනවා. ඔබ ඇඩ්‍රස් එකක් ගන්න ලංකාවට ආසන්නෙන් තියෙන වෙන රාජ්‍යයක කියලා හිතන්නකෝ.
1: Oh my gosh.
0: වෙන රාජ්‍යයක. පොඩ්ඩක් එහෙට මෙරුණ නම් ඒකට යන්න වීසා ගහ ගන්න වෙනවා.
1: ඕ ඒක නෙනේ.
0: ඒ තරම් වෙනස්. සිටි එකක් ඇතුලේ නිර්මාණය වෙන තව සිටි එකක්. අනිත් එකෙන් පෝට් සිටියෙත් ගොඩාක් ඉඩ තියෙනවනේ අක්කර ගන්න. හැබැයි ඔබ දැනගන්න හැමතැනම අපාර්ට්මන්ට් හදන්න බෑ. හැමතැනම ගෙවල් හදන්න දෙන්නේ නෑ.
1: හා රයිට්.
0: හැමතැනම විලාස හදන්න දෙන්නේ නෑ. තෝරගත් ඒරියාස් වලින් පමණයි. පුදුම වැඩක් කියන්නේ මම දන්නේ නෑ මේක කොහොම මේ යෝ වැටුණාද කියලා ප්‍රයිම් ගෲප් එකේ කට්ටියට. ඒගොල්ලෝ තමයි පෝට් සිටි එකේ මේ වෝටර් බොඩීස් වලට ළඟින් මොන පැත්තෙන් බැලුවත් නිල් පාට මොහොද ලෝක නැති මිලියන ගණන් වටින බෝට් නතර බෝට් යාඩ් එක.
1: යා ඕකේ.
0: මොන අපාර්ට්මන්ට් එක ගත්තත් ඒක තමයි ඔබට ලැබෙන සොඳුරුම දසුන. කොහේ හිටගත්තත් ඔබට පේන්නේ ඒක. ඒක පිස්සු හැදෙන ඇඩ්‍රස් එකක්. ඒ ඇඩ්‍රස් එකට ඔබ යන්න ඕනේ ඔබ එතනින් අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ. ඒ තමයි ඔබේ ඩ්‍රීම් එකේ උඩම කෑල්ල. ඔබ සිංගප්පූරුවට ගත්තා ඒ වගේ තැනක් ගන්න පුදුම අමාරුයි. සිංගප්පූරුවෙත් එහෙම තැන් ඇත්තෙම නැති තරම්. ඒකයි සිංගප්පූරුවත් මෙහි ඉන්වෙස්ට් කළේ.
2: ඒකනේ.
0: නම්බර් ඇද්ද.
2: 0.5, 242, 242. 0.5, 242, 242.
0: අපි ඔබේ පෝච්චිට ඇඩ්‍රස් එකේදී දවසක හම්බෙලා ඔබ ඒක කොහොමද කරේ කියන එක ගැන අපි කතා කරමු.
2: කතා කර. උණුසුම් තේ කෝප්පයක් බොන කම.
0: තේ නැද්ද කවන්නේ?
2: නැත්තම්
0: වෙන මොනවද බලමු.

0: අනත් දැන් ඉස්සර තිබුණ කලෝරු ෆ්ලෝරු කාබන් කියලා තිබුණ මතක ඉස්සර රිෆ්‍රිජරේටර්ස් වල කන්ඩෙන්සර් මොකද කියන්නේ
1: මේකේ
0: මොකද්ද ඔක ගෙඩියක් වගේ ඇත්තේ විසප්පුව ෆ්‍රිජ් එකේ තියෙන විසප්පුව
1: අර ගෙඩියක් වගේ තියෙන එකනේ
0: මාරවැඩේනේ මතක නැහැ නේද කියනවා ආයි ඒක නම් මතක් වෙයි එහෙමනේ ආවේ ඒ කියන්නේ දැන් අපි රට රටවල් වෙන වෙනම එක එක දේවල් කරාට
1: හරි
0: අපි ග්ලෝබලි ගන්න ඩිසිෂන්ස් තියෙනවා ලෝකෙක තැනක තීරණයක් ගන්නවා මේ CFC වායුව අපි ඕසෝන් ස්තරයට හිත කරන්නේ අපි හිතුවේ නැති වුණාට ඕසෝන් ස්තරේ හිල් වුණාම මේ අනේ අපේ මොකද කියලා හිතන් හිටර දන්නේ අපේ මොකද නෙමෙයි අපිට ඒව බලපානවා අපි මේ කරන හැම වැඩේදීම මේ පරිසර හිතකාමී වෙන්නේ මේ නිකම් මේ කාටවත් පේන්න නෙමෙයි ආයතනයක් පරිසර හිතකාමී පැත්තට යන්නේ මේ කාගම ලකුණු දාගන්න මේ දිව්‍ය ලෝකේ යන්න බලාගෙන දිව්‍ය ලෝකේ යන්න බලාගෙන මේ පරිසරය ගැන ඒගොල්ලෝ වැඩ කරන නෑ එහෙම ගන්න නෙමෙයි මේ ලෝකය මේ අපිට හම්බුණා වගාගෙම අපේ ඊළඟ ජෙනරේෂන්ස් වලට ඉතුරු කරලා යන වගකීම අපිට තියෙනවා අපි කයව බිව්වා හිටියා බිස්නස් කරා හම්බ කරා දුක සැප වින්දා අපි එහෙම ජීවිතයක් ගෙවුවනේ.
1: හරි.
0: ඒක ඊළඟ ජෙනරේෂන් එකට. ඊළඟට එන ජෙනරේෂන් එකට. එහෙම ඉතුරු කරලා යන වගකීමක් තියෙනවා කියලා මිනිස්සු හැටියට අපි විශ්වාස කරන තැනක් තියෙනවානේ. ඉන්ඩස්ට්‍රියල් මිනිස්සු සෙට් වෙනවා. එහෙම තමයි දැන් අර ඉස්සර තිබිච්ච CFC වායුව වෙනකොට දැන් අලුතෙන් රෙෆ්‍රිජරේටර් වලට එන රෙෆ්‍රිජරේට් ඒ කියන්නේ රෙෆ්‍රිජරන්ට් ගෑස් කියලා කියන්නේ. ඒ ගෑස් එක නිසා ඒක තමයි මෙකනිසම් එක.
1: හරි.
0: ඒ ගෑස් එක අර දැල වගේ එහෙම ගිහිලා ඒ රවුම යනකොට තමයි මේ ෆ්‍රිජ් එකක් සීතල වෙන ක්‍රමය මෙකනිසම් ඒක තමයි.
1: හා රයිට්.
0: ඒ වායුව ලෝකෙම තීරණය කරන R600A කියන වායුව තමයි යූස් කරන්න ඕනේ. ඉතින් පුළුවන් හැම හොඳ කම්පැනියක්ම ඒක කම්ප්ලයි කරනවා. ඒකට අනුගත වෙනවා. ඒකට අනුගත වෙනවා. CFC එක දාලා වැඩේ ලාභයට කරන්න පුළුවන්. නමුත් හොඳ කම්පැනිස් හිතනවා නෑ. අපි පරිසරය වෙනුවෙන් මේ වෙලාව වේදේ කරන්න ඕනේ. ඒගොල්ලෝ තාක්ෂණ අලුත් කරා. දැන් අලුතෙන්ම අඳුනලා දුන්න ඊයේ පෙරේද සිංග ෆ්‍රිජ් එකක්. ඒකෙත් තියෙන R600A කියන රිෆ්‍රිජරන්ට් ගෑස් එක. මේක ලීටර 270ක් මේක අල්මාරියක් විතර වෙන සයිස් භාණ්ඩයක් මේක. මේ ෆ්‍රිජ් එක ලීටර 270 ගන්න හොඳ සුපර් සයිස් භාණ්ඩේ.
1: හරි.
0: 2-door ෆ්‍රිජ් එකක්. මේ සිංගර එක අලුත් මේක. එතකොට මිනිස්සු දැන් බලනවා මේක නම් බලන්න ඕනේ ගන්නෙ කොච්චර කරන්ට් එක යනවද කියලා. නැත්තම් ඔබේ ගෙදර ෆ්‍රිජ් එක තමයි ලේසියෙන් ඕෆ් කරන්න නැති ගෘහ භාණ්ඩයකට තියෙන්නේ.
1: හරි ඔකේ.
0: එහෙම නේද? ගෙදර තියෙන ඉලෙක්ට්‍රොනිකස් වලින් ලේසියෙන් ඕෆ් කරන්න නැති එකක්නේ රිෆ්‍රිජරේටර් කියලා කියන්නේ. ෆ්‍රිජ් එක ඕෆ් කරන්නේ නැහැ.
1: දිගටම දාලා තියෙනවා.
0: දිගටම දාලා තියෙනවා. ඒ නිසා මේ සිඟ ඒගොල්ලන් අලුත් රිෆ්‍රිජරේටර් එකේ එනර්ජි එෆිෂන්සි එක ගැන ලොකුවට හිතලා තියෙනවා. වෙනදර යන සාමාන්‍යයෙන් ඔය සයිස් ලීටර 276ක රිෆ්‍රිජරේටර් එකකට යන කරන්ට් එක 50%කින් පිරිමහන්න පුළුවන්කම තියෙනවා. පවර් කන්සම්ප්ෂන් එක ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන 50%කින් අඩු කරලා දාන්න මේ අලුත් සිංග ඩිජිටල් ඉන්වර්ටර් රිෆ්‍රිජරේටර් එකට පුළුවන්කම තියෙනවා. තවමනද කියන්නේ මේක ගැනම?
1: අප්ඩේටඩ්.
0: මේකේ ක්ලයිමේට් ක්ලාස් එකක් තියෙනවා.
1: හරි.
0: පොද ලංකාවේ ෆ්‍රිජ් එකකට ඇතුලේ තියෙන ඒවා සීතල වෙන්න එළියේ තියෙන උණුසුමත් පරිසරයේ තියෙන උණුසුමත් ඉතාමද අපේ රට කොච්චර රස්නේද ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන රස්නේ අරගෙන එළියට දානකොට එළියේ රස්නේ ඊට වැඩිය කොහොමද දැන් එළියට දාගන්නේ
1: ඒකනේ
0: එළියට දාගන්න බෑ ඉතින් ඒකට ගැළපෙන විදියට සමහර ඔය සමහර බ්‍රෑන්ඩ්ස් ලංකාවට සමහර අය කියන සමහර බ්‍රෑන්ඩ්ස් ලංකාවට වැඩ කරන්නේ නැහැ කියලා ඒ කියන්නේ මෙහි ක්ලයිමට් කන්ඩිෂන් ගැන හිතලා නැහැ මේ ෆ්‍රිජ් එකේදී ක්ලයිමට් ලංකාවේ තියෙන පරිසරික තත්ත්ව දේශගුණික කාලගුණික තත්ත්ව ගැන පවා හිතලා තමයි නිර්මාණය කරන්නේ. ඒ නිසයි තමයි අර 50%ක විදුලි පරිභෝජනය අඩු කරන්න පුළුවන්කම මේ ෆ්‍රිජ් එකෙන් අපිට හම්බ වෙලා තියෙන 142,999යි මාසෙකට රුපියල් 5,950ක් ගෙවන්න පුළුවන් නම් අවුරුදු 20ක අරකට කියන්නේ ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එක කියලා කියන්නේ අවුරුදු 20ක වොරන්ටියක් එක්ක ඩිජිටල් ඉන්වර්ටර් කම්ප්‍රෙසර් එකක් තියෙන මේ ෆ්‍රිජ් එක ගෙදර අරන් යන්න පුළුවන්. 5,950යි ඔබ මාසෙකට ගෙවන්නේ. ඒක ගෙවා ගන්න පුළුවන් ඔබට.
1: පුළුවන් නේන්න.
0: පුළුවන් නේන්න.
1: පුළුවන් නේන්න. දැන් මම ඔයාගේ හිත කියවන්න යන්නේ අරවින්ද. ඔයා ලෑස්ති වෙන. ඔයා දැන් හිතන්න ඕනේ. ඔයාට නැන්ද කෙනෙක් ඉන්නවද?
0: නැන්ද කෙනෙක් ඉන්නවද කියලා හිතන්න ද ඕනේ?
1: නෑ නෑ. ඉන්නවද කියන්න?
0: ඉන්න.
1: හරි. එහෙනම් නැන්දගේ නම ඉංග්‍රීසි වලින් හිතන්න. නැන්දගේ නම.
0: ආන්ටි.
1: යන්නේ මං කියන්නේ හිතන්න. නම ආන්ටි කියන එක නෙමෙයි. නම එයාගේ නම. ජැක්ලින් නම් ජැක්ලින්. එහෙනම් කියලා හිතන්න නම. හරි. ඕකේ. ඊට පස්සේ ඒකේ අන්තිම අකුරෙන් පළතුරක් හිතන්න.
0: අන්තිම අකුරෙන් පළතුරක්
1: කියන්න බා හිතන්න. මම වාගේ හිත කියවන්න යන්නේ.
0: අන්තිම අකුරෙන් පළතුරක් හිතන්න. නමවත් හිතපු නැති මම කල්පනා කරනවා අන්තිම අකුර මොකක්ද.
1: අනේ කරන්නකෝ.
0: අන්තිම අකුරෙන් හත්තිලව. ඉලාන්ට කෙනෙක්ගෙන හිතන්න ඕනට. ඉංග්‍රීසියෙන් හිතන්න.
1: ඉංග්‍රීසි වලින් ඉංග්‍රීසි.
0: හපොයි.
1: දොඩන් එහෙම හිතන්න බෑ. ඔරේන්ජ් කියලා එහෙම හිතන්න.
0: ඕ ඕ හරි හරි හරි.
1: පූසට ඉංග්‍රීසියෙන් කියන නම හිතන්න.
0: orange
1: ane ane hariyata karamuko hari hituwada
0: oh
1: etakota eke mul lakura eke mul lakuren patang ganna electric scooter ekak hitan
0: oh
1: man eka kiyana chetak harida mama kiwa harida chetak oya hitu
0: paradaksha gamanne
1: thank you so much
0: thank you nandage namba mokadda man karanna ona
1: ith ehema thama tika tika enne eka sare karanna ba ne
0: mara palaturata මොකද කරන්නේ?
1: ඒක කරන්නේ දැන් නෑ. ඒව තමයි මයින්ඩ් රීඩින්. ඒව හැමෝටම
0: මට ඒක මට ඒක හිතා ගන්න බැහැ. මේ ප්‍රශ්නේ. හ්ම් හ්ම්. මම නම් ගෙදර කියලා පොඩක් ගෙන හිතලෙන්න.
1: ඒකන වාහිතේ චේතක් ගන්න. චේතක් ඉලෙක්ට්‍රික් ස්කූට් එක ගන්න වාහිතුවේ. ඒක කොහොමද මම ඒක කිව්වේ?
0: මට ඒක හිතා ගන්න
1: තමයි. ඒක කොහොමද මම ඒක කිව්වේ?
0: ඒක
1: තමයි මයින්ඩ් රීඩින් කියන්නේ. ඒක හැමෝටම බෑ. මයින්ඩ්
0: රීඩින් අම්මෝ.
1: හරි.
0: බෑ බෝල බෑ බෑ බෑ බෑ බෑ දරන්න බෑ මේ මයින්ඩ් රීඩින්. ඔයාට මේ මේගොල්ලෝ හිටන්නේ ද මොනවා කරයිද කියලා බඩ මයින්ඩ් රීඩින් වලින් කියන්න බැරිද? මොකද්ද ඩොලරයකට මොකක් කරයිද කියලා චුට්ට මයින්ඩ් රීඩින් මේව කරන්නේ. පොඩක් හිතන්න ඕන හිතන්න හිතන්න.
1: නෑ මම හිතන්න ඒක දැන් හිතන්න බෑ. ගොඩක් හිතන්න ඕන.
0: නෑ නෑ මේ ඔක්කොම වැඩ නවත්තලා ඒක හිතන්න ඕන.
1: ඒක අපි වෙන දවසක හිතමු අරවින්ද මට මේගොල්ලෝ මොනවා කරත් මට කමන්නේ නෑ ඉතින්. මම මොනවා කරන්නේ?
0: නෑ මං කියන්නේ මයින්ඩ් රීඩින් වලින් හිතා ගන්න බැරිද? මොකද්ද කරන්නේ?
1: ඔයා හදන මට නිකන් පිස්සු මේව වෙන්න දෙවෙනි
0: අපි මයින්ඩ් රීඩින් වලින් පළාත්තවා ඡන්ද ගැන මූත් කියන්නේ
1: මේ චේතක් ඉලෙක්ට්‍රික් ස්කූටර් එක ගැන හිතන්න කාලේ ඇවිල්ලා තියෙන්නේ. අපි මෙච්චර කල් ඇන ඇන කිව්ව ඕගලන්ට
0: ඒයි
1: තෙල් මෙහෙම වෙයි අරම වෙයි වැඩි වෙයි නේද
0: මේ වැඩි වෙනවා ඒ වැඩි වෙන්න ඒවා අහන ආන සැරේට පඩි පැකට් එක ගැන කල්පනා කරලා රිවර්ස් ඉන්ජිනියර් කරලා කොහොමද කොහොමද ගෙදරට හාල් කිලෝ එක ගේන්නේ කොහොමද කියලා තාම හිතනව නම්
1: හරි
0: ඔබට තාමත් අපේ පණිවිඩය ඔලුවට කියලා නෑ චෙතක් ස්කූටරේ ගත්තාම ඔබට ලැබෙන දේවල් ගැන කියන්න කලින් ඔබට චෙතක්යක් නැතිකොට ඔබට නැති වෙන දේවල් ටික කියන්න සැනසීම නෑ නේද පෙට්‍රල් වැඩි වෙනවා කිව්වොත් සැනසීමක් තියෙනවද ඔබට වාහනයක් තියෙන කෙනෙකුට
1: නෑනේ සැනසීම නෑ
0: එතකොට දැන් වාහනයක අපි නිකන් බයික් එකක් අපි නිකන් ගමුකෝ දැන් මොන රජෙක් උනත් තෙල් ගහන්න පොලිමින්ද?
1: ඔව්නේ.
0: ඔබේ ලොකකම් වැඩක් නැහැ නේ. මිනිස්සු ඉස්සර වගේ හැම උදව් කරන්නත් එහෙම එන්නේ නැහැ.
1: හරි.
0: නේද? ඔන්න හොඳ යාළුවෙක් දෙන්නෙකුට ෂෙඩ් තියෙනවා නම්
1: පොඩි
0: හෙල්ප් එකක් ගත්තකි. නැත්තම් හිතන්නවත් එපා. ඔබේ කෙරුම්කාරකම් කාටවත් වැඩක් නැහැ. පොලිමර තමයි අන්තිමට යන්න වෙන්නේ.
1: QR එක නැතුව පුළුවන්ද?
0: ඔව්. දවසේ නැත්නම් පොලිම නැති වෙයි දැන් ඔය QR එකෙන්ම කරකෝල ගැහුවේ හැගිනේ.
1: හරි.
0: ඒ පොලින් නැතුව නම් ඩීසල් පෙට්‍රල් ගහ ගන්න පුළුවන් ඒක නම් සැකයක් නැත් සැකයක් නෑ ඒ වුණාට මේ ගණන් වලට ඔබට ටයර්ඩ් නැද්ද කියලා මං
1: අහන්නේ ඒක හරි
0: must be tired ඒ මහන්සිය ගැන හිතන්න ඒ ටෙන්ෂන් එක ගැන හිතන්න දවස බලලා වෙලාව බලලා යන්නත් ඕනේ ඒක
1: හරි
0: අනිත් එක දැන් කීයයි කිව්වත් වාහනේට තෙල් ටික ගහන්නත් ඕනේ
1: yes
0: දැන් මොකද කරන්නේ චෙතක් ගන්න චෙතක් දැන් ගන්න මොකද ඔය වාහන වලට තියෙන ඉල්ලුම මිනිස්සු ඊළඟට ඔක්කොම එක වඩිය හැරෙන්න ওই පැත්තට තමයි ඉලෙක්ට්‍රික් මොකරයක් ගන්න ඕනේ කියලා ඒකත් ගොඩක් වෙලාවට බයික් එකකට තමයි යන්නේ
1: හිත ඈ අනිවාර්යෙන්ම
0: බයික් එකකට තමයි පටස් ගාලා හිත වැටෙන්නේ ඉලෙක්ට්‍රික් බයික් එකක් ගමු එතනත් මිනිස්සු දැන් බලනවා මොකද්ද ගන්න බයික් එක පෙනුමෙන් ගත්තත් ආෆ්ටර් සේල් සර්විස් එක ගත්තත් නියෝජිතයෝ රට පුරා 1400කට වැඩිය ඩේවිඩ් පීරිස් එකේ නියෝජිතයෝ ඉන්නවා ඒ ගැන කිසි ප්‍රශ්නයකුත් නැහැ. කිලෝමීටර් 20න් 20ට කවුරු හරි ඉන්නවා ඩේවිඩ් පීරිස් එකේ. ඒ ඔක්කොම ටික එකතු කරපුවාම ඔන්න චෙතක් එකකට තමයි මිනිස්සුන්ගේ හිත
1: යන්නේ.
0: එතකොට ඔබ විතරක් නෙමෙයි චෙතක් එක ගැන හිතන්නේ. තවත් ලක්ෂ ගාණක් එක පාරටම චෙතක් එක ගැන හිතනවා. ඔන්න ක්‍රියේට්ටනක් ඩිමාන්ඩ් එකක්. අපි දන්නවා ඉල්ලුම සැපයුම ගැන සම්බන්ධය ඔබ දන්නවා.
1: හරි.
0: ඉල්ලුම අම්බානක වැඩි වුණොත් අන්න සැපයුම චැලෙන්ජ් වෙනවා. අන්න ගාන වැඩි වෙන්න පොඩි chance එකක්
1: තියෙනවා. yes.
0: ගන්නව නම් මේ තමයි වෙලාව. හැම එකක්ම ගේ දොරකඩට හඳ මිදුලට නිකන් ඉඳ පාතුක.
1: ඇත්ත ඇත්ත. දැන් තමයි වෙලාව යන්න.
0: දැන් shape එකේ ඔව් shape එකයි පාරයි යන්නේ කියලා. ආ මාත් මේ චිතක්කයක් බලන්න ආවේ. ලස්සන colors, ලස්සන body shape එක.
1: yes.
0: දැන් අර පරණ scooter හදලා මෙහෙට එවපු අය දැන් කලවට අපරාදී අපේ scooter එකත් මේ වගේ හදන්න තිබ්බා. දැන් හිතනවා ඇති.
1: ඔව් ඒකනේ.
0: හා දැන් මිනිස්සුන්ට ස්කූටරේ හරි හැඩේ පේන්න පටන් අරන් තිනවා චෙතක් එක ලංකාවේ පාරවල දකින්නට. හෙන්නම හෙන ඉල්ලුමක් ආවත් එහෙම ගානගෙන ගැරන්ටියක් තියන්න බෑ මන් දන්නෑ ඉතින් ගාන වැඩි කරගන්න ඒගොල්ලන්ට. එහෙම ඉල්ලුම සැපයුම අතර ප්‍රශ්නේ තියෙනවනේ.
1: ඒකනේ.
0: දැන් හිමීට නිකන් ෆුමිනියා වගේ මෙහෙම ගිහිල්ලා ෂේප් එක එකක් අරගෙන එන්න ඔබ ජීවිතේ කිසිම දවසක රිග්‍රෙට් කරන්නේ නැති පසුතැවෙන්නේ නැති තීරණ පහෙන් එකක් ඔය.
1: චෙතක්
0: එකක් ගන්නවා කියන එක පොඩක් කල්පනා පොඩ කල්පනා කරලා බලන්න. බලලා කියලා ගන්න කල්පනා කරගෙන ඉන්න එපා මේ ගණන් කරා. අක් ගහලා කියලා ගන්න තාම ගණන් යනවා කියලා කතාවක් කිව්වේ නැහැ. හැබැයි මාකට් එකේ සාධාරණ ඉල්ලුමක් තියෙනවා කියලා අපි දන්නවා චෙතක් බයික් එකට.
1: රයිට් අපි දැන් බලාගෙන යමු කොහොමද අපි බැලන්ස් කරගන්නේ කියලා අපේ බජට් එක.
0: දැන් චෙතක් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් ගෙන්නන්නේ. බයික් තියෙන ෂෝරූම් එකකට යන්න.
1: රයිට්. දැන් බිල බලන්න ෆෝන් බිල් එක ලොකු ගාණක් ගෙවනවා නේ. ඒක අපි අඩු කරගමු. එකින් එකට යමු නේද අරවින්ද වැඩි
0: ටික. ඔව් ඔව් අපි ඔක්කොම බලන්න ඕනේ. ඔව්
1: 5000 ගණන් 6000 ගණන් ඒවා වැඩි. ඒවා ගණන් වැඩි. අපි අඩු කරගන්න ඕනේ රුපියල් 1199 එකට වැඩිපුරම යූස් කරන ඇප්ස් 15 යූස් කරන්න හම්බ වෙනවා නම් ඔබ සතුටුයිද? සතුටුයි.
0: අනේ
1: ඒ වගේ අවස්ථාවක් ලැබිලා තියෙන හච් වලින්. ඉතින් ඊට අමතරව තව 35GB වැඩිපුර දෙනවා. තව මේ පැකේජ් එකට තව මට මතක විදියට රීලෝඩ් එකකුත් හම්බෙනවා නේ. ෆ්‍රී ලෝඩ් එකක් 100ක එහෙමත් හම්බ වෙනවා. ඒ වගේ වාසි ගොඩක් තියෙන පැකේජ් එකක් තමයි හච් 15 කියලා කියන්නේ. මේක දාගන්න නියෝජිතෙක් හම්බෙලා දාගන්න. දාගත්තට පස්සේ මේ වාසි ටික ඔබට අත්විඳින්න පුළුවන්. මේකට අපි කියන්නේ පිස්සු හැදෙන පැකේජ් එකක් කියලා. ඇත්තටම හිතනවා හච් බලන්නකෝ මේ පැකේජ් එක පිස්සු හැදෙනවනේ කියලා මිනිස්සු කතා වෙනවා. කවුරුත් කරලා තිබුණේ නැහනේ මෙච්චර කාලෙකට නේ අරවින්ද.
0: අපිට නිතර ඇහෙන කොටත් ඔය පොඩි එහෙම ගාණක් නැහැ.
1: හරි.
0: ඔබ 1199 එකට වැඩි ඩේටා බිල් එකක් ගෙවනවා නම් මං ඔබෙන් අහනවා ඇයි කියලා. මොකද ඔබට එහෙම සල්ලි එච්චර සල්ලිද? එච්චර සල්ලි නේද? 1199 කියලා කියන්නේ අනේ ඔක්කොම අර තියෙන ටැක්ස් ඒවා මේවත් ඔක්කොම ඕක ඇතුලේ. මේක අමුතු ගානක්නේ මේක. 1199 ට රවුම් කළ හදලා තියෙන්නේ. ඩේටා ස්පීඩ් එක හොඳටම හොඳයි. ඇප්ස් 15ටම unlimited පැකේජ් එක මාසයක් වැලිඩ්. ආයි ළඟ මාසෙට උනන් තව 1199ක් ගෙවලා දාගන්න එකනේ. ගෙවන්න නම් එපා වැඩිපුර සත්‍යයක්වත් 1199 ට වඩා ඔබට ඒකෙන් සම්පූර්ණ ඩේටා අවශ්‍යතාවය කරකව ගන්න පුළුවන් කියලා තමයි මට නම් හිතෙන්නේ.
1: 9 විනාඩි 45යි.
2: QR එක බීප් කරන හොඳම විසඳුම Bajaj City 100 motorcycle සඳහා SNN leasing ලබා ගන්න පහසුම තැන Asset Line Finance තමා. මාසකට රුපියල් 10600 බැගින් ගෙවන්න. හෙල්මට් එකකුත් නොමිලේ. අදම දිවයින පුරා විහිදුණු අපගේ ශාඛාවලින් Asset Line Finance. අමතන්න 0114400 කොන්දේසි සයිනයි.
3: මොකක් හරි 3 wheel එකක් ගන්න ඕනි.
4: මොකක් හරි නෙවෙයි. 3 wheel එකක් නම් Bajajම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි. නඩත්තුවත් අඩුයි.
2: වැඩි දියුණු කළ brand new Bajaj 3 Rodder David Pierce Motor Company Private Limited within sallit wediya te naththam podima tv ekak hoyenawanam ai den 32 ganni sigayekin angal 40 tv ekak suvisheshi milakata loku size podi price ithurum ginumakata 107ක් dakwa ikala poliyak etulu buduma hitena vaasi ekka lb premier savings ithuru karana buduma hata amathanna 0112200 fitch ratings a-lka outlook stable liyapadinchi mulle samagamaki
5: omat a level avasan kala sisuwekta nibm the city university samakin ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111732000 NIPM, the city university, the place to be
6: අතිවිශ්වසනීය ගමනකට Chetak electric scooter kilowatt පැය 3.5ක lithium ion battery kilowatt 3.1ක motor එය liter 35ක storage පාසකම David Pierce e-mobility වෙතින් වැඩි විස්තර සඳහා
7: ප්‍රදර්ශනාගාරහරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
6: ෆුල් චාර්ජකෙන් කිලෝමීටර් 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114 700 550.
8: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
9: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ්සිටි වෙතින් මෙගාවට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 400යි. වෛරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 285යි. නෙස්ට මොල්ට් පවුච් ඉතිරි රුපියල් 210යි. මැජික් වැනිලා ඇන් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ්සිටි.
10: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
11: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
12: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
13: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: අතේ මිටේ තියන කාලෙට එකෙන් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා.
15: හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද?
16: ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට.
14: යලට මහට
16: 13.19 දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා.
17: මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩික් නීති
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
19: ඔබේ ලයිෆ්ස්ටයිල් එකට ගැළපෙන ස්මාර්ට් ඩ්‍රයිව් එක පෙරඩුවා එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
20: 98.2 98.4
21: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි.

0: ලස්සට සුරංගනා කතාවක් වාට කියන්න.
1: හරි
0: ඔය යන වෝග් ජුවලස් එකට. ඔයාගේලා ලක්ෂ දහයක් වටින, දහයක් හරියට පොඩ්ඩක් වටින
1: හරි
0: දියමන්ති එහෙම නැත්තම් මැණික් ගල්ලල්ලපු ජුවලරි
1: ගන්නවා. ආෂ්.
0: ඔකේ. වාඩි රුපියල් 40,000ක වවුචර් එකක් හම්බෙනවා ඒ වෙලාවෙම.
1: වව් නියමයි.
0: 40,000ක වවුචර් එක.
1: හරි ඔකේ.
0: ඒ වවුචර් එකට මොනවද කරන්න කියලා ඔයා ඩිසයිඩ් කරනවා. එහෙම නැත්නම් ඔයා යනවා වෝග් ජුවලස් එකට. ඔයා ගන්නවා ලක්ෂ 15,000කට වඩා වටිනාකම තියෙන දියමන්ති එහෙම නැත්නම් ඔයා ඩයමන්ඩ් දාන්න.
1: ඩයමන්ඩ් දැන් මැනික් දෙක මාසයි. මොකද කරන්නේ? ඩයමන්ඩ්
0: ගන්නම්කෝ. එකක් ගන්න බැරි ගෑනේ දෙකක් කතා කරන්නේ මොකක් කරේ? එකක් මොකක් කරේ
1: කියන්නේ? ඔයා කොහොමද සුරංගනා කතාව?
0: සුරංගනා කතාවක් නිසා තමයි මෙහෙම හරි යන්නේ මේ. නැත්තම් ඔයා යන වෝග් ඔයා ගන්න ඩයමන්ඩ් අනේ මේ.
1: ඩයමන්ඩ්.
0: ඩයමන්ඩ් තමයි ආස.
1: ඩයමන්ඩ්.
0: දැනට ඩයමන්ඩ් මොන හරි අල්ලපු ජුවලරි මොන හරි තියෙනවද?
1: හ්ම්.
0: මොකද නිකන්?
1: කෙදිරි ගාන.
0: හ්ම්. මේ වෙලාවේ ගන්නකෝ ඉතින්.
1: ඔව් ඒක තමයි.
0: එහෙම තමයි දෙහෙම. ඔයා ගාව මේ වෙලාවේ ඩයමන්ඩ් අල්ලපු ජුවලරි මොනක් නැති වෙන්න පුළුවන්. ඒක එහෙම ලොකුට දුක් වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් ගන්න පුළුවන්. ලක්ෂ 10ක් හෝ ලක්ෂ 15ක්.
1: හරි ඔකේ.
0: දැන් ලක්ෂ 15ක ඒව ගන්නන ඔයාට හම්බෙන gift voucher එක.
1: හරි.
0: ලක්ෂ 15 පෙන්නුවොත්.
1: යා.
0: ඔයා gift voucher එකත් ඒ වගේම වැඩි වෙනවා. gift voucher එක රුපියල් 70,000.
1: වව්.
0: රුපියල් 70,000ක gift voucher එක. ඒක සල්ලි වගේ තමයි ඒක.
1: ඔකේ.
0: ඒකට මොකද්ද කරන්න කියලා ඔයා දැන් හිතන්න ඕනේ යන්න කලින්.
1: Right, definitely. මං කවදට කලින්ද යන්න ඕනේ?
0: ඔයා යන්න ඕනේ 29 වෙනිදාට කලින්. ඉතින් මහා කාලයක් ලොකුවට නේද?
1: ඔව්, දැන් අද 25. ඒක
0: මන්ද 25 තමයි ඉතින්.
1: කාලේ යනවා අපි දැන් සතියක් විතර. සතියකට වඩා වැඩි කාලෙක
0: නම් කියනවා මේ
1: මැසේජ් එක.
0: ඉතින් මේ සිකුරාදායෙන් මේක ඉවර වෙනවනේ.
1: හ්ම්.
0: ඒක පොඩ්ඩක් බලන්න. තව තියෙනවා පොඩි පොඩි දේවල් ටිකක් මේ 29 වෙනිදාකන් තියෙන තව පොඩි වැඩ ටිකක් කියන්න.
1: හරි.
0: දැන් පරණ ජුවලරි සඳහා ඉවනික අවුට්ඩේට් වෙලා කියලා හිතනවා. අවුට්ඩේට් වෙලා ඇති ඉතින් අනිවාර්යෙන්ම නේ.
1: ඉස්සර දැම්ම වෙන වෙන අමුතු ඩිසයින්ස් නේ.
0: දැන් සමහර ඒවා තියෙනවා අකාලික ඩිසයින්ස් තියෙනවා. ඒ වගේ අකාලික ඩිසයින්ස් කියන්නේ කවදාවත් පරණ වෙන්නේ නැති ඩිසයින්ස් තියෙනවා. එහෙම ඒවා හොයනවා නම් ඒ වර්ගෙන් නම් ඕනේ. අන්න ඒ වර්ගෙන් දෙන්නම්. ඒත් වෝග් ජුවලර්ස් එන්න පරණ රත්තරන් ටික අරගෙන එන්න. අපි බර කිරමු. ඒ බරට අලුත්ෙම්ම පවුමේ ගාන තමයි ගෙවන්නේ.
1: අලුත් වටිනාකම.
0: පවුමට ගෙවන අලුත් වටිනාකම තමයි ගෙවන්නේ. මේක අර රන්නාබරණ උගස් තිබ්බාම අත්තිකාරම හම්බෙන්නේ 70%ක් විතරයි දැන් කියලා ඔය මහා බැංකුවෙන් ඕඩර් එකක් දෙන්න. ඒක පටලෝ ගන්න එපා මේකට. ඒකයි මේක අතර කිසි සම්බන්ධයක් නැහැ. පරණ රත්තරන් වෝග් ජුවලර්ස් එක ගන්නේ
1: හරි
0: අලුත් වටිනාකමට ගන්න. ඔබ පවුම අරගත්ත රුපියල් 15,000ට වෙන්න පුළුවන්. හැබැයි දැන් මේක ලක්ෂ 3 ගානක් විතර එනවනේ නේද?
1: හරි.
0: හතරකටම ගෙට්ටුයි. ඉතින් මේ කාලේ යන ගානට තමයි මාකට් ප්‍රයිස් එකට, කරන්ට් මාකට් ප්‍රයිස් එකටමයි වෝග් ජුවලර්ස් ඔබේ පරණ රත්තරන් ගන්න. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. සමහරවිට බාග වෙලාවට ඔබට ඉතින් දැන් අර පවුම් ගානක මාලයක් තිබුණ එක මේ දාන්නත් බෑ. ඊට වඩා ලස්සන සිම්පල් ඩිසයින් එකක් හැමදාම දාන්න පුළුවන් ඩිසයින් එකක්. ඒගොල්ලෝ ගාව ලස්සන ඩිසයින්ස් තියෙන මේ කෑලි කෑලි කනෙක් වෙනවා. කෑලි කෑලි ගලවන්න පුළුවන්.
1: හරි.
0: හරියට ජුවලර් වලින් හදපු ලෙගෝ අයිටම් එකක් වගේ. ඒක දාපුවම එක විදියක්. තව කෑල්ලක් කෙල්ලපුවම තව විදියක්. ඒක ගලවපුවම තව වෙනම විදියක්.
1: හරි ඔකේ.
0: ඔකේෂන් එකෙන් ඔකේෂන් එකට කෑලි ගලවලා කෑලි හයි කරලා ඔබට වෙනස් කරන්න පුළුවන්.
1: වව්.
0: කිසි කෙනෙක් නොටිස් කරන්නේ නැහැ මේ එකම මාලේ එකම නෙක්ලස් එක එකම අරකම කිසි කෙනෙකුට හොයන්න බෑ. ඒ තරම්.
1: හරි.
0: ලස්සනයි ඩිසයින් සහ හෙන ඉන්ටෙලිජන්ට් ඩිසයින්ස් ඒ. වෙනම හැඩයක් ගන්නවා.
1: මේ
0: පරණ රත්තරන් ටික දිහා බාගෙ විට එච්චර පවුම් ගානක් පාවිච්චි කරන්නේ නැතුව අර වගේම නිකන් පැටර්න් එක චේන්ජ් කරන්න පුළුවන් භාණ්ඩයක් හදාගන්න පුළුවන් ලස්සන එකක්.
1: වෝග්
0: ජුවලර්ස් එකට දීලා. හොඳම කෑල්ල තමයි ඔබ පවුම ගත්තේ 15,000ට උනාට කරන්ට් මාකට් වැලියු එකට තමයි වෝග් ජුවලර්ස් එක ඔබේ රත්තරන් වලට ගණන් හදලා දෙන්නේ. ඒකත් 29 වෙනි දැන් ඉවරයි. තව දවස් 4යි තියෙන දවසත්. දවසත් එක ගත්තොත් 5ක්
1: තියෙනවා.
0: මේ ඊළඟ එක තමයි මේ වැඩ කුලිය නැතුව දෙන රත්තරන් වලලු සහ චේන් තෝරගන්න පුළුවන් කලෙක්ෂන් එකක් මේ පරගෙන හැල්ලලා තියෙනවා.
1: හරි ඔකේ.
0: ලස්සන, very nice. So simple. ඒක ගෙනහැල්ලලා තියෙනවා. ඒක මේව කරන්න. මේ වෝක් ජුවලස්සකට යන බය වෙන්න එපා. ඕගොල්ලන් කවුරු හරි ඔලු කාලා තියෙනවා මට හිතන විදිහට. මේ මම්බු ඕකට යන්න එපා. ඕක ඊසි එකට ඉඳලා මිනිත්තු තුනකින් තල්ලි ගන්නවා කියවා. කම්පිටිටර්ස්ලා කියන සමහර ඒවාට ඉතින් එහෙම අහුවෙන්නත් යන්න එපා. රුපියල් 30000ක් කරාම ජෝඩුවක් හදාගන්න තත්ත්වයක් තියෙනවා මේකේ.
1: ඒකනේ නේද?
0: තේනවා. එහෙම යන්නේ ගිහිල්ලා බලන්න. අපි බැලුවා ඉතින් මිනිස්සුන්ට කොච්චර ලස්සන වුණත් කොච්චර වටින වුණත් වෝග් කියන නම අර ජෝඩි බොක්ස් එකේ දාලා ලස්සනට අර වෝග් කියන නමට එන්නේ. එහෙම ඔක්කොම තිබුණාට වැඩක් නැහැ නේ මිනිස්සුන්ට ගන්න බැරි නම්. ඉතින් හැම වෙලාවෙම වෝග් ජුවලස් එක කියන්නේ මිනිස්සුන්ට අෆෝඩ් කරන්න පුළුවන්. මිනිස්සුන්ට සල්ලියක් වේදන් කරලා ගන්න පුළුවන් ප්‍රයිස් ලෙවල් එකක තමයි ඒගොල්ලෝ හැම වෙලාවකම ඒගොල්ලන්ගේ ජුවලරි මේන්ටේන් කරන්නේ. නිකන් බොරුවට නිකන් ශිල්ප දක්වලා වැඩක් නැහැ. මිනිස්සුන්ට ගන්න බෑ. බල බල ඉන්නේ වෝග් ජුවලස් එක කියලා ගන්න
1: තියෙනවා. ඕ ඒකනේ. ඒකනේ මිනිස්සු ගන්නනේ.
0: ප්‍රෙස්

0: ප්‍රෙස්ටීජ්ජක ට්‍රස්ට් එක, ප්‍රෙස්ටීජ්ජක ට්‍රස්ට් එක රත්තරන් එක තියෙන්න ඕන දෙයක්. නැත්නම් ඔබ කවදාහරි ඔය කොහෙන් හරි අටෝගෙන ආපු රත්තරන් කෑල්ලක ඇක්චුවල් වැලියු එක අපි දැකලා තියෙන අහුවෙච්ච මිනිස්සු හොරම හොර රත්තරන් බඩු හොරම හොරේ වර්ගන තියෙනවා. එහෙමෙන් මිනිස්සුන් රවට්ටලා ඒවා මේවා ඇඟේ ගහලා පස් පුරෝල රත්තරන් කියලා දීපු පොරවල්ලා ඉන්නවා. ඔබ කොටියව කන්න තුනට කොටිය ඔබව කනෝ. කපටි ලෝකේ අපි ජීවත් වෙන්නේ. අපිට කොහොම හරි පාර හම්බෙනවා කොවිලාක් හරි. අපි ට්‍රස්ට්වර්දි මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුරුදුුනේ නැත්තම්, විශ්වාසවන්ත මිනිස්සුත් එක්ක වැඩ කරන්න පුරුදු වෙන එකත් ජීවිතේක හොඳ ලක්ෂණයක් තමයි.
1: රයිට්. මම ආසම නැති මේ මේ වැඩක් තමයි අරගෙන දැන් කොහේරි කන්න ගියා කියලා කියනකෝ. ඒතර මම මගේ යාළුවටත් එක කෑම ගන්න. මම එයාගෙන් අහනවා ආ මොනවද කන්නේ? එයාගෙන් මොනවා හරි ගන්නකෝ. මට එහෙම කියනකොට හරි අමාරුයි. Tamanට තීරණයක් තියෙනවනේ මම මේක ගන්න කියලා. දැන් හිතන්නකෝ.
0: හරි වැරදි හරි.
1: ඕ දැන් හිතන්නකෝ බජාර් නේ.
0: ගොඩක් කාර වෙලා තින්නේ එකනේ. තීරණයක් නැහැ. උදේ කියන එක හවස කියා ගන්න. ඔව්
1: එහෙමවත් තියනවා.
0: මිෂන් නෙමෙයි නිකන්. අපි ගෙවල් වල කතා කරනවා ඊට වඩා බග කීමෙන්. ඇත්තම කියන්න නේද? අපි දෙන්න ටික ඉස්සෙල්ලා කතා වුණා.
1: Yes.
0: අපි නම් ඒක කියන්නේ අපි ගෙවල් වල මේ ඌටි මේ දෙන්න තුන් දෙනා ඉන්න පොඩි ගේ ඇතුලේ.
1: හරි.
0: අපි ඊට වඩා කල්පනාමෙන් වගකීමෙන් වගවීමෙන් තීරණ
1: ගන්නවා.
0: අපි දෙයක් කියනකොට දරුවට කිව්වත්, වයිෆ්ට කිව්වත්, වයිෆ් මට කිව්වත්, ළමයි අපිට කිව්වත් අපි පොඩි එකක් පවා නිකන් පොරගේ ඇක්ෂන් එකට පොඩි නිකන් පොඩි වගකීමක් තියෙන්න ඕනේ මේක නැත්තම් එහෙම. හරි නෑ නිකන් ආවට ගියාම මොකක්වත් කියලා හරියන්නේ නැහැ වගේ එකක් තියෙනවා. කමන්නේ අපි කව හරි එක තියෙනවනේ.
1: ඒකනේ නේ.
0: ඉතින් ඔයාගේ යාළුවට මොකද කරලා තියෙන්නේ?
1: නෑ මං කියන්නේ යාළුව එහෙම කියනවනේ මොකක් හරි එකක් කරන්න. මට දැන් ওই 3 wheel එකක් ගන්න ගියත් එහෙම
0: කියනවා. ආ මොකක් හරි ගන්න.
1: මොකක් හරි?
0: ඔව්. ඊට පස්සේ ඔව් ඇත්ත මොකක් හරි වංගෙඩියක් අරන් එනවා රෝදායි කරපො. දැනගල ආ මේක ඇල්ලන හදා ගන්න කෑලිනේ. කෑලිනේ මාස ගණන් කරාජි. ඔය සමහර කම්පැනි වල තියෙනවා මේ.
1: මේ
0: කෑල්ල ගෙන්නන්න මාස 3යි. වැඩි ඕනේ බ්‍රේක් කේබල් එක කඩලා ගියා කියන්නකෝ. ඒක හොයාගන්න බැරි මාස 3ක් ඉතින් 3 wheel එක එකතන.
1: ඔව් ඒකනේ. එහෙනම් මොකක් හරි ගන්න එපා. ගන්නව නම් ගන්න බජාජ් 3 wheel එකක්.
0: ඔයා දන්නවනේ වාහනයක් සතියක් දෙකක් තුනක් එකතන නතර කරලා තිබාම විනාසයි. දුවල නතර වෙනව නේද?
1: හරි.
0: හිතන්නකෝ මොකක් හරි ස්පෙයා පාට් එකක් නැහැ.
1: Yes.
0: ඒක හොයන්නත් නැහැ.
1: හරි.
0: ඉතින් කම්පැනිට ගිහලා ගෙනලා දෙන්න. මේ ඩකල් පටස්කල් අපි ගෙනලා දෙන්න.
1: සර් ඩකල් ගෙනලා දෙන්න. ගෙනනම් පටස්කල් අවුරුද්දකින් ගේනවා බය නැහැ.
0: පටස්කල් සර් වාහසයෙන් ගෙනලා දෙනවා ඈ. ඒ වාහනේ වියරයි.
1: ඒකනේ නේ.
0: අපි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම ගැන හෙන ගැම්මට බය නැතුව කතා කරන්නේ මොකක් කරි වුණොත්. මොකද්ද මේ ලයිට් අප් වෙන්නේ මොකද කියලා අහන්න මිනිහෙක් ඉන්න. කවුරු හරි ඉන්නවා.
1: Yes ඒකනේ.
0: නේද? ස්පෙයා පාර්ට්ස් කරන තැන් තියෙනවා, සර්විස් කරන තැන් තියෙනවා, කොලිෂන් රිපයර් කරන තැන් තියෙනවා, නියෝජිතිනෝ ෂෝරූම් තියෙනවා. මොකක්ම හරි හැම වෙලාවෙම හැම ටවුමකම මොකක්ම හරි ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ නියෝජනයක් තියෙනවා.
1: Yes.
0: අන්න ඒක ඉස්සරහට දාලා තමයි අපි කියන්නේ ඔබ මොකක් කර 3 wheel එකක් ගන්නට ඕනද මොකක්ව ගන්න තු වෙන්න. 3 wheel එකක් ගන්නවා නම් අර අලුත් 236 cc cc 236 4 stroke EFI 4 valve 3 wheel එක ගන්න.
1: යා
0: ඒකට 3 wheel එකකට දැනටත් කාර් එකකට දෙන්න ඕන සැප දීලා තියෙනවා අලුත් බජාජ් 3 wheel එකේ 4 stroke වෙච්ච එකේ වාසිය සද්දේ ගොඩාක් අඩු වුණා. කාර් එකක වගේ පොඩි සද්දයක් තියෙන දැන් ඇත්තටම අර ටික කියලා
1: හරි ඔකේ
0: හරිම චූටි බීට් එකක් තියෙන කන කඩන් යන්නේ නැහැ.
1: හරි ස්මූත් සද්දයක්
0: තියෙන කියලා පොඩි යනකොට නැත්තම් උක විශ්තර වන්න මතකද?
1: අම්මෝ
0: මේක දේ ආරන්ඩ කඩ කඩ කඩ කඩ කඩ දඟලන්න ඕනේ ඉස්සරේම තමයි වාහනේ දියුණු වෙනවා. මට පේනවා බජාජ් 3 wheel එක පුදුම දියුණු වෙලක් දියුණු වේගෙන යනවා. එක ගන්න මොකක් කර 3 wheel ගන්න නැ මිනිස්සු.
1: ඔව් බජාජ් එකක් ගන්න නේද? රයිට් අපි ඔනර් ෆෝන් එක ගැන කතා කරමු. බිම වැටුණට කැඩෙන්නේ නැති ෆෝන් එකක් මම මාකට් එකේ මේ පහුගිය දවස්වල නිකන් බැලුවා නෙවෙන්ද? එහෙම බිම වැටුණට කැඩෙන්නේ නැති ෆෝන්ස් වෙන කට්ටිය නිකන් කල්ලා තියනවාද කියලා මට නම් හොයාගන්න හම්බුනේ නැහැ.
0: හොයාගන්න වෙනම කැටගරි එකක්. ඒක හැමෝටම අත ගහන්නේ නැහැ.
1: සීරියස්ලි?
0: ගොඩක් අයට ඒක කොහොමද කරන්නේ කියලා තාම වැඩි සෙට් එකක් නැහැ.
1: හා රයිට් ඔකේ.
0: මොකද ඔය හොයලා බලන්න මේ මැටීරියල් එකේ තමයි මේ සියල්ල තියෙන්නේ. අපි දන්නවා ෆෝන් එකක් ඕනාවට වඩා බර හයිය වැඩි කරන්න බරසාර අපි හිතමු මටීරියල් දැම්මොත් ෆෝන් එකේ බර වැඩි වෙනවා.
1: යස්
0: ෆෝන් එකේ ශක්තිය වැඩි කරගන්න බර මටීරියල් දැම්මොත් දැන් ෆෝන් එක බර
1: වෙනවා. බරයි. ඕ
0: ඒ බරට වැටුනොත් වීදුර කඩලා යනවා.
1: අනිවාර්යයි.
0: ස්ක්‍රීන් එක කැඩලා යන්නේ ෆෝන්

0: බර වැඩි හින්දා. ඊට පස්සේ දැන් ඔය සමහර ෆෝන් වලට වැරදුනා ඇත්තටම. සමහර මටීරියල් එක ගොඩාක්ම සැහැල්ලු කරන්න කියලා ඒවත් බිම් වට්ටාම තැලෙනවා.
1: ඔව් කොහොමද ඒක?
0: දැන් ඊළඟ එක.
1: Yes.
0: එතකොට කොහොමද ෆෝන් එක සැහැල්ලු වෙන්න ඕනේ? තැලෙන්න බෑ. කුඩු වෙන්න බෑ.
1: හරි.
0: මොකෙන්ද හදන්නේ කියන එක නෑවි. මොනවෙන්ද මේ ෆෝන් එක හදන්නේ?
1: අනිත් එක ලස්සන වෙන්නත් ඕනේ. ඔය ඔක්කොම කරලා.
0: ඒ කියන්නේ මිනිස්සුන්ට මේ බිම වැටුණට කැඩෙන්නේ නෑ කියලා කිව්වට මිනිස්සු බිම වැටුණට කැඩෙන්නේ නැති ෆෝන් හොයන්නේ නෑ. මිනිස්සු ලස්සන ෆෝන් එකක් හොයන්නේ.
1: අනිවාර්යයෙන්.
0: ඒ ලස්සන ෆෝන් එක බිම වැටුණට කැඩෙන්නේ නැත්තම් ඒ මිනිහට ඇඩිෂනල් විශාල බෙනිෆිට් එකක්. කොච්චරවත් මේක වැටෙනවනේ. මොම්මෝ මුල්ල දාන ඇහැ වගේ පරිස්සම් කරාට හරිම සරලම මිස්ටේක් එකකින් ෆෝන් එක පාර මැද මූණ පල්ලට මේක වැටෙනම ආප්පේ වැටුණා වගේ මේ මූණ පහළටනේ වැටෙන.
1: දැන් අර අර මේ අපේ හිටපු මන්ත්‍රීතුමාට වැටුනේ. දැන් ඒ වෙලාවේ හිතන්නකෝ ෆෝන් එක ළඟ තිබ්බනම් යාගේ ෆෝන් එක. එහෙනම් මේ වෙනෝනේ ෆෝන් එක.
0: අයියෝ. මූණයි ෆෝන් එක දෙකම එක වගේ මේවා වෙන.
1: එහෙනම් වැටුන වෙලාවේ නේ. එහෙම නිතර නිතර වැටෙන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන්ම Honor X9D ෆෝන් එකක් ගන්න.
0: නේ. සමහරට ෆෝන් එක වැටෙන්නේ
1: නැහැ.
0: ෆෝන් එක පිටින් ඔබ වැටෙනවා.
1: ඕ කලබල වෙන මොකක්ද?
0: ගාලා වැටෙනවා. හොඳම ජයග්‍රහණය මේක X9D කලින් තිබිච්ච ඔන X9C එකේ අලුත්ම වර්ෂන් එක තාම දෙනවනම් ඉල්ල ගන්න රුපියල් 25,000ක් වටින
1: Smartwatch
0: එකක්. ඔන X9D phone එකත් එක්ක ඔබට සිංගේ කෙදි ගන්න බල. අහලා බලන්න මේ deal එක ටික කාලෙට කලින් තිබුණේ.
1: හරි.
0: දැන් තියෙනවද නැද්ද කියලා අපිත් පොඩ්ඩක් කොන්නම් හිත හොයලා බලලා කියන්න. එහෙම තිබ්බා. තියෙනවා නම් deal එක close time වල දැන් දෙන්නේ නැහැ කියයි.
1: නැත්තම්
0: ඒක අනිවාර්යෙන්ම දෙනවා.
1: ඔකේ. දැන් මම යන්නේ මෙහෙම NLB එකේ ලොතරැයි අරගෙන ඒකේ මම ජයග්‍රහණය කළා ලක්ෂ ගාණක් කෝටි ගාණක්. ඊට පස්සේ මම

0: අතේමිතේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕනතරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0711 492 492 0711 132 77.

0: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
1: සෙන්ඩි, ආස්ටෝරියෝ, මාෂි, විෂ්මි.
0: මට පාවයව
1: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
0: අන්නා කලින් කියන්නේ පැයි
2: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
3: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
0: අහන්න හවස දෙකට සතිය දවස්වල.

0: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: RG හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
2: Theater Crazy Vendesi Sekurada Hawas Pahata
3: Powered by Bid to Win
4: Amme man thamai me sare wediyenma lakunu ganne
5: ne ne man thamai wediyenma ganne
6: hari hari api balamu ko enan Theater Pocket Money prashna walata kawuda hariyatama uttar denne kiyala
5: hariyata uttar dunnoth rupiyal 5000 ko thammana
1: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
5: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්
7: ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: වැලිමිරිකලා
3: වතුර ගත්තා වගේ. එයා ඒ ඔක්කොම ගත්තේ කවුද?
2: හර්කියුලිස්.
3: වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ.
2: මහසෝ.
3: ෆිල්ටරේට දාලා මහසෝ. මහසෝන වැහින්නේ දැන් මට.
2: නීල
3: මහා යෝධ.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
8: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මේරිම සතුටයි කැන්ඩස් ජීවිතේ.
13: කැන්ඩස්. මේරිම සතුටයි ජීවිතේ.
14: Prime Kalora අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එක්ව වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Prime Lands
15: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
16: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ

0: වෝක් ජුවලර්ස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැකි.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලංස තියන්න KW හිස්තනක් අඩුම ලංසෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: 98.2 98.7

උදේ 11 විනාඩි 36යි දැන් වෙලාව. අපි ඔබ එක්කන් යන්න හදන්නේ තිලකවර්ධන සෙලියුලක පැත්තට. දැන් මේ ගියවුරුද්දි දම්ම මේ ලංකාවේ ඔන්නුනානේ මේ Facebook monetization. ඉතින් ගොඩාක් මේ content creatorsලා මේ විදිහ හැදිලා තිනවා. Taman දන්න මොන හරි දෙයක් ගැන කියලා දෙන්න, එහෙම නැත්නම් day to day life එක ගැන මොන හරි blogs කරන්න, ඔයගේ එක එක විදිහ මේ creatorsලා ඉන්නවා. එහෙම පටන් අරගෙන දැන් අද වෙද්දී අපිට ඔය නම කියෝගම් මතක් වෙන creatorsලා කීප දෙනෙක් ඉන්නේ. එයාලත් මේ පටන් අරන් තියෙන්නේ ෆෝන් එකකින් තමයි. කියන්නේ ෆෝන් එකකින් තමයි යාලගේ වීඩියෝස් ටික අරගෙන තියෙන්නේ, එඩිට් කරලා තියෙන්නේ, ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ, ඔක්කොම කරලා තියෙන්නේ ෆෝන් එකකින්. එහෙම මේ බිගින කෙනෙක් විදියට වැඩේට බහිනවා නම් ඔන්න මේ ක්‍රියේටර්ස්ලට හොඳ ඔප්ෂන්ස් ටිකක් තිලකවර්ධන සෙලියුලක පැත්තේ තියෙනවා. ඔබට වැඩේ කරගෙන යන හොඳ ෆෝන් එකක්, ඊට පස්සේ ඔය වැඩේ කරගෙන යද්දී ඕමනාම වෙන දේවල් ටිකක් තියෙනවා නේ, එකක් ට්‍රයිපොඩ් එකක්, අනිත් එක ඊට පස්සේ අර සෙල්ෆි ලයිට් කියලා කියන සමහර කීකම් කියනවා, රින් ලයිට් කියලා කියනවා, අයිස් ලයිට් කියලා කියනවා. ඔය විදිහේ කේක නම් වලින් තියෙන ලයිට්ස් ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ දැන් පෙන් එකක් හේම ෆෝන් එකට දාගන්න ඕනොත් ඒකට OTG එකක්, OTG ඇඩැප්ටර් එකක්, ඒ වගේ දේවල් ඔබට ගන්න පුළුවන්. ඊට පස්සේ ෆෝන් එකේ බැටරි එකත් සෑහෙන හොඳයි, ඔබට මේ රෙකමන්ඩ් කරන. ඊට පස්සේ තව ඔබට අමතරව බැටරි එක ඕන නම් ඔබට මේ හොඳ පවර් බැංක් එකක් තිලකවර්ධන සෙල්ලුලකින් ගන්න පුළුවන්. ඊට පස්සේ වීඩියෝ එක එඩිට් කරනකොට ඔබට හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ඕන නම් බ්‍රෑන්ඩඩ් AirPods දෙකකුත් ඔබට තිලකවර්ධන සෙල්ලුලකින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ මතක් කරේ මේ ක්‍රියේටර්ස්ලට වෙනම මොනවද හම්බෙන්නේ කියලා. ඒත් එක්කම ඉතින් මේ day to day life එකටත් ඔබට හොඳ ෆෝන් එකක් ගන්න ඕන නම් තිලකවර්ධන සෙලියුලකේ තාමත් තියෙන ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් නැතුව ෆෝන් එකේ ගාණෙන් 130ක් ගෙවලා ඉතුරු ටික මාස 24ක් යනකම් ගෙවාගෙන යන්න තියෙන ක්‍රමය අපි ඔබට මතක් කරන දවස ගානේ. ඔබට තියෙන්නේ ඔබත් එක්ක එක ගැරන්ට් කෙනෙක් එක්කගෙන යන දෙන්නට වයස අවුරුදු 20කට වැඩි වෙන්න ඕන. ඊට පස්සේ ඔය හිතේ තියෙන ස්මාර්ට් ෆෝන් එක ඔබට අරගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ ලැප් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ටැබ් එකක් ඔන්න මේ දවස්වල මේ තිලකවර්ධන සෙලියුලකේ තියෙන ඔබට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකත් එක්ක මේ ඔබට ගන්න තියෙන ටැබ් එක විතරයි. ඔබට කීබෝඩ් එකක් හම් වෙනවා, ඊට පස්සේ මවුස් එකක් හම් වෙනවා, ඊට පස්සේ ටැබ් එකට ගහන්න මේ ටෙම්පර් ග්ලාස් එකක් හම් වෙනවා. තව ගොඩාක් දේවල් ඒකට ඉන්ක්ලූඩ් වෙනවා. ඔබට ගිහිල්ලා බලලා වැඩේ කරගෙන ඉන්න පුළුවන්. දැම්ම යන්න ඔබ තිලකවර්ධන සෙලියුල එකක් පැත්තට. කිරිබත් ගොඩට යන්න පුළුවන්. වත්තල කඩවත ගම්පහ ඡායල නිටබුව මහනුවර කුරුණෑගල. වැඩේ ලේසියෙන්ම ඔබට ගොඩ දාගන්න පුළුවන්. පොඩ්ඩක් මේ ක්‍රියේටර් කෙනෙක් වෙන්න හිතාගෙන ඉන්නවා නම් හරි නැත්තම් ඒක යන අදහසක් නෑ මෙලෝ විදියක. හැබැයි වැඩේට පොඩ්ඩක් දැන් ආසී තුරන පොඩ්ඩක් ගිහින් බලන්න. වැඩේට අඩිය තියන්න හොඳ උදව්වක් තිලකවර්ධනකින් දීලා තියෙනවා.

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීලිවි රන්න ඇදෙන ඉස්තරම් තැනක්. රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරාගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
6: දැන් වෝක්චුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011214414 කොන්දේසි සහිතයි. වෝක්චුවලස් සමදා ඔබ සමගයි.
7: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න අදම අමතන්න 1-1-732-1000 NIPM, The City University, The Place to Be.

0: කාලය ඔබගේ
1: දැන් වෙලාව දවල් 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ
3: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල
1: ඩොලරය 336 දක්වා පහතට. ඩොලර් අර්බුදයට ආර්ථික විශ්ලේෂකෙන්ගෙන් යෝජනා. බොරතෙල් මිලෙහි වෙනසක්. විමල්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනේ. නිරිත දිගට වැසි වැඩි වෙයි.
0: දේශීය සියත. Local news on Seether.
1: ශ්‍රී ලංකා ටෙලිවිෂන් රියලිටිකරණය අලුත් කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ගායන තරගාවලියේ මූලික වටය හඬ පරීක්ෂණ අද ආරම්භ වුණා. ඒ මාළඹේ රේජන්ට් හෝටල් පරිශ්‍රයේදී ප්‍රථම වතාවට එකම පවුලේ සමාජිකින් දෙදෙනෙකු තරඟ වදින මෙම තරගාවලියේ මූලික හඬ පරීක්ෂණ පුරා දින 8ක කාලයක් පැවැත්වීමට නියමිතයි. මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර සිටිනවා. මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිත බවයි මහා බැංකුව ප්‍රකාශ කළේ. එක්දින ප්‍රතිපත්ති පොලි අනුපාතය වත්මන් වට්ටම වූ 107.75 මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කෙරුණේ පසුගිය මාර්තු 24 වනදා පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී. ලියාපදිංචි නොකළ වාහන සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම ශ්‍රී ලංකා මහා බැංකුව විසින් අද සිට බලපැවැත්වෙන පරිදි සීමා කර තිබෙනවා. වාණිජ්‍ය වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනයේ වටිනාකමෙන් උපරිමය 60% දක්වයි. මෝටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රිරෝද රථ සහ අනිකුත් වාහන සඳහා වාහනයේ වටිනාකමෙන් උපරිමය 40% දක්වා ණය සීමාව පැනවෙනවා. වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතයන් පැනවීම රුපියල අවප්‍රමාණය වීම අවම වීම සඳහා උපකාරී වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේ මෙම නව සීමාවන් පැනවීම මගින් වාහන ගෙන්වීම යම් මට්ටමකට අදායිරේ කිරීමට හේතු වනු ඇති බවයි.
2: ඒක තුල වෙන්නේ අපි වාහනයක් ගන්නවා නම් ඒ වාහනය ගන්න අවශ්‍ය මුදල් අද ණය පහසුකම් හැටියට ගැනීමේ සීමාව සැලකිලිතු මට්ටමින් පහළට ගෙනල්ලා තියෙනවා. ඒක එක කරුණු දෙකක් සිද්ධ වෙන එක පැත්තකින් වාහන ගෙන්නන එක අධෛර්යමත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලංකාවේ පහුගිය කාලේ ණය වල විශාල වර්ධනයක් තිබුණා. يعني මුදල් සංසරණයේ විශාල වර්ධනයක් තිබුණා. ඒ මුදල් සංසරණයේ වර්ධනයත් අපේ රුපියල ෂෙයර් වෙන්න හේතු වුණා. ඒතර අදර් මේ ක්‍රමය හරහා අපිට ණය දෙන සීමාව සීමා කරගුවොත් එහෙම ඒ කියන්නේ බැංක වලට ණය දෙන ප්‍රමාණය අඩු කරගුවොත්
1: වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම සීමා කිරීමෙන් රුපියල යම් මට්ටමකට ශක්තිමත් විය හැකිවද ඉන් ආර්ථිකයට සැලකියුතු බලපෑමක් සිදු නොවන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පෙර අදනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම සඳහන් කළේ මේ මොහොතේ ආණ්ඩුව මූලිකත්වයේ දී යුත්තේ ඩොලර් සංචිතය ඉහළ නංවා ගැනීමට බවයි.
3: ණය සීමාවන් වෙනස් කිරීම දීර්ඝකාලීන ප්‍රතිපාක ජනනය කරන දෙයක්. අද ණය සීමා වෙනස් කරපුවාම ඕක තව කාලයක් යනවා ඒ බලපෑම විනිමය අනුපාතිකයේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ ක්ෂණිකවම විනිමය අනුපාතිකය බිඳ වැටීම පාලනය කරන්න. එහෙමනම් මහ බැංකුවට කරන්න පුළුවන් අමතර ඩොලර් මාසෙකට හරි දෙකකට හරි තුනකට හරි වාහන ආනයනය තහනම් කරා සම්පූර්ණයෙන් නවත්තන්න එල්සි ඕපන් කිරීමට දෙන්නේ.
1: මේ අතර මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් රන්භාණ්ඩ ඇපේට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතය සීමා කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව පියවර ගෙන තිබෙනවා. 2026 අංක දෙක දරන මෙම නව මහා බැංකු නියෝග මාලාව අද සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙනු ඇතී.

0: මෙවර විට ඇමරිකානු ඩොලරයක විකුණුම් මගේ රුපියල් 346.42ක් ලෙස දැක්වෙනවා. එහි ගැනුම් මගේ දැක්වෙන්නේ රුපියල් 326ක් ලෙසයි. මේ අතර ආනයන අතරින් 80%ක් අතීතව යුතු බව ශ්‍රී ලංකීය එක්සත් ව්‍යවසායකින්ගේ සංසදය පවසනවා. එහි සභාපති ටානියා අබේසුන්දර මේ බව සඳහන් කළේ සියත ප්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.
1: ඩොලරේ වටිනාකම සැලකිය යුතු ලෙස ඉහළ ගොස්ති වෙනවා. මෙම තත්ත්වය හමුවේ ව්‍යවසායකයන්ට එල්ල වී ඇති බලපෑම කවරාකාරයේද?
2: පිටරටකට ගිහිල්ලා මුද්‍රව්‍ය වැඩ කරන්න තියෙනවා ඩොලරක 320 තියෙද්දි 360 තියෙද්දි අපි ඩොලරක ක්ලියර් කරතේ අපි කොහොමද ඊට පස්සේ ව්‍යාපාරයක් කරගෙන යන්නේ? මේ අධීරියේදී ව්‍යාපාරයක් කරගෙන යන්න බැරි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ආපෝ පළමු තිබිච්ච තත්ත්වයට එහා තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ වේවි. මොකද ආයේ බැංකු ණය ගවා ගන්න බැරි වාතාවරණයක් එනවා. බැංකු ණය ගවා ගන්න බැරි වෙච්ච ගමන් අපි ආපෝ MPL යනවා. MPL ගිය ගමන් අපිට වර්කින් කැපිටල් නැති වෙනවා. වර්කින් කැපිටල් නැති වෙච්ච ගමන් මේ ව්‍යාපාරයක් කරගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හෙට දවස ගැන හිතා ගන්න බැරි අවිනිශ්චිතභාවයකින් ඉදිරි දැක්මක් හැටියට දකින්න.
1: ආනයන අත්හිටුවීමක් සිදු නොකරන බවට රජය සඳහන් කළා. මේ තීරණය මේ අවස්ථාවේදී ගත යුත්තක්ද?
2: හිතන්න නිෂ්පාදනය කරන්න පුළුවන් හැමදේම පිටරටින් ගෙන්නන්න පටන් අරගත්ත මගෙන් දෙවෙන්ටම ගෙන්වීමක් හැටියට තමයි මම මේක දකින්නේ. වේකල් 4000කට යා ඉම්පෝට්. ඒවා ඩොලර් වලින් නෙවෙයි දෙන්නේ මේ රටින්. අලුත් ව්‍යාපාර අරලා සල්ලි දෙන්න ඕන කෙනෙකුට පුළුවන්. ඉන්න ව්‍යාපාර රැක ගන්න ක්‍රමවේදයක් හදන්න තමයි මේ රජයේ බලයටපත් උනේ.
1: පවතින තත්ත්වය හමුවේ ඔබතුමියලගේ නිෂ්පාදනවල මිලට එල්ල වී තිබෙන බලපෑම මොන වගේද?
2: මේ වගේ ඩොලර් ෆ්ලක්චුවේෂන් එකක් ඇටියද රෝ මටීරියල්ස් ගෙන්නලා අපි කොහොමද මාකට් එක සර්වයිව් වෙන්නේ? ওই විදිහට ඉම්පෝස්ට් එක ඇරලා දැම්ම ගමන්ම. අනිත් එක තමයි හැම අමුද්‍රව්‍යයක් විදිහටම යූටිලිටීස් සම්පූර්ණ 120%කින් වැඩි වෙලා, කියන්නේ ඩීසල්, පෙට්‍රල්, ඉලෙක්ට්‍රිසිටි, ඊට පස්සේ ටැක්සේෂන් එක වැඩි වෙලා තියෙනවා. මේ හැම දෙයකටම මූණ පාන්නේ ව්‍යවසායකයෝ වෙන අපි. ඒතර ව්‍යවසායකයෝ කියන්නේ අපි ව්‍යාපාරිකයෝ නෙවෙයි, අපි නිෂ්පාදනකරු.
1: මේ ආර්ථික තත්ත්වයත් එක්ක මතුව අපහසුතා වළක්ව ගන්න ආණ්ඩුවට ඉදිරිපත් කරන යෝජනා මොනවද?
2: හොඳයි කියන්න නම් කරන්න නම් ඉම්පෝස්ට් ටික සම්පූර්ණයම නවත්තන්න ඕනේ මේ රටේ. මේ රටේ ඉම්පෝස්ට් ටික නවත්තලා මේ රට ඇතුළත නිෂ්පාදන කරුවාට නිෂ්පාදනය කරගෙන යන අමුද්‍රව්‍ය පමණක් ඉම්පෝට් කරන්න ඉඩ දෙන්න ඕනේ. ඉම්පෝර්ට් එක 80%කින්වත් නවත්තන්න කියන එක තමයි අපි මේ වෙලාවේ කියන්නේ. Inside story.
0: දිවයිනේ නිරතදිග ප්‍රදේශවල වැසිතත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කළ හැකි බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අනාවැකියංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් සඳහන් කළේ නිරතදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පැවතීම ඊට හේතුව බවයි.
3: අද දිනේ ගත්තොත් මේ නිරතදිග මෝසම් ප්‍රවාහය ශ්‍රී ලංකාව හරහා පවතින නිසා තවදුරටත් දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත්, ඒ වගේම මහනුවර, නුවරඑළිය සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල දවසේ ඕනම අවස්ථාවක විටින් විට වැසි ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇතම් ස්ථානවල මිලිමීටර 75 වූ තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්. විශේෂයෙන් රාත්‍රී කාලයේ සහ උදේ කාලයේදී තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙන නිසා ජනතාවගේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක මතක් කරනවා.
0: කලකංගේ ජලමට්ටම ප්‍රදේශ තුනකින් තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි වරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
4: නමුත් කළුගඟ, මිල්ලකන්ද සහ ඇල්ලගාව පුටුපවුල ජලමට්ටම් කිසියම් ඉහළ මට්ටමක තියෙනවා. තවමත් තුර ජලමට්ටම් ළුවෙමින් පවතුනත් ඒ කිසියම් ඉහළ මට්ටමක තියෙනවා. ඒ නිසා ඉදිරියේදීත් වර්ෂාපතනය ලැබුණොත් ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේම කැලණිගඟේ ජලමට්ටම කිසියම් සාමාන්‍ය වැඩිවීමක් දක්නට තිබුණත් එය දැන් දහවල් වන විට බොහෝ දුරට අඩුවීමේ හැකියාව තියෙන්නේ. ඒ තවදුරටත් වැඩිවීමේ අවධානමක් නැහැ.
0: දින කිහිපයක් පැවති අයහපත් කාලකුණේ හමුවේ පුද්ගලින් 22,000කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 860ක්. සුරක්ෂිතතා මධ්‍යස්ථාන 21ක පුද්ගලින් 1,507 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 6ක් සඳහා නිකුත් කළ නායම් අනතුරංගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. ඡන්ද පැවැත්වෙනවාද නැත්ද යන සම්බන්ධයෙන් පක්ෂ ලේකම්වරයෙකුට ප්‍රකාශ කළ නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මේ බව සඳහන් කළේ ජනහමුවකට එක්වෙමින්.
5: එක ප්‍රාදේශ සභාවට යන්න ඕනේ, එක ජනාධිපති වෙන්න. මේ එකදු තනතුරක්වත් නැති මිනිහෙක් මේ රටේ ජන ජීවිතය පිළිබඳව තීරණ ගන්නවා කියන්නේ විකෘතියක්. සමාජයේ විකෘති වුණාට පස්සේ විකෘති සමාජයක් ඇතුලේ තීරණ ගැනීමේ බලය සමාජයට වගකීමක් නැති මිනිස්සු අතර ගිහිලා තියෙන මොහොතක්. මේක අරුබු දෙයක්. හැබැයි මේ රටේ මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ.
0: රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්විය යුතු බව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් ප්‍රකාශ කළා.
6: මේ අවස්ථාව තියෙනවා පුළට එකතු වෙන්න. ආණ්ඩු කරන්න. අපි විපක්ෂේ ඉන්නම්. නමුත් ජාතියකට එකතු වෙලා වැඩ කරමු. ඇයි ආණ්ඩු බේරගන්න නෙවෙයි, විපක්ෂ බේරගන්න නෙවෙයි, රට බේරගන්න. රට වැසිය බේරගන්න. අපේ රට මේක. අපි කවුරුත් ආණ්ඩු කොටස්කාරයෝ නෙවෙයි. ඒක අර දන්නවා. ප්‍රශ්නයක් නෙවෙයි. ශ්‍රී ලංකා රාජ්‍ය කොටස්කාරයෝ. රාජ්‍ය කියන්නේ ආණ්ඩුවේ ලොකු. ආණ්ඩු එනවා යනවා. රාජ්‍යම තමයි පවතිනවා. ඒ නිසා මේ එකතු වෙමු. එකතු වෙලා වැඩ කරමු.
0: ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පසුගිය 18 වනදා බතරමුල්ල රණබෙරු ස්මාරක භූමියට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුවයි. ඔහුව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ඇතේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. ඒ ඉරානය සහ ඇමරිකාව අතර අර්බුදය අවසන් කිරීම සඳහා පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් දැකගත හැකිවීමත් සමගයි. මෙවැනි විට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 97.92 ලෙසයි. WTI බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 91.14 ලෙස දැක්වෙනවා. ඉරානය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉක්මන් නොවන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ දිනේදී. ඇමරිකානු සහ ඉරාන නියෝජිතයින් සමග සාකච්ඡා සඳහා එක්ව සිටින පාර්ශවකරුවන් වෙත එම උපදෙස් ලබා දී තිබුණා. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හොඳින් සාකච්ඡා කර වඩාත් සුදුසු ගිවිසුමකට එළඹීමට පියවර ගන්නා බවයි. සාකච්ඡා කෙරෙන ගිවිසුමට දින 60ක සටන් විරාමය දීර්ඝ කිරීම, හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳ කරුණු ඇතුළත්. ඇමරිකානු රාජලේකම් මාකෝ රුබියෝ සඳහන් කළේ යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීම සඳහා ශක්තිමත් යෝජනාවලියක් ඇමරිකාව සතුව පවතින බවයි. එයට ගල්ෆ් කලාපයේද ඇතුළුව ගෝලීය වශයෙන් ශක්තිමත් සහයෝගයක් හිමිවනු ඇති බවයි මාකෝ රුබියෝ පැවසුවේ. ඉබෝලා වෛරසය කොංගෝ රාජ්‍ය තුළ ව්‍යාප්ත වීම තවදුරටත් ඉහළ යනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නවානතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ඉබෝලා හේතුවෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව බොහොම දානය කිරීමට එම පුද්ගලයින්ගේ ඥාතීන් විරෝධය දක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිය සමීපතමීන්ගේ සිරුරු හොදකලා කර බොහොම දාන නොකරන ලෙසත් සම්ප්‍රදායික චරිත්‍රානුකූලව බොහොම දානය කිරීමට තමන්ට බාර දෙන ලෙසත් ඉල්ලමින් මියකිය පුද්ගලයින්ගේ ඥාතීන් විරෝධතාවල නිරත වනවා. කොංගෝ රාජ්‍ය තුළ පැතිරන ඉබෝලා වෛරසය හේතුවෙන් මෙවන විට මරණ 180ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළි. වාර්තා වී ඇති රෝගීන් ගණන 800කට අධිකයි. ඉබෝලා වෛරසය ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කර තිබෙනවා. ඩොලරය 336 දක්වා පහතට. ඩොලර් අර්බුදයට ආර්ථික විශ්ලේෂකයින්ගෙන් යෝජනා. බොරතෙල් මිලෙහි වෙනසක්. විමල් අත්අඩංගුවට. නිරත දිගට වැසි වැඩි වෙයි. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතකෝරණ. සියත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. එතෙක් ප්‍රදේ සිටින්න පෑන් පෑපුවත් සමක.
7: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: town.
1: යහුනේ අපි ඒ කාලේ හපු ලස්සන හින්දි සින්දුවක්.
2: එතකොට මේකත් අහලා බලන්නකෝ.
3: දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත තිය. දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත.
1: මේ වැඩේ කලේ අක්කලාගේ වෙන්න සින්දුවෙන් ගොඩක් ෆේමස් වුණු මංජුලා සෙවන්දි.
4: සින්දුව ලිව්වේ වාස් සංජීව මල්ලි. මේක අලුත් කරලා මියුසික් කරේ ඊවෝ බේස්. මගේ අක්කලාගේ වෙන්න ගීත කරපු මල්ලිමයි. වීඩියෝ එක G3 ප්‍රොඩක්ෂන් ගියන්නගේ තමයි වීඩියෝ එක කරු.
2: කොහෙන්දනේ ඔයාට මේ යුනික් වොයිස් එක හම්බුනේ?
4: මම හිතනවා මගේ

0: කෝටි 29ක්.
1: ෆිල්ම් එකේ පළවෙනි සතියේ ඉවර වෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 200ක ආදායමක් කරා. සූර්යාගේ සක්සස්ම ෆිල්ම් එක වෙනත් කරපු මූවියකට පුළුවන් වුණා.
2: Talk of the town.

0: පැයි සිත නිවන බොදු පැත කීතය ඔබ වෙත කෙනෙන්නේ.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
0: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: රුපියල් දහසක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
1: 2942 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
2: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111732000. NIBM The City University The Place to Be.
4: දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හිණය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහායක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්

0: ෆයිනන්ස් පෙරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම අමතන්න 13.19.
1: ඔන සමග 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: මතකද ඒ ඇස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයියයි කියන සින්දුව වෛරල් වෙලා.
3: දුවේක Facebook එකට දැම්මද?
1: Facebook විතරක් නෙවෙයි, මං ඔය දෙන්නව සීත TV Voice of Family එකට register කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
5: සීත Voice of Family.
4: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
4: රත්තරන් විශ්වාසය එක්ක රත්තරන් ආයතනය. ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000ක යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47ට SMS කරන්න.
6: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
7: Powered by Bid to Win

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට අනුග්‍රහය.
2: සීනි විරන්න ඇදෙන ස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝ සීරිස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔබත් A-level සම්සන් කලසි සුවෙක්ද? NIBM ද City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න. 011732000. NIBM, The City University, The Place to Be.

0: පස්සෙත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: මෝක් ජුවලර්ස් වෙබේ ඔබගේ පැරණි ජුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. මෝක් ජුවලර්ස් සැමදා ඔබ සමගයි.
2: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩ් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
3: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා ටික පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
1: සිකුරාදාවස පහට සියතහන්න.
5: Powered by Bid to Win.
6: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ
7: නැහැ
6: නේද? ඕ මම බයයි මං කළා. බයයි නේද? මම දවසක් කම්බෙලා කිව්වා.
7: "හේයි මොනවද කිව්වේ?"
6: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දට ඔයා බය
4: වෙනවා. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
8: අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: Theatre Top Story.
1: මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට. අයිස් මත්ද්‍රව්‍ය හෑෂ් මත්ද්‍රව්‍ය සහ මත්පැති සමග සැකකරුවෙකු කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 588 මිලිග්‍රෑම් 570ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 595 මිලිග්‍රෑම් 430ක් බාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකකරු 25 හැවිරිදී කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදේශ පුවතක්. ඇමරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කිරීම සඳහා ගිවිසුමකට අද එළඹිය හැකි බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ නවතිලි නුවර සංචාරයේ නිරතව සිටින අතරතුරදී. යුද්ධය අවසන් කිරීමේ ගිවිසුමකට එළඹීම සඳහා ශක්තිමත් යෝජනාවලියක් ඇමරිකාව සතුව පවතින බවද ඔහු ප්‍රකාශ කළා. ඉරානය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉක්මන් නොවන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ දිනේදී.
0: Theatre Top Story.

0: සියතා දෙවයිනපුරා
1: මේ පැයි සිත නිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
5: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
6: තලලෙ ගහන්න ඕන හැම එකකින් පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩන්නේ නැහැ තමයි කියන්නේ. මොකටද කියන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
7: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
8: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩෙක් ඔට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට. 13:19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
9: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492.

0: ඉන්දියා ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝක්චුල ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 වෝක්චුලස් සමතා ඔබ සමගයි.
1: සල්ලි වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
2: කඩපත කඩපත මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
3: සෙන්ඩි, ආශ්චර්ය, මාෂි, විෂ්මි.
2: මට පාවයව.
3: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සතු කොච්චියෝ.
2: අන්නා කලින් කියන්නේ පැයි.
4: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
5: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
2: අන්න හවස දෙකට සතිය දවස්වල.
6: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
0: සොත්මහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
0: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
4: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
8: Powered by Bid to Win.

සියත දෙවයින පුරා. Hey guys.

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය
2: අඩුම මිලට කොහොමද දෙන්නේ
3: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
4: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
5: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා
6: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් Honor within Honor X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
7: සුබ දවසක්
8: අලුත් වෙලා
7: පහසු වෙලා තෑගි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
9: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
9: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: මෝක් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. මෝක් ජුවලස් සැමදා ඔබ සමගයි.
1: පෙරදුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු
4: සියතයා.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: textiles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi. Sikurada Hawasa Pahata.
4: Powered by Bid to Win.
1: Tatte, minno ayayay kiyana sindu viral vela.
5: Duweka Facebook ekata dammada?
1: Facebook itarak nevey. Man oy dennawa Seetha TV Voice of Family ekata register karanna.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Seetha TV tulin obata labena lokuma chance ekak.
7: Seetha Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: 98.2 98.4
10: දෙන්නම් පට චුන්තු සින්දු මෙන්න රේඩියෝ චෝකි

0: හතර වටේම පත්තර තප්පරේට සියතට.
1: සියත පත්තරේ.
0: උදේ 7:50ට. අනුග්‍රහය.
2: CD විරන් නැදෙන ඉස්තරම් තැනක්. රන් බොමුට ගෙවනවා දැන් උපරිම මුදලක්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගල් එකකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
6: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011 732 1000. NIPM, The City University, The Place to Be.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩාක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිෂි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: Fiat Crazy Vendezi.
5: සිගරදවස පහට සියතහන.
7: Powered by Bid to Win.

0: දැඟලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට කැබ් රථ 134ක්. ශ්‍රී ලංකා පොලිසිය පරිහරණය සඳහා ඉන්දියානු රජය විසින් කැබ් රථ 134ක් ලබා දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත බාර දීම අද සිදු කරනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදී. ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ මෙම කැබ් රථ ප්‍රදානය කරනු ලැබුවා. ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක්. මෙම කැබ් රථ උතුරු පළාතේ පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිත බවයි ජනාධිපති මහත්මයා සඳහන් කළේ. දැන් ක්‍රීඩා පුවතක්. සංචාරක නවසීලන්ත ඒකාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර පන්දුවර 23 වන තරගෙන් නවසීලන්ත කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි වුණා. පළමෙන් පන්දුට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවර 16 පන්දු 5කදී සියලු දෙනා දැවි ලබාගත හැකිවේ ලකුණු 78ක් පමණයි. පිළිතුරේනම ක්‍රීඩා කළ නවසීලන්ත ඒ කණ්ඩායම පන්දුවර 18 පන්දු 5කදී කඩුලු 5ක් පමණක් දැවි තරගයේ ජය වාර්තා කළා. පියෝ කාටන් නොදැවි ලකුණු 30යි. තරගයේ පැවැත්වුණේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා
1: මේ පැයි සිත දිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙන්නේ.
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

Hi, good afternoon. ආවා ආවා ආවා. හවස 2 විනාඩි 9 වෙනකොට ආවා. ඔබ සොයා මම ආවා. ලයිල ලයිල ලයි. එමෙ තේනවනේ. ඒ සින්දුවේ ඒ සින්දුව කියන්නේ නෙවෙයි හැදුවේ. අත්තම කිව්වොත් මේ දවස් දෙකකට පස්සේ ආපු නිසා මට නිකන් වුණු පුරුදු ගතියක් දැනෙනවානේ. හරි හරි තව ෂොට්ටකින් පුරුදු වෙයි. අවුලන්නේ පොඩි වෙලාවයි යන්න කෙල්ලට. හරිද? එහෙනම් හවස 5ට කලින් එන්න එන්න. ඇවිල්ලා යන්න එන්න. WhatsApp message එකක් දාන්න. ඒ වගේම අය කියන්න ඕනේ මේ පටන් අරන් තියෙන්නේ වෙසක් සතිය. එනිසා දැහැමින් සෙමින් කටයුතු කරන්න ඕනේ. හරිද? පුළු පුළුවන් විදිහට. ආමිස ප්‍රතිපත්ති පූජාවන් වලේ දෙන්න. දැන්සල් එහෙම තියෙනවනම් මට කියන්න. මං හැමෝටම දැනගන්නත් එක්ක කියන්නම් ඒ ගැන. හරිද? මුළු රටටම ඇහෙන්න. ඒවටත් ඉඩක් දෙන්න මෙපැයි අපි නේද? රයිට්. 0711 982894 WhatsApp නම්බර් එක. මෙසේජ් එකක් දාන්නකෝ. නම ඉන්නේ කොහෙද? කාවද එකතු කරගන්නේ? ඔය තව මොනා හරි විස්තර තියෙනවනම් ඔක්කොමට කියලවන්න. හවස 5ට කලින් සුදු කොච්චිගේ දවල් ෂෝ එක. ඔන්න එනම් පටන් ගත්තා.

0: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2 1 2

0: ලිපඩියතේ නැත්නම් පොඩිම ටීවිකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවිකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: දැන් වෝචුවලස් වෙති වැඩකුලියක් නැතුවම තෝරාගත් බැංගල් සහ චේන් සඳහා ඔබට තෝරාගන්න ලොකු කලෙක්ෂන් එකතුවක් තියෙනවා. ඉක්මන් කරන්න, මේ මාස 29 දක්වා පමණයි. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112414414 කොන්දේසි සහිතයි. වෝචුවලස් සමදා ඔබ සමගයි.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 ෆිච් රේටින්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය, කිලෝවොට් 3.1ක මෝටරය, ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම, ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙති. වැඩි විස්තර සඳහා 0114700550 අමතන්න.
7: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
8: ₹150,000 වටින කැරට් 22 සුපිරිසිදු රත්තරන්ින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
7: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
1: සත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
8: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
9: Theatre Crazy Vendesi Sikurada Hawasa Pahata
10: Powered by Bid to Win
11: නොකරයේ පෙරලි කරන NLB මෙගා පවර් තැවන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග්ගද නැකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
12: අමේ මන් තමයි මේ සැරේ වැඩිම ලකුණු ගන්නේ.

0: පහයි. සපල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පැංචා ඉතුරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
1: 2942 දරන මුදල් ව්‍යාපාර පන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

මාව කසාද බඳිනවද? එක පාරට මොකද උනේ කියලාද බලන්නේ හා? සින්දුව සින්දුව. සින්දුව කියන්නේ එහෙමයි. මුජ්සේ ශාදී කරෝගේ. මාව කසාද බඳිනවද?

කේ කියලා තියෙනවා. මාව කසාද බඳිනවද කියලා අහුවම වියගම වසන්ත කුමාරසිරි. මෙන්න කොල්ලෝ. ඊළඟට ඉතාලියට මම යනවා. රාබෙඩා. ඔය චාව් විතරයිනි කියලා තියෙන්නේ. මගේ ප්‍රශ්නට උත්තරයක් දීලා නැහනේ. ඇයි බයද? වචනේ දීලා නිකන් නේද? ආ කියන ප්‍රශ්නයක් ඇඟේ දාගන්න වෙයි කියලා. හරි හරි කමන්න.

ඔබේ ව්‍යාපාරය ඊළඟ පියවරට ඔසවා තබමු. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් ගෙන එන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සේවාව යටතේ ඔබගේ සිහින හඹා යන්න අපි අත්වලක් වෙන්නම්. තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. අමතන්න 13:19.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔන සමක 5G රෙවලූෂන් එකට එකතුවන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
1: ඔබත් ඒලවල් අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and Anshikin සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000. NIBM, The City University, The Place to Be.
2: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
1: තාත්තේ මෙන්න ඔය අය අය කියන සින්දු වෛරල් වෙලා
2: දුවේක Facebook එකට දැම්මද
1: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
3: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
2: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
3: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය නුතුරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: සියතර් ක්‍රේසි වෙන් දේසි සිකුරාදා හවස 5ට
4: Powered by Bid to Win.

කුකුලා සින්දුව යනකොටම මේ කුකුලා නෑ මට මෙසේජ් එකක් ආව. පැණි පාට පෙම පිරුණ කොල්ල ආවා මැණිකේ කියලා. වැලින්නම් කවුද? වැලින්නම් ලලිත්. ලලිත් මොකද මේ ඌව වෙලා? හොඳටෝම මේ බෑන්ඩේජ් කරලා. මොකක්ද උනේ? ඇක්සිඩන්ට් වුණාද? පොඩි කරදරයක් වුණා කියලා තියෙනවා. මොකද උනේ? කාගෙන් හරි ගුටි කෑවද? කියන්න කියන්න, මට දැනගන්න ඕනේ. හරිම කුතුහලේ. කොහොමුණත් ඉක්මන් සෝයේ ප්‍රාර්ථනා කරනවා. මම මෙහෙම හිනාවී කිව්වට මට දුකයි. හරිද? මේ මොකද උනේ කියලා කියන්නකෝ. ඒ අතරේ වාගේ කවිය කියවන්නම්. ආද කවියක් නෑ නේද? ඔයා මට විස්තරي කියලා එවලා දැනුයි දැක්කේ. මෝඩ බයික් එකෙන් ගෙදර යනකොට ලස්සන බවුවෙක් පැන්නලු. ඌව බේරගන්න ගිහිල්ලා සයිකලේ පෙරලිලා වම් කකුල තුවාල වුණා කියලා තියෙනවා. ඒ මදිවට ෆෝන් එකේ ටෙම්පර් ග්ලාස් එකක් බිඳුනලු. අයියෝක මොකක්ද දන්නේ? ෆෝන් එකට අවුලක් නෑනේ. ටෙම්පර්ඩ් එක නම් ඔය එච්චර ගානක් වෙන්නේ නෑනේ. අනිතික ඔයා මොකටද බයික් එකෙන් එහෙම ගියේ? ඔයා කියලා තියෙනවාට ලොකු තඩි කායකක් තියෙනවා කියලා. කායකේ ගියා නම් ඔහොම වෙන්නේ නෑනේ සුද්දා. නේද? කොහොම හරි සතාට මුකුත් වෙච්ච නැති එක ගැන මට මාර සතුටුයි. මම නෙවෙයි මේ එයාමයි කියලා තියෙන්නේ. එයාට සතුටුයි කියලා. මටත් ඇත්තටම සතුටුයි. හරිද? කොමාරියා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ලලිත්ට. ඊළඟට පුසලාව BF ජනපදේ ඉඳන් EG අනුර. සුදු කොච්චි නෝනා අපිට සින්දුවක් දෙන්න කියලා මෙසේජ් එකක් දාලා. ඇයියා සුදු කොච්චි නෝනා? අනේ කැතයි සුදු එහෙම කිව්වම නේද? හරි කමන්නේ. කොහොම හරි කුකුලා සෝන් එක යනකොටම කුකුලෙක් මෙසේජ් කරලා කියලා හකහක ගාලා හිනා වෙනවා මෙන්න විජි. මං කියපු එකටද හිනා වෙන්නේ? හරි අද කවුද ඉන්නේ ඔහේ? කටිය වැඩද? මොකද වෙන්නේ? විස්තර කියලා වන්න. දැනට මේ ඔක්කොම කට්ටිය ආදරෙන් එකතු කරගන්නවා. විජිගේ ෆැමිලි එකේ අය, වැඩ කරන කට්ටිය, යාළුවෝ සේරම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගොඩාක් ආදරෙන් සුදු කොච්චිය වහගෙන රොටෙක්ස් කම්පනි එකේ GE 2980 මොනර කිරිල්ලි කැබ් එකේ අවිස්සාවේල්ලේ ඉඳන් කොළඹ වලට එන ගමන් ඉන්නේ. ඥාන කතා කනවා ඒගොල්ලෝ. අරේ වා, අර චූටි එකනේ ඥාන කතා ටිකක් අර ලොකුවටත් හදනවනේ. ඒකට මහත් ආසනයි. ඒක ලොකු වැඩි. අර චූටි ඥාන කතා එක අඤ්ඤෝ චොයි. කොමාරි වැඩිය කන්න එපා. හරිද? වාගේ ඥානෙ වැඩි වුණොත් එහෙම නේ. අනිතක ඔකේ සීනි තියනවා. ඒ නිසා ඉතින් පමනට කන්න. ඕනට වැඩිය සීනි කනවා කියන්නේ හොඳ නෑ එච්චර. හරිද? මුජ්සේ ශාදී කරොන් දෝ කියලා දාලා තියෙනවා. මුජ්සේ ශාදී කරෝගී. හින්දි සිංහලයි ඔක්කොම එකට පටලවල මුජ්සේ ශාදී කරොන් දෝ කියලවල. හුස්මත් තිර වෙනවානේ මේව කියවවා. ඊළඟට හායි සුදු කොච්චි කොහොමද ඉතින්? සඳුන් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. හයි හයි කොහොමද? මේ සින්දුවට ආව එකතු කරගන්නවා. ආදරේ පිරිච්ච මෙසේජස් දැකලා කියවලා තා පොඩ්ඩෙන් හුස්ම ඉර වෙලා අවසන් සුසුම් හෙලනවා. සීනි ඇඟට ඕනේ නැත්තම් ක්ලාන්තේ බුග්ගාල වැටෙනවා. කවුද මේ? කවුද මේ පැහිච්ච සීයා? ආසියා නෙමෙයි ආච්චි, වර්ජිනියා මෙසේජ් එක දාලා තියෙන්නේ. මේමයි ඉතින් සීනි අවශ්‍ය ප්‍රමාණයට අපිට හම්බෙනවා. අපි බත් එහෙම කනවනේ. එවැනුත් සීනි හම්බෙනවා හොඳ. ඔච්චර මෝණ නම් ඉතින් සීනි බෝතලෙට පණින්න මටමකෝ. කූඹියෙක් හරි වෙන්න. කම
කමන්නෑ හැබැයි සීනි ඕනට වැඩිය හොඳ නෑ. ඕනට වැඩිය කිසිම දෙයක් හොඳ නෑ. කමනට වඩා හැමදේම විස වෙන්න පුළුවන්. මාව වුණත් එච්චරයි. ඒකනේ පැය 3කට විතරක් සීමා කරලා තියෙන්නේ. ඒක පැය 4ක් 5ක් 6ක් විතර ගියොත් එහෙම මාව වුණත් විස වෙන්න පුළුවන්. හරිද?

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩීවිරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අගල් 40 TV එකක් සුවිශේෂී මිලකට ලොකු size පොඩි price.
6: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: හිතගත් අයගේ අතගිලි බැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනෙකිත ඉමනාව රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලු ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට. ඔබට අපගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝක්චුල ශාකාවකින් මැයි 29 වනදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න. 01124414 වෝක්චුලස් සැමදා ඔබ සමගයි.
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
10: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
11: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. මේ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එකක්. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
8: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආනීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
0: Fiat Crazy Wendezi.
8: සිකුරාදාවස පහට සියත අහන්න.
12: Powered by Bid to Win.
13: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
14: ඕ මං බයයි මකලා.
13: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
14: හේයි මොනවද කිව්වේ?
13: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
0: ඩාටං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
15: 98.2 98.4
16: දෙන්නම් පට්ට චුන්තු සින්දු මෙන්න රේඩියෝ ජෝකි

0: සියතා දෙවයිනපුරා
1: කලි කොන්ඩට මැච්වෙන මැච්වෙන බෝල ඇස් දෙක
2: සියතා හොට ඇන් ස්පයිසි විත් සුදු කොච්චි
1: සුපිරි සිින්දුවක් දෙන්න හදන්නේ ඒ කාලෙ සිින්දුවක් මේ කාලෙ විදිහට කෑම කාලද සෝස මල කියල හල තියෙනො එක්කෙනෙ ඕ යස් කෑම කාල වතුරු බී ලැවෙල්ල තියෙන්නේ ආ ඔයා මට කවියකුත් එවලනේ කවිය ඉතින් කියන්න බෑනි සිින්දුවක් මැද්දි එනිසා ඊළඟ පැයට මම තියාගන්නවා මේ දිග කවිය දැරණීගල චමින්ද ඔයත් මැසේච්ච කත්තාලනේ ඔන්න ආගේ කාලේ සිින්දුවක් වාට දෙන්න හදන්න අමකර කුරවි සරින් සිින්දු හැබැ පටන්ගන්න මැද්දෙන් හොඳේ

0: දඟලාව හවස තුනයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: विमल के बिरिंद के नडवक साक्षी विभाग दिन नियम वे विमल वीरवंश के बिरिंदवन शशि वीरवंश टेरहिव गुणुखरती नडवक वेडितुर साक्षी विभाग जूले मास 27 वनता केंदवन लेस कोलंब महेश्वरत अधिकने अद नियम कला इन नडव कोलंबातिरेक महेश्वरत लियान वरुस वितानी त्रिय केंदव अवस्था वेदी व्याज लेखन इद्रिपत कर अविधिपत राजतांत्रिक विदेश गमन बलपत्र क्लपाके निमे चोदनाव संबंधेन शशि वीरवंश टेरहिव मेम नडव गुणुखर तिबनवा विद्याघातन नडुवटातालव वरदकरुवे मरण दंडुवम लबा सिटि पुद्गलयेकु यापने बंधनाकारय तुलदी सियदिवि हानि करगन तिबेनवा ओहु पुंकोडे तीव प्रदेशये पदिंचिव सिटि 46 हेवरति पुद्गलयेक विद्याघातनय संबंधयेन मरण दंडुवम नियम वे सिटि सककरुवन 4 दिना विसिन सिय दंडुवम संबंधयेन अभियाचनयक इदिरिपत् करनु लबुवा එහි තේන්දුව යාපනය මහධිකරණයේදී අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බවයි පොලිසිය පැවසුවේ. අභියාචනා විභාගය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙම සිරකරුවන් 4 දෙනා ඊයේ යාපනය බන්ධනාගාරයේ වෙත ගෙන ගොස් තිබෙනවා. යාපනය බන්ධනාගාරයේදී අද පෙරවරුවේ අදාළ සිරකරු සියදිවි හානි කරගෙන ඇත්තේ අතුරුතුරයි. යාපනය කයිට්ස් පුංකඩ දිය ප්‍රදේශයේ 18 හැවිරිදී පාසල් දැරියකු සිවලෝකනාතන විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කර තිබුණේ 2015 වසරේ මැයි මාසයේදී.
0: සියත ටොප් ස්ටෝරී

0: සියත දිවයිනපුරා
1: මේ පැයි සිත දිවන බොදු පැතිකීතය ඔබ වෙත කෙනෙද්දේ.
2: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

අද දෙකට ප්‍රෝග්‍රෑමක මම පටන් ගත්තේ. ඔබ සොයා මම ආවා කියලානේ. ඒක කිව්වහම ඒ සින්දුව අහන්න ඕන වුණා එක්කෙනෙක්ට. රොමේනියාවේ අනුට. අනු ඉතින් මේ දවස් ටිකේ ලංකාවට ඇවිල්ලා අරහෙ මෙහෙ අනුවා ඉතින්. කතරගම ගියා නේද? ඊයේ පෙරේද? නෑ සිකුරාදානේ. දැන් කොහෙද? අද කොහෙද? කොහමhari බීච් ගිහිල්ලා තිබ්බා. හොඳයි හොඳයි. නිවාඩුවෙන් උප්පරිම ප්‍රයෝජන ගන්න ඕනේ හරිද? ඊට පස්සේ අමාරුම වැඩේ නේද? දරා ගන්නම බැරි වැඩේ. ආයේ ලංකාවෙන් යන්න හිත හදා ගන්න එක නේද? මොනා කරන්නද සුදු උනේ? ජීවිතේ හැටි නේද? කොහමhari ඒ ගැන හිත හිත දැන් ඉඳන්ම දුක් වෙන්නේ නැතුව අද දවසේ මේ මොහොතේ සතුටින් ඉන්න හරිද? ආද අපහු කැන්ඩිලු ඉන්නේ. කෝ චූඩි පැටියා ඉන්නවද දොයිද? අපි ආවත් ආදරෙන් එකතු කරගමු. ඊට පස්සේ ඔයාගේ හබි කැන්ඩි ගෙදර කට්ටිය ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට ඊළඟට. රහන් මැසේජ් එකක් දාලා හලෝ සුදු කිෂි කියලා දාලා තියෙන්නේ. ඒ හදිස්සියෙන් මැසේජ් ටයිප් කරන්න එපා. හරිද? හිතන එක නෙවෙයි ටයිප් වෙන්නේ නේ. දැන් බලන්නවා මට මේ දාලා තියෙන නම මොකද්ද වෙ? අයියෝ අයියෝ කමක නැහි කමක නැහි.

අතේ මිටේ තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අත මිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.

0: දෙහත
1: මෝක්චුවලස්වැබ ඔබගේ පැරණි චුවලර සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හෝමාරු කරගන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 0112 414 414 කොන්දේසි සහිතයි. මෝක්චුවලස් සැමදා ඔබ සමගයි.
2: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
3: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19
6: 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්
7: ලොකරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රෝතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසිය.
9: ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
1: සත්‍යමහල් ජුවලර්ස් එකේ ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
8: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
1: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
10: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
11: powered by bid to win.

දවස තුනයි වෙනාඩිය 24යි. ලස්සන්ට වැඩේ කරනවලු මම. ඕ thank you. මරන්තුඩුවේ රොෂාන්, ශාමා, සනුක, රුෂිකා, ලක්ෂ්මන් ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ගානේ වාතේ රොසිරු මොකද කියලා තියෙන්නේ? අපිව හරියට ඇහෙන්නේ නැහැ වගේ එකක් ඔයා කියලා තේනවා. ඇප් එකකින් අහන්නකෝ. ඇප් එකකින් ඇහුවා නම් හරි. ඔය ජරබර චුරු චුරු සද්ද ඇහෙන්නේ නැහැ. වැඩි මොනොත් ඇහෙන්නෙම නැති වෙයි. ඒකත් කියන්න බෑ ඉතින් නේද? එම ඇහෙන්නෙම නැති තත් එක නම් තියෙන්නේ මට පොඩ්ඩක් කියන්න මම එතකොට බලන්නම් හරිද? හොමගම ආන්ටි දයානි. අපේ අම්මිත් මේ ළඟදී ආන්ටි ගැන ඇහුවා. මං කිව්වා හොඳින් ඉන්නවා කියලා. දැන් හැමතිස්සෙම මාව මතක් වෙන්නේ නැහැ කියලාත් මං කිව්වා. දැන් ගෙදර ඉන්නවනේ. චූටි බබෙක්. බබාගේ වැඩත් එක්ක නේද? ලොකු පුතාගේ චූටි බබා. හරි හරි ඉතින්. එයාවත් බලන්න ඕනේ නේද? මාවත් පොඩක් බලන්න ඕනේ ඉතින් ඉඳලා හිටලා. ආදරෙන් එකතු කරගන්නවා ආන්ටි දයානි. කොහොම හරි ඉතින්. පොඩි වෙලාවක් හරි හොයාගෙන මේ පැත්තට ඇවිල්ලා යනවා. ඒකම මදයි. ආදරෙයි. ඊළඟට කුසල් මෙසේජ් එකක් දාලා තිබ්බානේ. කුසල් වගේ මෙසේජ් එක මට ෂට මිස් වුණා. කායිකයා වැලිවේරි ඉඳලා ගෙදර යනවා කියලා 2 ගානට කියලා තිබ්බේ. දැන් මං හිතන්නේ ගෙදර ගිහිල්ලා ඇති. නැත්ද? තාම මතද? නැත්තම් ගේ ළඟට ගිහිල්ලත් වාහනේ බහින්න තු ඉන්නවද මම කියයි කියයි කියලා? කොල්ල හරි හොඳයි. මං කියන එක පිටතටම අහනවා. මෙසේජ් එකක් ටයිප් කළත් වාහනේ නවත්තලා තමයි මෙසේජ් එක ටයිප් කරන්නේ. හොඳ ළමයා. අපි හම්බ වෙන්න තිබ්බේ මීට කලින්. මොකද මං කියන දේ අහන කොල්ලෙක් මට තාම පාගන්න බැරි වුණා. ඔයා ඉතින් හදිසි වුණානේ කසාද බැඳන වේලාසන. අපරාධ කුසල් නේද අනේ? මේ වයිෆ් ළඟ නෑ නේද? නැත්තං ඉතින් හිට ඉඳන් දත් නැතුව තමයි බත් කන්න වෙන්නේ. මට නෙවෙයි ඔයාට. හරිද? ආදරෙන් එකතු කරගන්න. වයිෆ් පුතයි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධනනිධානය විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මහසෝන වැහෙන්නේ දැන් මට
3: නීල
2: මහායෝද
4: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච්
9: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔන විතින් ඔන X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
13: අභිමානවත් කළුතරින් සියල් සපිරි නිවාස සමූහයට ඔබත් එකතු වෙන්න අලුත් වෙන කළුතරින් අභිමානවත් ජීවන රටාවක් රුපියල් මිලියන 19 සිට 13.22 Primelands
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනගාර සහ ඩීල ජාලය.

0: හෝම් ජුවලස් වෙතින් ඔබගේ පැරණි ජුවලරි සඳහා දැන් නැවතත් වෙළඳපොළ වටිනාකමට හුවමාරු කරගන්න මේ මාස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. හෝම් ජුවලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුවා ඇක්සියා ලීටරයකට කිලෝමීටර 27කට වැඩි දුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
2: මේ දෙකක් දාගෙන ඉන්නද?
3: ඇයි කන් දෙක පුරවලා කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
1: සින්දු සියත.
4: ගියත් සැපයි දවලේ.
2: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.
1: අනුග්‍රහය
4: දැනෙන්න අඳින්න රිසිසේ
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
5: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට.
6: Powered by Bid to Win.
0: Tatte, මෙන්න ඔය අයියායි කියන සින්දුව වෛරල් වෙලා.
7: දුවේක Facebook එකට දැම්මද?
0: Facebook විතරක් නෙවෙයි, මම ඔය දෙන්නව සිත TV Voice of Family එකටත් register කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සියත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
8: සියත Voice of Family.
7: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: 98.2 98.2

Maru Maru Sindhutika Maru Homayang Niyamai Noi lads age kashti kela tiyenne Moratuwe noi lads age kattiya Siyate ice cream dance la kavadadu kela hala tiyeno Tama hariyatuwa dine kiyanna baha වැඩේ කන්ෆර්ම් වුණාම මං කියන්නම් හරිද? ඔගොල්ලෝ දෙන්න නැත්ත දන්සලක්. නොයල් ආර්ට්ස් එකේ කට්ටිය එකතු වෙලා. තියෙනවා නම් කියන්න. අපි දෙන්නම ඇවිල්ලා යන්න. නදී මාල්ගේ සින්දුවක් හද ඉල්ලලා තියෙන නේද? හරි පුදුමයි. කාලකින්. නැත්තයි තිය හැමදාම ධෝනිගේ සින්දුම නෙල්ලන්නේ නේ? කවුද මේ WhatsApp messages දාපු කට්ටියට ආදරෙන් මතක් කරනවා මතකතු නමයි ගමයි එවලා තියන්න හොඳ king notia මේ ඇවිල්ලා ඉන්නේ ආදරෙන් එකතු කර ගන්නවා මොකුත් කියලා නෑ අද ඔයානේ විශේෂ දෙයක් මදු message එකක් දාලා තියෙනවා හැමදාම අහනවලු

මදු කියලා තියෙනවා හංගින්න ආසයිලු කම්මැලි නෑලු පොඩ්ඩක්වත්. අනේ තැන්කියු කෙල්ලේ. මේ සින්දුව කියන අයියා ආදිත්‍ය නාරායන් ළඟදි වෙනවා ලංකාවට. මාත් යන්නේ ඉන්නේ කොල් පොඩ්ඩක් හම්බ වෙලා එන්න. හොට් සින්දු ටිකක් අහමුද කියලා අහලා තියෙනවා. ඉතින් මේ අහන්නේ හොට් ඒවනේ නම් මල්ලිත් ඔයානේ දැන් දැක්කේ ඔයා කියලා.

0: වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක්කෙක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කෙක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
0: ඔබ A-level අවසන් කළ සිසුෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක්. Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 011-732-1000 NIBM The City University The Place to Be.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011-22-200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
0: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ වහභාගේ කසුන් රොද්‍රිගෝ.
5: මම කාලයක් ගුඩ් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රිසිවෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
6: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රිසිවෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
7: Fiat Crazy Vendezi.
6: සිගුරාද හවස 5ට සියතහන්න.
8: Powered by Bid to Win.
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලේ.
10: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවි එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවි එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
11: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
12: ඕ මම බයයි මකලා.
11: බයයි මේක තමයි මට දවසක් හොල්මන කම්බෙලා කිව්වා.
12: "හේ මොනවද කිව්වේ?"
11: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වෙනවා.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
14: අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
16: සියත දෙවයින පුරා

මැනික අපි ඔයා වහගෙන වැඩ අල්බෝමුල්ලෙ සංජීව තමයි කියලවල තියෙන්නේ. රන්වින් එකේ බොයිස්ල ඔක්කොම එකතු කරගන්නවා කියලා තියෙනවා. ඕකේ මෙසේ

0: හවස 4:00 වෙනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: थिएटर टॉप स्टोरी।
1: विमल टेप्पा කලංකම පොලිසිය විසින් අත්අඩංගුවට ගොඩගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු අපමුතු මුදහර තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ 1 කුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීරප දෙකක් මත ඔවුන් මුදහැරීමටයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ කලංකම පොලිසියට පැමිණියා. ඒ පසුගිය 18 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ නොසන්සුන් තත්ත්වයට අදාළවයි. ප්‍රකාශ ලබා දීමෙන් පසුව හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. දැන් තවත් දේශීය පුවතක්. අප්‍රේල් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1380ක වාර්තාගත අපනයන ආදායමක් උපයා ගැනීමට හැකිව බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ 2025 වසරට සාපේක්ෂව එසේට 6% වර්ධනයක් බවයි. අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනෙන් ඩොලර් මිලියන 1063ක ආදායමක් සහ සේවා අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 317ක ආදායමක් උපයා ඇති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.
0: Theater Top Story.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයි නපුරා
1: මේ පැයි සිත දිවන බොදු පෙතිකීතය ඔබ වෙත කෙනෙන්නේ
2: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඔස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා

අන්තිම පැයට අපි ආවේ. අන්තිම පැය ඉතින් පොඩ්ඩක් දන්නවනේ වෙනම විදිය සින්දු ටිකක් ප්ලේ කරන්නේ. හැබැයි ඊට කලින් ඒ චේන්ජ් එක ගන්න කලින් මට වට්ස්ඇප් මෙසේජස් දාපු කට්ටිය ඉන්නෝ මතක් කරන්න ඕනේ ආදරේ. ගාලෙ මදුවගෙන් පටන් ගන්නවා, හායි සූටිකි, වීකෙන්ඩ් එක කොහොමද කියලා අහලා තියෙනවා. වීකෙන්ඩ් එකේ රෙදි ටික වේල ගන්න ෆ්‍රයි එක දීපුත් එක තමයි කළේ. හැබැයි සෙනසුරාදා නම් පොඩක් පෑවුවා නේද? හොඳට මන්දක් අද කවුරු හරි මට මෙසේජ් එකකුත් දාලා තියෙනවා මේ වැස්ස නවත්තන්න පුළුවන් විදිහ මොකක් හරි සින්දුවක් තියෙනවා නම් ඒක ප්ලේ කරන්න අද කියලා. මං ඇති වෙලානේ යන්නේ, ඒක තමයි මං ඒකනේ කිව්වේ. අපිට ඕනම දෙයක් ඕනවට වඩා ලැබෙනකොට එපාම වෙනවා. දැන් මං වුණත් පැය තුනට වඩා වැඩියෙන් හිටියා නම් ඔබට මාව එපාම වෙනවා. පැය තුනක් ඉඳලත් සමහරුන්ට එපා වෙලා ඇති, කරන්න දෙයක් නැහැ, කරන්න දෙයක් නැහැ, ලබා උපන්න ඇති තමයි. හරිද? මේක ඉතින් අමාරුවෙන් හරි දරා ගන්න ඕනේ මේ පැය තුන. හරි, ගාලෙ මදු එක්ක යගේ යාළුවෝ ෆැමිලි එක අය ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. සූටික්කෝ කියලා තව මේ මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. හොඳ වෙලාවට ඔයා සූටික්කෝ කියලා මට මෙසේජ් එක දාලා තියෙන්නේ. නැත්තම් මට අමතක වෙනවනි බොලේ. මට කවියක් කියවලා තිබ්බනේ ශානුක, ඒක මම පහු වෙලා කියනවා කියලා කියාලා තිබ්බට මට ඇත්තටම අමතකුණා. ඔන්න බලමු දැන්. දැන් කියවනවා. ඔන්න ලස්සනට කියවන්න යන්නේ. ඔයාගේ නම හැ බලන්න ඉතින් ලස්සනට කියවනවා කියලා එන ගැම්මට පටන් ගත්තා. වැරදුනා. ආය මුලින්දන් එන්නම් හොඳේ. ඔන්න මුලින්දන් එනවා. අපිට ලස්සට කවියක් අපිට කියලා කියන්නේ මට වෙලා තියෙනවා. ඒක මම ඉස්සෙල්ලත් කියවන්න ගිහිල්ලා ආය නොකියවා හිටියා. ශානු ඔයාගේ කවිය තමයි කියවන්න යන්නේ. ඔන්න බලන්න. හොඳයිනේ, අලුතින් ආවම පොඩි තියනවනේ වෙන එකක්. ඔයාගේ නම ඇහෙන හැම වෙලාවම හිතට හීන වැස්සක් වැටෙනවා. නිහඬ රැක හඳේ එළිය වගේ ඔයා මගේ ලෝකේ ලස්සන කරනවා. ඔයාගේ සිනහව දකින මොහොතේ මල් පිපෙන වසන්තයක් වගේ ඇස් දෙකෙන් කතා කරන ආදරේ හිතේ ගැඹුරු තැනක නැවතිලා වගේ. සුදු කොච්චි දුරින් හිටියත් ළඟින් දැනෙන හිත නිවන මෘදු සුවඳක් වගේ. මගේ හැම හීනයකම ලස්සනම නම වෙලා තියේ. වව්, හරිම ලස්සනයි. තැන්ක් යූ ආදරේ. ඊළඟට මේ අපි නම් දවස මුණත් ඔයා වහගෙන ඉන්නවා කියලා සංජීව කියලා තියෙනවා. අනේ ඇත්තද? එපා වෙන්නේ. බොරු බොරු බොරු. ඔය කිව්වට එපා වෙනවා. නෑ කියලා ෂුවද? බලම් බලම් බලම්. ඒත් ඉතින් දවසක්ම ඉන්න බෑ එහෙමයි කිව්වයි කියලා. හරිද? ඊළඟට මේ කවිය සුපිරි කියලා මේ වර්ජිනියත් කියලා එවලා තියෙනවා. ඊළඟට අපිත් අහගෙන ඉන්නේ ලලිත්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. කවුද අනේ මේ? කෝ අනේ නම? ඔන්න ඕකනේ බැරි. ඔයා ප්‍රාර්ථනා කරන ඉක්මන් සුවය ලැබෙන එකක් නෑ නම ගම එව්වේ නැත්තම්. ෆෝන් නම්බකේ අන්තිමට 13.72 තියෙන ඔයාට කියන්න. මිලානෝ මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ කට්ටියත් මෙසේජ් එකක් දාලා තිබ්බා. ඔබෝ කැම්බවල ෆොටෝසුත් එවලා තියෙනවා. හරිම බඩගින්න ඉන්නේ මම. එහෙම තියෙද්දි මෙහෙම ෆොටෝ එවුවහම මේ පුංචි හිත කොහොමද මේව දරාගන්නේ? රස පාටයි සුපිරිම කැම ටිකක් අද තියෙන්නේ මිලානෝ වල මාතර ඇඹුල රෙස්ටෝරන්ට් එකේ. ඔන්න ඔය වෙලාවට තමයි මට හිතෙන්නේ දුවගෙන එන්න ඉතාලියට. මේ උඩුගම්පල චින්තක, හයි, අතහගෙන ඉන්නවනේ. මේ ලලිත් ට්‍රික්මන් සෝය ප්‍රාර්ථනා කරලා තියෙන නෙළුව දමිත්. දමිත් ඔයාගේ මේ කලින් මෙසේජස් මට පෙන්නන්නේ නැහැ. ඒ නිසා තමයි ඔයා කියලා හොයාගන්න බැරි වුණේ.
ඔයාට කොහොමද කියන්නේ අසනීප තත්ත්වේ දැන්? ගොඩ දවසකින්නේ. දැන් මට හිතනවා හොඳයි කියලා. හොඳයි නේද? කවුරු හරි නදීමාල්ගේ සින්දුවක් කියලා මොරටුවේ නොයෙල් ආර්ට්ස්ගේ කට්ටියද කොහෙද? නදීමාල්ගේ පළවෙනිම සින්දුව තෝරගත්තා මම. නදීමාල් චූටි පැටියා කාලේ කියපු සින්දුවක් මේ. මේකෙන් තමයි කොල්ලාවේ මායම් කලාවේ හම්.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝඩ් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලියේ නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමටත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ නැහැ.
0: ට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: තලලේ ගහන්න ඕනේ හැම එකක් කියලා අපි පතමදියට හොරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ තමයි කියන්නේ. මොකටද ගෑකන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්න එක දෙන්න බෑ.
5: sorry.com ඒ වටිඩක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
6: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
7: මොකක් හරි ත්‍රිවිල් එකක් ගන්න ඕනි.
8: මොකක් හරි නෙවෙයි, ත්‍රිවිල් එකක් නම් බජාජ්ම වෙන්න ඕනි. අලවියෙන් පසු සේවයත් සුපිරි, නඩත්තුවත් අඩුයි.
9: වැඩි දියුණු කළ brand new බජාජ් ත්‍රිරෝද රථය
10: David Pierce Motor Company Private Limited
11: වෙත සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් Fortune RBD cooking oil ඉතිරි රුපියල් 400යි, වෛරහා chicken sausages ඉතිරි රුපියල් 285යි, Nestle malt pouch ඉතිරි රුපියල් 210යි, Magic vanilla and chocolate ice cream ඉතිරි රුපියල් 250යි. කාගිල්ස් ෆුඩ් සිටි.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
13: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
14: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
15: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
16: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
17: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි, සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
20: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
21: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
22: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
23: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර.
24: එන්න රුපියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක.

0: ඉතුරු මිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව Axia ලීඩර් එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ Enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
2: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න
3: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්
2: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න
4: සත්මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
3: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
4: RHA HESTANAK KW කියලා ටයිප් කරලා 39.47 ට

ලක්මන සුපනුත් ලලිත්‍ර සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. හැබැයි ඉක්මන් සුවය නම් නෙවෙයි. ඒකයි ප්‍රශ්නේ. ලලිත් මන් දන්නේ ඔයයි සුපනුයි මේක බේරුමක් කරගන්න හරිද? මට කරන්න දෙයක් නැහැ. ඊළඟට චමත් මැසේජ් එකක් දාලා තියෙනවා. දුම්බර ලලිතුත් ඉන්නවා අහගෙන දුව ආයේෂත් එක්ක.

තමයි මගේ උදැස්සන, ඔයා තමයි මගේ රාත්‍රිය, ඔයා තමයි මගේ දවස, ඔයා තමයි මගේ දෙවියන් වහන්සේ, එවගේම ඔයා තමයි මගේ ලෝකයම, මගේ මුළු විශ්වයම ඒත් ඔයා. ඔයා තමයි කාලය, මම කියන්නේ එකෙන් මොහොතක් විතරයි. කොහොමද මං ඉන්නේ ඔයාගෙන් වෙන් වෙලා?

මම ජීවත්වන්න එකම හේතුව ඔයා. ඔයාගේ හිනාව, ඔයාගේ ඔය විදිහ හැමෝටම වඩා වෙනස්. ඔයා හැමෝටම වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්.

එක්කම අප්සෙට් එකේ වගේ ඉන්නේ. මට කියන්න මොනවද ඔයාගේ ඔය හදවත තුල තියෙන්නේ? මට කියන්න.

ටිකක් කියන්නකෝ අහගෙන්න ආසයි කියලා මදුව කියලා තියෙනවා. අද හැබැයි සින්දුවේ තේරුමෙන් සෑහෙන කොටසක් මම කිව්වා. හරිම ලස්සන සින්දුවක්, ගැංස්ටර් මූවී එකේ. ඊළඟ දවසේ තව සින්දුවක තේරුම කියන්නම්. හාද, දැන් ගන්නවා චුටි බ්‍රේක් එකක්. වෙලාව 7:05.

0: වැඩියතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණ මහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවූ ස්වර්ණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරස ගන්න ළඟම ඇති ස්වර්ණ මහල් ශාඛා වෙත පැමිණෙන්න. අමතන්න 011 753 44 07
2: මතකද ඒ ස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන්

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක්ක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහැණුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
2: Theater Crazy Vendesi Sikurada Hawasa Pahata
3: Powered by Bid to Win
4: ලීටරයකින් කිලෝමීටර් 80කට වඩා යා හැකි බජාජ් සිටි 100 මෝටර්සයිකල් සඳහා SN in ලීසින් ලබා ගන්න පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා. මාසෙකට රුපියල් 10,600 බැගින් ගෙවන්න. හෙල්මට් එකකුත් නොමිලේ. අදම දිවයින පුරා විහිදුණු අපගේ ශාඛාවලින් ඇසට් ලයින් ෆිනෑන්ස් අමතන 011-4700 කොන්දේසි සහිතයි.
5: තාත්තේ මෙන්න ඔය අයයි කියන සින්දුව වෛරල් වෙලා.
6: දුවේක Facebook එකට දැම්මද?
5: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
6: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
7: සීත Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712-800-800 WhatsApp කරන්න.
9: ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
10: 98.4 හම්බන්තොටට. See you there.

හවස 4:45 වෙලාව දඹුල්ල තාතු අනේ අනේ තනුයි එන්නේ නේ. ඕකේ ඕකේ කමක නැහි. ඇයි ඔයාලට දැන් හරියටම දෙකට හන්න බැරි? අවිසේ වෙනවද? හරි හරි කමන්න කමන්න. කමන්න කමන්න කමන්න කමන්න කමන්න. ඊළඟට මේ ආදරෙන් මතක් කරන්න ඕනේ කවුරු හරි මට වොයිස් නෝට් එකක් දාලා තියෙනවා. වොයිස් නෝට් සහන්න වෙලාවක් නෑ රත්තරනේ. මම කියන්නේ මිහිරි. මිහිරිනේ? කොමනක් කමන්න මං ආව සින්දුකට එකතු කර ගන්නවා. ඊගල් අපරල් එකේ ඔක්කොම කටියත් අහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. ඊළඟට හයි හයි. කහහේනේ සෙනරත්න ගෲප් එකේ. සේනාරත්න වෙන්නේ නැති නේද? පැතුම් තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා. ඊට පස්සේ මොරොන්තුඩුවේ. ඒගොල්ල ගැන මං කලින් කිව්වා. රොමේෂිනෝ පේසරෝ වල ඉඳ සින්දුවේ තේරුම කියනකොට කොල්ල ආවා. කොහෙදෝ මන්න ඉඳන් ඇදිලා ආවා මේ පැත්තට. ඊට පස්සේ මාරු කතාවකුත් කියලා තිබ්බා. ඒක දැම්මට හොයාගන්න විදිහක් නැහැ. ඒ වුණාට ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟ සින්දුව මං ඇත්තටම මේ ආසම එකක්. මං වගේම අපේ ඔෆිස් එකේ තව බෝයි කෙනෙක් ඉන්නවා. ෂහාන් කියලා. එයාත් ආසම එකක්. අපි දෙන්න කතා වුණා. ඔය සමහර ඒ කාලේ සින්දු තියෙන්නේ. හරිම ලස්සනයි. අහන් ඉන්න ආසයි. හැබැයි සමහර ඒ කාලේ සින්දු මේ කාලේ අපිට ප්ලේ කරන්න විදිහක් නැහැ. කොච්චර ආස වුණා සමහර වර්ෂන්ස් එච්චර ක්වලිටි නැහැ. ඉතින් ක්වලිටි වර්ෂන් එකක් නැති වුණාම නිකන් හරි නෑනේ නේද? අහන් ඉන්න අයට ඒක අහන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ, ආස හිතෙන්න ඕනේ. ඉතින් එහෙම ආස සින්දු දැන් ඔන්න යන්තම් අපිට පුළංකම තියෙනවා. AI ඔස්සේ පොඩක් අලුත් විදිහට හදලා අරගෙන ලස්සන්ට නේ අපිට කවර් වර්ෂන්ස් විදිහට ඒ වහන්න පුළංකම දැන් ඔන්න ලැබිලා තියෙනවා කොහොම හරි. ඉතින් අපි අහන්න ආසාවෙන් හිටපු සින්දුව තමයි මිනි කිං කිනි හඬ පරදා. ඔබත් ආස ඇති කියලා මම හිතනවා. මාත් ආසයි. ගොඩාක් අය ආස සින්දුවක්. පස්සේ මම රණාජ්ට කිව්වා අපි මේ සින්දුව පොඩක් හදමුද කියලා. ඔන්න කොල්ලා දවස් දෙක තුනයි මං හිතන්නේ ගත්තේ ඒ AI වලින් ලස්සනටම ඒ සින්දුව ආයමත් අලුතින් හැදුවා. ඒ මෙන්න මේ විදිහට.

ලස්සන්ට වැඩේ කරලා තියෙනවා. විජය කුමාරතුංගගේ සින්දුවක්. ඉතින් විජය කුමාරතුංග මහත්මයාගේ ඒ සින්දුව අපි අද මේ විදිහට අහනවා.

0: ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: Aluminium aluminium මනේ.
4: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. Aluminium උත් ඒ වගේ තමයි.
5: Aluminium ඕන තරම්. Alumex නම් ඉස්තරම්. ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011147750 අමතන්න.
7: ඔබත් A-level class සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝ පිළිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology hall, logistics and unshaking සම්පූර්ණ කරන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
8: ලතරයියේ පෙරලි කරන NLB mega power. දැවන්ත mega සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක power සුපිරි ටැග්ග සහ grand සුපිරි ටැග්ගට සුපිරි motor රථයක්. දිනන ලොකුම සුපිරි ටැග්ග දෙන එකම ලතරයිය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
7: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් බුක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත්‍යයට කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
10: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
11: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
10: සිකුරාද හවස 5ට සියත අහන්න.
12: Powered by bid to win.
13: Smart Drive එක පෙර ඩුවා එක්සියා ලීටරයකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරාපේටි යුනිමු එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
14: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැනේ?
15: ඕ මං බයයි මං කළා.
14: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
15: හේයි මොනවද කිව්වේ?
14: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට
17: අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
19: අනුවටයි 0.4න් මේ කොමුවට.
20: සමහර සින්දු තියෙනවා ඒ සින්දුව කියන ආටිස්ට් සමහර විට ජීවිතේටම කරන්න ඒ සින්දුව වෙන්න පුළුවන්. ඒක හිටනවා හිටිල්ලක් ආයිතින් ලොවෙත් නැති වෙන්න. මේ සින්දුවත් ඒ ජාතිය තමයි. කොහොම හරි මේ සින්දුව කියන කොළු පැංචගේ අම්බෝ හොඳ පැංචා මේ වෙලාවේ අහන් ඉන්නේයා. අනුපම ජනම්දින් මුබාරක්. මම නම් ප්‍රාර්ථනා කරනවා මේ සින්දුව වගේ තව සින්දු 100ක් 200ක් විතර ඔයාට කරන්න ශක්තිය ධෛර්ය වාසනාව උදා වෙන්න කියලා. මේ බර්ත්ඩේ එක වෙනුවෙන් බර්ත්ඩේ එක දවසේම මම ඔයාට විශ් කරන්නේ අන්න ඒක. හරිද?

හැමදාම ඉතින් මේ සින්දුවම ප්ලේ කර කර ඉන්න අපිට බෑ. අපිටත් වෙන වැඩ තියෙනවා. ඒ නිසා පොඩක් සින්දු 100ක් ඕනේ. තව සින්දු 2-3ක්වත් කරන්න 2-3ක්වත්. එච්චරයි. එහෙනම් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි. සුපිරිම

නම් මේ සිසුවී යනවා. මොකද තව සිසුවියකුයි සිසුවෙකු යනවා. අම්බෝ ලාඩන්න අරගෙන එදනට චාන්සක දිල මයි යනවා. හෙට හම්බෙමු. බයි. යන්න එපා සිසුවියේ කියලා තෙවල සමහරු මෙසේජස්.

0: සුගන්ධවත් දැන් වෙලාව හවස 5 විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසු Nangro 4 HMO Nangro හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: क्या था टॉप स्टोरी।
1: අධිකරණයෙන් රස පරීක්ෂකට නියෝගයක්. මහා භාණ්ඩාගාරයේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව පරිගණක සහ උපාංග පරීක්ෂා කර වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පරිගණක සහ උපාංග 27ක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. අදාළ පරිගණක සහ උපාංග අධිකරණයේ අධීක්ෂණය මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ. දැන් තවත් දේශීය පොතක්. පාසල් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයේ පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. රෝග ලක්ෂණ, සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර එම උපදෙස් අතරට අයත්. පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ හා උත්සව සහ ප්‍රජා රැස්වීම මාර්ගෝපදේශ ආදී කරුණුද එම උපදෙස් මාලාවට ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. උණ, හිසරදය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසුදු නොකිරීම මගින් රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුමේදී පිටවන බිඳිති රෝගිය බෝවිය හැකි බවද වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30.
0: Theater Top Story.

0: ciao ciao, ci vediamo presto.
1: La dang.
0: Howdy Sandy.
2: Howdy Makala. Howdy Charlie.
3: Adanno adame maahi daganna beri dewal thiyenne.
2: Me lokeda Lankaveda.
3: ලෝකෙත් එහෙමයි මේ ලංකාවේ ඊට වැඩියි. ලංකාවේ ඊට ටිකක් වැඩිය තියෙනවා හිතාගන්න. ලෝකෙටත් වැඩිය,
2: ලංකාවේ වැඩි,
3: ටිකක් වැඩි, ගොඩක් නෙවෙයි ටිකක් විතර වැඩි. ටිකක් විතර වැඩි පුරුදු. ඔයාලට කියන්න මේ ඔන්න පහුගිය දවසක එක හදෙක් කියනවා මිනිහා දැක්කලු.
2: ඔව්.
3: හෙලිකොප්ටරයක් යනකොට අහසේ, ඒ හෙලිකොප්ටරේට අඩි 10ක් විතර ළඟින් දුරින්.
2: ඔව්.
3: අඩි 10ක් විතර
2: ළඟින් දුරින්.
3: ළඟින් දුරින් එනවලු මේ හෙලිකොප්ටරෙත් එක්කම කිසියම් තැඹිලි පැහැති ඕවලාකාර යම් දෙයක්.
2: යම් දෙයක්. ඕකේ.
3: ඒ කියන්නේ ඕවලාකාර කියන්නේ නිකන් රගර් බෝලයක් වගේ හැදේ එකක්. නිකන් හිතන්නකො ඒ වගේ එකක් තැඹිලි පාට. හෙලිකොප්ටරේ මෙහෙම යනවා. ඒ තැඹිලි පාට කිසියම් ඕවලාකාර දෙ හෙලිකොප්ටරේට සමාන්තරව හෙලිකොප්ටරෙත් එක්කම වේගෙන් ගමන් කරනවා.
2: හරි.
3: ගමන් කරලා ගමන් කරලා එක පාටම හෙලිකොප්ටරෙන් ඈතට ගිහිල්ලා පැත්තක යන ගමන් තිබිච්ච ෆයිටර් ජෙට් එකක් වටේ කරකිලා මේ තැඹිලි පාට ඕලාකාර කිසියම් දෙය ගාලා ඈත අහසේ නොපෙනී ගියා.
2: කවුද දැන් ඕක දැකලා තියෙන්නේ?
3: ඔයාටේ කවුද නෙවෙයි මගේද? ඒ කතාව ඇහුවම ඔයාට හිතෙන්නේ දැකලා තියෙන කෙනා කවුරු වෙන්න ඇතිද? හේන පච කියන එකෙක් වෙන්න ඇති කියලා හිතන හරි.
2: ඒ කියන්නේ මා අර කතන්දර හදන මනුස්සෙක් වෙන්න පුළුවන්.
3: ඒ පැල කරලා බොරු කියන දැල්ල. අර එහෙම ඉන්නවද? ඒ කියන්නේ දැන් ඉස්සර මට මතකයි අපි පොඩි කාලේ අපේ ගෙවල් ළඟ හිටියා ඒ ටෙක්සාස් වල මනුස්සෙක්. පොර ඇවිල්ලා කියනවා මේ පොරගේ 100ට තිබුණලු පියාඹර කාර් එකක්.
2: ඉතින් ඇත්ත වගේ කියනවා.
3: ඇත්ත තනිකර ඇත්ත. එහෙම ඩයල්
2: ඉන්නවා.
3: මේකත් ඒ වගේ නේ නිකන්.
2: ඒ වගේ තමයි.
3: එහෙනම් තඩි පචයක් නේද ඒක?
2: ඉතම නිර්මාණශීලීව ඉදිරිපත් කරලා.
3: ඇමිලි පාට ඕලාකාර යබක් හෙලිකොප්ටරයක් සමග ගමන් කරමින් සිට එක්වරම හෙලිකොප්ටරයෙන් මිදී ෆයිටර් ජෙට් එකක් වටේ වටයක් පැදකුණු කොට අහසේ සැඟව ගියා. ඈ? හැබැයි ඔයා දන්නවද? ඒක තියෙන්නේ මේ පෞගේ දවස්වල පෙන්ටගන් එකෙන් එළියට දැම්මනේ අර අර UFO ගැන ෆයිල්ස් වගේ. ඒ ෆයිල්ස් අතර එකක් මේ බබ්බේ කිව්වේ. මේක දැකලා තියෙනවා කියලා කියන්නේ ඇමරිකාවේ බුද්ධි අංශකට සම්බන්ධ නිලධාරියෙක් තමයි මේ තැඹිලි පැහැති ඕලාකාර මල සමයම දැක්ක බවට වාර්තා වෙලා තියෙනවා. ඉතින් දැන් මේක ඒකේ තියෙන හින්දම ඇත්තද දන්නේ නැහැ කියලා හිතනවා මිසක් නැත්තන්නා
2: ජීවිතේට
3: මේක ඇත්ත කියලා හිතෙන්නේ. ජීවිතේට මේක ඇත්ත කියලා හිතෙන්නේ. අර තව මිනිස්සෙක් හිටියා මේ සැන්ඩි සබා කියලා.
2: ආ සබා.
3: සබා. මේ සබා මේ බුලත් පිට කඩයක් කළාලු එක කාලෙක.
2: හරි.
3: දෙවනි ලෝක යුද්ධ කාලේ මිනිහා බුලත් පිට කඩයක් කරකරුළු හිටියේ. ජපන්ු කොළඹට බෝම්බ දාන්න ඇවිල්ලා. හරි. දැන් ෆයිටර් ජෙට් එක කියන්නේ බෝම්බ දාන ජෙට් එක. මෙහෙක් කරලා කොළඹ අහස දෙබෑ කරගෙන ඇවිල්ලා සබාගේ බුලත් පිට කඩේ උඩ මෙහෙම රුම් රුම් රුම් ගගා නතර කරලා පයිලට් මෙහෙම ඔළුව එළියට දාලා සබාට කිව්වලු සබා පැනපන් ගහන්නයි හදන්නේ කියලා. අන්න එහෙමලු සබා බේරුනේ මේ දෙවනි ලෝක යුද්ධේ ජපන් බෝම්බ දාන්නාම.
2: ආ ඒ වගේ තමයි ඉතින් මේක.
3: නෑ ඒකයි මේකයි ලොකු වෙනසක් තියනවාද කියන්න.
2: නෑ
3: නෑ.
2: සබත් හරි.
3: ඒ සබාවේ නාසා අරේ
2: අම්මෝ ඔය ඔය බොරු කතා වැත්තකින් තියන්න මකල
3: බොරු කතාවක් නෙවෙයි මේක ඇත්ත එක
2: ඉතින් ඒගොල්ලෝ ඇත්ත කියනවා
3: ඉතින් නේ ඇත්ත කියලා
2: දැන් මේ අපි අද කතා කරන්න තියෙන FC එක ගැන හොඳේ අද විශේෂ පරිවිඩි
3: ඕ
2: අපි ලස්සන පරිවිඩි කිහිපයක් තියෙනවා
3: හරිෂෝ හරිෂෝ
2: ඇලයන්ස් ෆිනෑන්ස් කම්පැනි PLC ඊට පස්සේ මාළුවේ පුංචි කාණිවස ගැනත් කතා කරනවා ක්‍රේසි වෙන්නේස් ගැනත් අපි රසවත් විස්තරයක් අද කියනවා
3: තව මේ ඇත්ත කතා ගොඩක් තියෙනවාද කියන්නේ
2: අද ඇත්ත කතා වලින්
3: ඇත්තමයි කියන්නේ
2: ඔව්
3: හොඳ ලාඩා
2: හැන්දෑ ජාමේ
4: ලාඩන්

0: ලක්ෂ 50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
1: අතේ මිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩමඩේ කොට්ටු වෙන මිනිස්සුත් තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ කෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩෙක් නෙති.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 0114700550.
3: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවනම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
4: මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
4: අයියා මට මල් ගොඩාක් දීලා.
5: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්, දැවැන්ත මෙගා සුපිරි ටැග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්ගට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමගමකි.
9: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
10: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
11: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
10: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
9: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
11: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
9: RHA හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
12: සියතා ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
13: powered by bid to win.

0: 라당.
1: ඔයා දැකලා නැද්ද සැන්ඩි පියාඹන් නැති පිරිසි?
2: මම දැකලා තියෙනවා පියාඹන පිරිසි, මේ මේ අල්ලපු ගෙදර.
1: ආ එහෙම පියාඹන නෑඹිලි.
2: ආ
1: එහෙම දැකනවා පියාඹන් නැති ඔවක් ගෙදර නැද්ද කියලා වගේ.
2: ගෙදර තියෙනවා.
1: ගෙදර තියෙනවා නේ පියාඹන් නැහැ නේ ටෝක් කර දිනවා.
2: තියෙනවා.
1: පියාඹන පිරිසි.
2: ඇයිදන්නේ පිරිසි කියලා දැවෙන්නේ?
1: හේ හැඩි නේද ඒක
2: හැඩි.
1: මිනිස්සු මේ මුලින් මුලින් දැකලා තියෙන ඔක්කොම මේ
2: පිරිසි වගේනේ.
1: පිරිසි වගේ රවුමට කැරක් කැර කියන ඒව නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දැකලා තියෙන මන් දන්නේ නැහැ මේ. ඒව ඇත්තද බොරුද? ඒව නිකන් සමහරු කියනවා. ඉතින් එක්කෙනෙක් දැක්කයි කියලා කිව්වහම අර පිට තියෙනවනේ එහෙම නේද?
2: ආ
1: නිකන් දැන් මකරිය උපදූපයකට උනත් ඒ අපි දැක්කා අපි දැක්කා
2: සහයෝගේ දැක්කද?
1: ඒ වනේ නේද අපි එකතු වෙන්නේ එහෙම නෙමේ. ඔව් මාත් දැක්කා තමයි. ටිකක් අමුතුයි තමයි. එහෙම අපිට අග්ගාලා එහෙම අර එහෙමත් කියනවා. පියාමන පීඩිත කියලා සමහර කෙනෙක් දැක්කයි කියලා කිව්වහම ලෝකෙ පුරා තැන් තැන් වල අය අපි දැක්කා අපි දැක්කා කියලා කට කතාව ලොකු වෙනවා.
2: ඔව්.
1: හා හැබැයි ඉතින් දැන් ඔන්න මේ NASA එකෙන්ම දැන් කියලා තියෙනවානේ
2: අපි දැක්කා කියලා.
1: අපි දැක්කා කියලා. ඒක අහලා බලලා මේ සිඤ්ඤෝ බාමල හරේ වෙනවෙ. ඕන් අපි දැක්කා කියලා දැන්.
2: දැන් NASA එක කිව්වහම ටිකක් ලොකුයිනේ.
1: NASA කිව්වහම ඉතින් ඒකනේ ලොකුයි හොඳටම ලොකුයිනේ.
2: ඔව්.
1: ඒගොල්ලොත් දැන් දැක්කා කියලා
2: කියනවා.
1: ඒගොල්ල හැබැයි වචනේ පොඩ්ඩක් මාරු කරනවා ඈ දැන්. අපිට මෙච්චර දවස් කියලා තිබුණේ මේ UFO කියලානේ. Unidentified flying objects.
2: හරි.
1: හඳුනා නොගත් පියාඹන
2: වස්තු
1: වස්තුන්. හඳුනා නොගත්. අඳුරන්නේ කවුරුත් කතා කරන්නේ. කවුරු දැක්කද? හලෝ හලෝ හලෝ මකලෝ ඔයා කවුද කියලා අහුවට බොකු කියන්නේ. අඳුර ගන්න බෑ. එහෙම ඒව තමයි මෙච්චර දවස් තිබුණේ. දැන් කියනවා මේවට UFO නෙවෙයි දැන් කියන්නේ UAP. ඒ කියන්නේ Unidentified Anomalous Phenomena. හඳුනා නොගත් අසාමාන්‍ය තත්ත්වයක්.
2: ආ අසාමාන්‍ය
1: දැන්. දැන් පීරිසි නෙවෙයි ඈ පොඩ්ඩක් එතනින් පොඩ්ඩක් එහාට පැනන්න. දැන් මේ UAP Unidentified Anomalous Phenomena. මේවට සාමාන්‍ය මේ යටතට ගැනෙනවා අහසේ පාවෙලා යන වස්තුන්. ඒ කියන්නේ ඔය අල්ලපු ගෙදර කට්ටි රණ්ඩු වෙනකොට දකිද දේවල් ඈ තේ පීරිසි. නෑ බිලි අරෝබ මොකද්ද නායත් එක්ක කරන්නේ?
2: නෑ මට හැච්චිමක් කෑගෙන එන්නේ. එතකොට
1: මොකද්ද යාගට හැච්චිමක්?
2: හැච්චිමක්.
1: හැච්චිමක් කියන්නේ මොකද්ද?
2: හිච්චිස්.
1: හිච් මොකද්ද? මොකද්ද කරන්නේ?
2: හැච්චින් එක.
1: හැච්චින්.
2: ආ.
1: ඔයාලා මේ හෙට්ටි වල කියන්නේ හැච්චින්ද කියන්නේ? කැතේ හැච්චි.
2: නෑ නෑ නෑ හරි.
1: අය මිනිකගෙද ඉන්නවයි. අයියෝ අම්මෝ කියනවයි.
2: නෑ හැච්චින් එකක් යාගෙන එනකොට මම නහය අල්ලනවා. එතකොට නහය අල්ලුවම හරියනවා.
1: හච්චිපට රෙඩ් ලයිට් වටේ නෝද? හච්චි ගාන හැරලා.
2: පොඩි වෙලා නවත්ත ගන්න පුළුවන්.
1: මට බෑ තාලිපෙක් කරන්න. මම මේ ආවේ UFO ගැන කතා කරන්න. අවසානයේදී කතා කරන්න වෙලා තියෙන්නේ හච්චිමක් නිසි පරිදි හරවා යවන්නේ කෙසේද? තව ටික පැහැදිලි කරන්න. ඕක අමාරු වැඩක්. ඕක සාමාන්‍යයෙන් දැන් මට නම් ජීවිතේට
2: අපි
1: මේ කියන මට ජීවිතේට බෑ හච්චිමක් මග නවත්ත ගන්න.
2: මට බලු
1: කොහොමද කරන්නේ?
2: 10ම මිරික ගන්න.
1: ඔහොම කියන්නේ ඔහොම කිව්ව රේඩියෝ ආර විරුද්ධ දෙපළ.
2: ඇඟිල්ලෙන් නාස්පුඩු දෙක.
1: ඇඟිල්ලෙන් කොහොමද? ඇඟිලි දෙකෙන්.
2: ඇඟිලි දෙකෙන් නාස්පුඩු දෙක. ඔහොම අල්ලන්න අල්ලලා තද කරන්න. ඔය මම කතා කරන්නේ තද කරගෙන. එතකොට දැන් නැවතිලා තව ටිකකින් දැන් විනාඩි 5-10ක් ගියම ආයෙනවා.
1: එතන ආයි
2: ආයෙ තද කරගන්න.
1: තද කරලා අල්ල ගන්න.
2: හොඳ නෑලු එක පැයට කිලෝමීටර් සෑහෙන වේගෙල්ලුනේ කිපු.
1: පැයට 70ක්ම 100ක වේගෙන් තමයි හච්චිමක් එද්දී. ඒ දෙක මේ නහය විරිකගෙන නවත්තන්න රේඩියෝ වල කියලා දෙන දේවල් මිනිස්සු මැරෙයි ඔක කරන්න කියලා.
2: කරන්න එපා හොඳ නෑ.
1: මේ සැන්ඩි කරන සමයන් කරන්න එපා. පුළුවන් නම් මේ මේ වැඩසටහනේ සැන්ඩි කතා කරන වෙලාවට channel එක මාරු.
2: අනේ ඒක කියන්න එපා.
1: ඒ පාර channel එක මාරු කරද්දී කන් දෙක වහන්න.
2: කන් දෙක වහන්න.

0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
1: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස් තැනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
2: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස පහට
3: Powered by Bid to Win.
4: ඔබේ lifestyle එකට ගැලපෙන smart drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයින පුරා පිටිය යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
5: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.

0: ගිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. දෙදෙනෙකුගේ එකතුවෙන් අලුතින් පටන් ගන්න ජීවිතයක ලොකුම හීනය තමන්ගේ වහලක්යට සතුටින් ඉන්න එකයි. ඒ බලාපොරොත්තුව සැබෑ කරගන්න ඔබට සහයක් වෙන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් අපි සූදානම්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් තිරසාර අනාගතයකට ශක්තිමත් මූල්‍ය පදනම. අමතන්න 13.19.
1: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්.
2: මේ දෙකක් දාගෙන එන්නද?
3: ඇයි කන් දෙක පුරවල කන්නද?
2: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
3: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක බැය දෙකක් එක දිගට.
4: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
2: නෑනේ අරේ වා
0: සින්දු සියතයා.
4: ගියත් සැපයි දවලේ
5: එකම ආටිස්ට්ගේ

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්
1: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB තනඩ තහනේ ලුතරයි රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
2: වුණා. සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර් එකේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076-780-7000 WhatsApp කරන්න.
2: තාත්තේ මෙන්න ඔයයි අයයි කියලා සින්දු වෛරල් වෙලා.
4: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි මං ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
4: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
5: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
4: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න. 98.2 98

0: මෙහෙම කරනකොට මෙහෙම වෙන්න පුළුවන් දැන්.
1: මෙහෙම මෙහෙම කියන්නේ
0: ජීවිතයේ කියන එක මං කියන්නේ.
1: මෙහෙම කරනකොට මෙහෙම.
0: මෙහෙම කරනකොට මෙහෙම වෙන්න පුළුවන්.
1: පැහැදිලි මදි මහත්තයා.
0: ඒ කියන්නේ මෙහෙම කරනකොට කියනක ඔයාලට පැහැදිලිද?
1: ඒත් නෑ.
0: මෙලෝදයක් පැහැදිලිද?
1: දැන් මෙහෙම කරනකොට කියන්නේ කෂණිකව වගේ.
0: අනහරි. අනහරි. ජීවිතය කියන්නේ එහෙම දෙයක්.
1: ෂණිකව මැරෙන්න පුළුවන්.
0: මම පුළුවන් නැත්තම්. දැන් බැරි වෙලා ඔයා අර ඉස්සෙල්ලා ටෝක් සෙග්මන්ට් එක ඇස්සේ හච්චිමක් ඉර කරගන්න ගිහිල්ලා. ඇතුලෙන් පිපුරවනක්.
1: මැරිලානේ.
0: මේ කරනකොට කියාද කංගා? පුළුන් පුරව මොකක් හරි කුරුළු පැටි පිපුරක් කොක් ගායි ඉවරයි.
1: ජනප්‍රිය රේඩියෝ නිවේදිකාව රේඩියෝ ප්‍රෝග්‍රෑම් එක කර ඉන්න අතරතුර මියයි.
0: ඒ ඇස්සේ ජනප්‍රියත් වෙලා අනිවද්ද. ජනප්‍රිය ගැල්ලා කොහෙද ලගත්?
1: ජනප්‍රිය රේඩියෝ
0: ලෝකේ කොටබ නිවේදිකාව. වැඩසටහනක් අතරතුර හච්චිමක් ඉර කරගෙන නැසි. පුරායයි.
1: පුරායයි. හරි. දැන් මෙහෙම මෙහෙම කතා කරගෙන
0: මෙහෙම කරනකොට වෙනස් වෙන්න
1: ඕන.
0: අපි කියන්නේ මිනිස්සෙකුට අදිෂ්ඨානය තියෙනවනම්, උනන්දුව උවමනාව තියෙනවනම්, කැපවීම තියෙනවනම්, එතකොට මොලෙත් ඕනේ. අවිභය රෝග ඔක්කොම තිබිලා හරියන්නේ නැහැ. තමන්ගේ වැඩේ කරගන්න හරි තැනට යොමු වෙන්න දන්නේ නැත්තා. ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මොලෙත් ඕනේ.
1: මට කරගන්න
0: දෙන්නේ නැහැ. එහෙම කෙනෙකුට නම් පැයක් ඇති ජීවිතේ වෙනස් වෙනවා.
1: පැයක්?
0: එක පැයෙන් පුළුවන් ජීවිතේ උඩු යටි කරු කරා.
1: මට කියලා දෙන්න මගලෝ ඒ පැය ගැන.
0: ඔයාට කියලා දෙල වැඩ නැහැ. අර ඕනම එකක් ඔයාට නැහැනේ. ඒ මොලේ එහෙම තියෙන කට්ටියට මම මේ කියලා දෙන්න යන්නේ. හිත හිත හිතිය ඇති.
1: හා
0: ජීවිතේ පොඩ්ඩක් එලිවේට් කරගන්න, ජීවිතේ ටිකක් ඉහළට ඔසව ගන්න, ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරගන්න. හුඟක් දවස් ඉඳන් කල්පනා කර කර හිටියා නම්, මෝටර් සයිකලයක් තිබ්බනම්, වැඩ ටික කරගන්න තිබුණා කීකේ හිත හිත හිටියා නම්, ත්‍රිවිල් එකක් අරගෙන රෙන්ට් එකට දීලා, එහෙම නැත්නම් පාරට දාලා, එහෙම නැත්නම් බිස්නස් එකට එකතු කරගෙන ගොඩ යන්න හිත හිත හිටියා නම්,
1: හරි
0: දැන් ඇති හිත හිත හිටියා.
1: දැන් වැඩේ පටන් ගන්න.
0: දැන් වැඩේ පටන් ගන්න. පැයක් ඇති. හෙල්මට් සහ ජැකට් නොමිල දෙන්නත් වැඩ ලෑස්ති කරලායි තියෙන්නේ. දැන් ත්‍රිවිල් එකක් අරගෙන ගිහිල්ලා හෙල්මට් එක්කෝ හෙල්මට් එක්කෝ කියලා හද්දපා නේද? හෙල්මට් එක දෙන්න බයික් එකක් ගන්නවටන්නේ.
1: ආ බයික් එකක් අරගෙන හෙල්මට් එක්කෝ කියලා හන්.
0: ත්‍රිවිල් අරගෙන හැම අහන්න එපා. ආයි මතක් කරන්නම් 4-digit number එක 13-21 AFC leasing. දැන් ඔයාලට මෝටර් බයික් ගන්න, ත්‍රිවිල් ගන්න leasing දෙනවා. හයි.
2: Mm-hmm.

0: නහය පිරික බයින බෙල්ල පි කතා කරන්න දෙන්න කොච්චරත් නහය පිරිකගන්න හච්චුවක් ඇන්න. මං ඉස්සල කියන්නගේ මේ දැන් අපි කියන්න UFO අපි කියන්න අපිට වෙයි නාසා දැන් කියන්නේ UFO කියලා නෙවෙයි unidentified anomalous phenomena. ඒ කියන්නේ අහසේ පාවෙන වස්තු. ඊට පස්සේ දිය යට තියෙන අසාමාන්‍ය අත්දැකීම්, ඒවත් මේකට දැන් එකතු කරලා තියෙනවා. ඊට පස්සේ අපි අවට ලෝකේ රීඩ් කරන්න පාවිච්චි කරන සෙන්සර්ස් තියෙන්නේ. ඒ කියන්නේ රේඩියෝ තරංග, ආලෝක තරංග, ඊට පස්සේ අභ්‍යවකාශ හරහා එන ශබ්ද තරංග රීඩ් කරන්න අපි සෙන්සර්ස් තැන් තැන් වල හයි කරලා තියෙනවා. මේ සෙන්සර්ස් වලට එන අසාමාන්‍ය රීඩින්ග්ස්, අසාමාන්‍ය මේ මෙව්වා,
1: හරි මෙව්වා
0: තේරුණානේ,
1: හරි
0: අසාමාන්‍ය මෙව්වා. මේ හැම එකටම දැන් කියන්නේ, ඒ කියන්නේ ඔක්කොම එක කැටගරියට දාලා දැන් ඒ ඔක්කොම හඳුනා නොගත් අසාමාන්‍ය මෙව්වා
1: ටිකට
0: තමයි ඒ හඳුන්වන්නේ.
1: හරි,
0: ඒවකට ගොඩාක් විස්තර එලියට නිකුත් කරලා තියෙනවා මේ වෙනකොට. සමහරු කියනවා මේ F-16 ෆයිල්ස් වහන්න තමයි UFO ෆයිල්ස් ටික එලියට ආවේ කියලාත්
1: කියනවා.
0: එහෙම කියන කට්ටියත් ඉන්නවා. අපි දැන් ඔයගොල්ලෝ දෙකම හොයලා බලන්න. F-16 ෆයිල්ස් උත් ඉන්ටර්නෙට් එකේ සර්ච් කළාම හොයාගන්න තියෙනවා. NASA එකෙන් එලියට දාපු මේ UAP ෆයිල්ස් උත් ගොඩාක් තියෙනවා හොයාගන්න. ඒක ඒගොල්ලෝ කරගන්නේ. දැන් බලන්න පුංචි කාර් නිවසේ මොකද වෙන්නේ කියලා බලන්න.
1: පුංචි කාර් නිවසේ හැමම තියෙනවා. හැබැයි වාහන ඒගොල්ලෝ ගේනවා, ආයි විකිනෙනවා. වාහන ගේනවා, විකිනෙනවා. ඒක නම් වෙනස් වෙන්නේ නැහැ මකලෝ. ඒ කියන්නේ හැම තිස්සෙම බිස්නස් ගොඩාක් තියෙන තැනක් තමයි මාලිබේ පුංචි කාර් නිවස කියන්නේ. ඒකට හේතුව තමයි ඒගොල්ලන් කියනවා අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු කියන එක. ඉතින් ඒකත් එක තමයි මෙච්චර කාලයක් මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගෙන මාලිබේ පුංචි කාර් නිවස මේ වගේ දුර ගමනක් ඇවිල්ලා තියෙන්නේ. අනිත් එක, වාහනයක් ගන්න ගියාට පස්සේ අපිට ලැබෙන වාසි ටික ගැන අපි පොඩ්ඩක් ඉක්මනට මතක් කරගෙන යා. වාහනේ දැන් රෙජිස්ටර් කරපු වාහනයක් නම් ඒ වාහනේ හොඳට චෙක් කරලා තියෙන්නේ. ගියර් බොක්ස් එකේ අවුලක් තියෙනවද, චැසිය ප්‍රශ්නයක් තියෙනවද, එන්ජිමේ ප්‍රශ්නයක් තියෙනවද, එයා බෑග්ස් වල ප්‍රශ්නයක් තියෙනවද, ඔය වගේ එකී මෙකී නොකී හැම දෙයක්ම ඒ වාහනේක චෙක් කරන්න ඕනේ හැම දෙයක්ම චෙක් කරලා තියෙන්නේ. ඊළඟට වාහනේ ගන්න ගියාට පස්සේ ලීසින් පහසුකම්, තක්සේරු සේවා, එතකොට රක්ෂණ සේවා, මේ හැම දෙයක්ම මාලිබේ පුංචි කාර් නිවස පිහිටලා තියෙනවා. ඉතින් ඒකත් කරගෙනම, ඒ ටිකත් කරගෙනම ඔයාට වාහනේ අරන් එළියට බහින්න පුළුවන් හිත සතුටින් නිදහසින්. ඉතින් ඒ නිසා ඔබේ වාහන සීනේ සැබෑ කරගන්න වගේම සල්ලි ටිකක් එකතු වෙච්ච ගමන් පොඩ්ඩක් ගිහින් බලන්න. මාලිබේ පුංචි කාර් නිවස වාහන 400ක් විතර තියෙනවා. මන් දන්නවා ඔබේ හිතේ තියෙන වාහනේ එතන තියෙනවා. මෙන්න ඇඩ්‍රස් එක, පුංචි කාර් නිවස වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාලිබේ.
2: Mm-hmm.

0: ஐ வினாடி பனஸ்துனாய்
1: சியத பாத்தரே விதாசா உதே ஹதை பனஹட அனுக்ராய
2: சிடி வீரன் ஐதன இஸ்தரம் தனக் ரன் போமுட
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
4: තාම ලක් එක චාර්ජ් කළේ නැද්ද?
5: මොකද්ද මහත්තයා?
4: ලක් එක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
6: ඔබේ lifestyle එකට ගැළපෙන smart drive එක පෙරඩුව Axia leader එකට කිලෝමීටර් 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 82,50,000කට දිවයින පුරා පේටේ යුනිමෝ enterprises ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති මිලටම ලබා ගන්න.
0: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
7: හැබැයි අංග්‍රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
8: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්‍රිතා.
9: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
10: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමකින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාල

0: ඒකින් ලෝ පිළිගත් උපාධියක් business computing design data science engineering languages psychology hall logistics and anshikin sampurna karanna aduma amatanna 011732 NIPM the city university the place to be
1: dan virtual swethi weda kuliyak nathuwama thoragat bangles saha chain sandaha obata thoraganna loku collection ekatuwak thiyenawa ikman karanna me masa 29 dakwa pamanai vistara danaganna danma katha karanna 011124400 කොන්දේසි සහිතයි වෝක්ෂුවලස් සමදා ඔබ සමගයි.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
4: දහසක මූලික තැන්පතුවකින් අරබන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිනුමක් අදම අරබන්න. අමතන්න 13.19.
5: 2012 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BB- stable outlook
6: සල්ලිත් වැඩි යතේ නැත්නම් පොඩිම ටීවී එකක් හොයනවා නම් ඇයි දැන් 32 ගන්නෙ? සිගයකින් අඟල් 40 ටීවී එකක් සුවිශේෂී මිලකට ලොකු සයිස් පොඩි ප්‍රයිස්.
1: පුංචි කාර් නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචි කාර් නිවස.
0: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43,000ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
7: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉඳන් පටන් ගත්තා මේ ගුඩ් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියෙන් ගුඩ් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
1: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආරීජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
8: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
1: සිකුරාදාවස පහට සියතහන්න.
9: Powered by Bid to Win.
10: දශම 4
11: පට්ට චුන්තු සිඳු මෙන්න රේඩියෝ ජෝකි.

0: හවස 6යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
0: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික්, ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO. Mangrove. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු.
2: අප්‍රේල් මාසයේදී වාර්තාගත අපනයන ආදායමක්. ඩොලරය 336ක් දක්වා පහතට රන් නයිටත් සීමා. ආනයිනික වාහනයක අවම මිල 170ක්මවත්. විමල් ටැප ටිල්වින් ගල්නගුරු ජනාධිපති කොමිසමට. ඇමරිකා රාජ්‍ය ලේකම්ට ඉරානයෙන් ප්‍රතිචාර.
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.

0: Ladang.
1: සැන්ඩි දැන් ගිය අවුරුද්දේ විතර ඉඳන් ඩොනල්ඩ් ට්‍රම්ප් එයාට ඇමරිකාවේ
2: ජනාධිපති
1: එයා කියලා තිබුණා මේ පිටසක්වල ජීවය පිළිබඳව සහ පිටසක්වල යානා පිළිබඳව තොරතුරු එළියට දානවා කියලා කල්ලතු එයා වැඩේ ඇවිස්සුවා. එතකොට හැම තැනම මේ ගැන
2: කතා වුණා.
1: මේ විෂය ගැන ඉතාම උනන්දු පිරිසක් ඉන්නවා. ඒ අය හුඟක් බලාපොරොත්තු තියාගෙන හිටියා සොලිඩ් ඉන්ෆෝමේෂන් මොනවා හරි මේ හරහා එළියට එයි කියලා. එහෙම බලුවම සමහර ඒවා ඇවිල්ලා තියෙනවා. ග්‍රීන් ෆයර් බෝල්ස් කියලා ෆයිල් එකක් තියෙනවා. පිටු 116ක රිපෝට් එකක්. 1948 ඉඳන් 1950 වෙනකන් ඒක අවුරුදු දෙකක වගේ කාල සීමාවක් ඇතුළත දැකපු කොළ පැහැති එළි. ඊට පස්සේ කොළ පැහැති එළිය විහිදුවන තැටි සහ නිකන් අහසේ එක කොනක ඉඳන් අනිත් පසට ගමන් කරන ගිනි බෝල වගේ දර්ශනය වීම ගොඩාක් ගැන පිටු 116ක රිපෝට් එකක් ඇවිල්ලා තියෙනවා. ග්‍රීන් ෆයර් බෝල්ස් කියලා මේ සැරේ එළියට ඇවිල්ලා තියෙන මේ UAP ෆයිල්ස් වලින් ටිකක් සෑහෙන අවධානයක් දිනාගෙන තියෙන එකක් ඒක. ඊට අමතරව තව එච්චර පැහැදිලි නැති වීඩියෝ වගේ කරවම ඒවා එළියට ඇවිල්ලා තියෙනවා. කොහොම හරි හුඟ දෙනෙක් බලාපොරොත්තු තියන් හිටිය විදිහට පිටසක්වල ජීවය ගැන පිටසක්වල යානා ගැන දශක ගානක් මිනිස්සුන්ගේ ඔළුවල තිබුණා නෙමේ අවිනිශ්චිත භාවයක්. ඇත්තද දන්නේ විදු දන්නේ ඒ සැක යම් මට්ටමකට දුරු කරන්න එහෙම නැත්තම් මේ පිටසක්වල ජීවය පිළිබඳ පිටසක්වල යානා පිළිබඳ යම් නිශ්චිත අදහසක් ගන්න පුළුවන් විදිහේ තොරතුරු මෙතනින් එළියටයි කියලා හොඟදෙන බලාගිටියා. බලාගිටියට එහෙම උනේ නෑ. ඒ කියන්නේ මේ නාසා එකෙන් මේ එළියට දාපු ෆයිල් ඔක්කොටම පස්සේ තායි තියෙන්නේ.
2: ඇත්තද දන්නේ.
1: ඔච්චර තමයි. මේක නම් ඇත්ත නේද?
2: මොකද?
1: මේ සැරේ ක්‍රේසි වෙන්දේසිකට අපි දෙනවා කියලා මේ
2: ඒවා ඉතින් ඇත්තනේ මකල අපි ජීවිතේට බුක් කියන්නේ.
1: ගිය සතිය කිව්වේ නැහැ දේවුරාට.
2: ඒ කිව්වේ නැත්තේ අපි සර්ප්‍රයිස් එකක් දෙන්නනේ හිටියේ. හැමෝම සර්ප්‍රයිස් වෙලා ඉන්නේ. ඉතින් මේ පාර දෙන්නේ රත්තරන් බ්‍රේස්ලට් එකක්. රුපියල් 150,000ක රත්තරන් බ්‍රේස්ලට් එක අපිට සුපුරුදු පරිදි අපිත් එක්ක සෑහෙන කාලයක් ඉන්න සන්න මහල් ජුවලර්ස් එකෙන් තමයි ලැබෙන්නේ. ඉතින් විශ්වාසයේ වගකීම තියෙනවා රත්තරන් වලට. ඉතින් ඒ වගේ රත්තරන් ආයතනයකින් ලැබෙන මේ රත්තරන් බ්‍රේස්ලට් එක ඔබේ අතේ දාගන්න පුළුවන් ඉතාමත් අඩු ගානකට මේ සිකුරාදා හවස 6:00 වෙද්දි. රයිට්, මේම ක්‍රේසි වෙද්දේසෙට රෙජිස්ටර් වෙන්න. REG කියලා ටයිප් කරන්න, හිස්තරක් තියන්න. KW කියලා ටයිප් කරන්න, මේ મેසේජ් එක 3944 SMS කරන්න. ඊට පස්සේ ලංසු තියන මෙන්න මෙහෙම. KW කියලා ටයිප් කරා, හිස්තරක් තිබ්බ අඩුව ලංසු ටයිප් කරා, මේ મેසේජ් එක 3944 SMS කරා.

0: මාලබේ පුංචි කාර් නිවස.
1: ඔයා යන්නද හදන්නේ?
0: නෑ මම යන්නනේ, මං ඒකට කියන්න හදත්. ප්‍රෝග්‍රෑම් එක දාලා එතන යන්න බෑනේ දැම්ම.
1: හැබැයි ඉතින් මකද ඔයා දැන් වාහනයක් ගන්නනේ චාලි ඉන්න හින්දානේ.
0: ඔව් මට මොඩ වාහනේ.
1: හැබැයි ඔයාට දවසක වාහනයක් ගන්න හිතිලා ඒක මට දෙන්න හිතුණොත් මාලබේ පුංචි
0: මූට ඇවිද ගන්න බැරි වුණා මූව පටවගෙන දැන් ලොරියක් තව මට ගන්න. මම මේව කරන්න. මම මාලබේ පුංචි කාර් නිවසෙන් වාහනයක් ගන්න.
1: හරි.
0: අස්පෑ ඔයාට දෙන්න. හරි.
1: මන්නේ මට අස්සෝ පදින්න බෑ.
0: වාහන පදින්න පුළුවන් බයිසිකල යන්න පුළුවන් පුළුවන් වෙලා පදින්න බයිසිකල.
1: නැත. අයියෝ හොඳට පදින්න ඉඳලා හිටලා හැප්පෙනවා. ඒක මොකද්ද?
0: ඕ එයා හොඳට පදිනවා පාර යන අනිත් මිනිස්සුගේ ගහන්න ඕනේ පදින පැද්දු. ඒවල් පැද්ද මිනිස්සු ඇගේලේ නතුයින්. ඔය වෙලේ බත් කකයි කුස්සියට එයිද කියලා සැන්ඩි බයිකින්.
1: හරි අපි දැන් මාලබේ පුංචි කාර් නිවසට ගිහින් කතා කරමු විස්තර.
0: පුංචි කාර් නිවසට ගිහිල්ලා විස්තරේ කතා කරමුකෝ එහෙනම් මේ. මාලබේ පුංචි කාර් නිවස ඉතින් අපි කියන්නේ හරියටම කිව්වොත් රෙජිස්ටර්ඩ් වාහනයක් ගන්නව නම් ඉතින් මේ වෙන හිත හිත ඉඳ සංසන්දනය කර කර ඉන්න තැනක්වත් නැහැ.
1: Facebook එකේ දාගෙන සයිට් වල දාගෙන
0: නැහැ. කෙලින්ම යන්න තියෙන මාලබේ පුංචි කාර් නිවසට එතන හුඟක් තමන්ගේ රෙජිස්ටර්ඩ් වාහනේ විකුණන්න බලන් ඉන්න කට්ටිය විශ්වාස කරන තැනක්. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් හොඳ වාහන විතරක් තෝරලා බේරලා අරගෙන වාහන 400ක විතර වාහන ප්‍රමාණයක් ප්‍රදර්ශනයට තියලා තියෙනවා.
1: හරි.
0: ගිහිල්ලා කැමති වාහනේ තෝරගෙන ගිහිල්ලා කියන්න අපිට පොඩ්ඩක් මේක පොඩ්ඩ බලන්න ඕනේ පොඩ්ඩ. හොඳට තියනවද කියලා බලන්න ඕනේ.
1: ආ එන්න සර් එන්න සර්.
0: බලා ගන්නකො.
1: කියලා උස්සලා දෙනවා.
0: හොයිස්ට් එකේ දාලා උස්සලා බලා ගන්න.
1: බලා ගන්න.
0: හරිද? ෂෝක්නේ. බලන්නේ නැහැ. ඔලොක්කොඩගේ බලන්නේ නැහැ. ඔයා කැමති දෙයක් බලා කියා ගන්න දෙනවා. මොකද ඒගොල්ලන්ට ෂුවර් ඔයාට බලලා අමුතුවෙන් හොයන්න අඩුපාඩුවක් ඒ වාහනේ නැහැ
1: කියලා.
0: ඒගොල්ලෝ ඒ සියලුම දේවල් බලලා කරලා වාහනේ හරියට හරියන හින්ද තමයි එතන විකුණන්න කියලා තියෙන්නේ.
1: ඒ තමයි මාලබේ පුංචි කාර් නිවස සර්විස් එක, රයිට්? වාහනයක් ගන්න යන්න මෙන්න ඇඩ්‍රස් එක. පුංචි කාර් නිවස වාහන උද්‍යානය, පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර, මාලබේ.
0: ඊළඟට මතක් කරන්නම් AFC ගැන අපි ඉස්සෙල්ලත් කතා වුණා. AFC ලීසින් වඩාත් නම්‍යශීලී වාහන ලීසින් සේවාවක් ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට දැන් පුළුවන් AFC එකට ගිහිල්ලා
1: පැයෙන්
0: තමන්ගේ ලීසින් එකේ වැඩ කටයුතු ටික ඉවර කරගන්න. හැම වාහනයකටම නෙවෙයි, ත්‍රී වීල් ගන්නව නම්, මෝටර් සයිකල් ගන්නව නම් යන්න AFC එකට. නැත්තම් කතා කරන්න 13 21 ඒගොල්ලන්ගේ 4-digit නම්බර් එකට කතා කරලා විස්තර දැනගන්න. ඉතාම පහසු ලියකියවිලි යටතේ ඉතාම වේගෙන් ඉතාම සුහදශීලීව පැයෙන් ඔගොල්ලන්ට ලීසින් එක ඉවර කරගන්න පුළුවන්.

0: තායිලන් කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0721132777. සිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල් ෆුඩ් සිටි වෙතින් මෙගාවට්ටම් මිල්කා සම්පූර්ණ යොදේ සහිත කිරිපිටි ඉතිරි රුපියල් 200යි ඩෙල්මා ප්‍රීමියම් තේ ඉතිරි රුපියල් 190යි ඕෂන් ස්ටාර් ජැක් මැකරල් ඉතිරි රුපියල් 151යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 220යි කාගිල් ෆුඩ් සිටි QR එක බීප් කරන හොඳම විසඳුම බජාජ් සිටි 100 මෝටර්සයිකල් සඳහා SNN ලීසින් ලබා ගන්න පහසුම තැන ඇසට් ලයින් ෆිනෑන්ස් තමා මාසකට රුපියල් 10600 බැගින් ගෙවන්න හෙල්මට් එකකුත් නොමිලේ අදම දිවයින පුරා විහිදුණු අපගේ ශාඛාවලින් Line Finance. අමතන්න 0114700 කොන්දේසි සහයයි.
3: අලංකාරය සහ නිර්මාණ ශෛලිය සමඟ ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසයෙන් සමුගින් සුපිරිසිදු රණින් නිමවූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සහතික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සරසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0111 753 44.7.
4: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමකින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් Business, Computing, Design, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 0111 732 1000 NIB The City University The Place to Be Lifestyle එකට ගැලපෙන Smart Drive එක පෙරඩුව එක්සියා ලීටර එකට කිලෝමීටර 25කට වැඩි දුරක් සමග මිල රුපියල් 80,50,000කට දිවයිනපුර අපේටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා පෙර පැවති බිලටම ලබා ගන්න.
5: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
5: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
7: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසයේ වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
7: RJ

0: والله خوش رايك صح.
1: لا دان
2: UFO සයිටින්ස් ගැන කතා කරනකොට සැන්ඩි
3: ඔව් මගලා
2: හුඟ දෙනෙක් කියන්නේ මේ ඒක විශ්වාස කරන්නේ නැති කට්ටිය ඉන්නේ.
3: හ්ම්
2: හ්ම් විශ්වාස කරන්නේ නැති හුඟ දෙනෙක් ගේන තර්කයක් තමයි මේවා මේ හදපුවා
3: ගොතපුවා
2: මේ වීඩියෝ එහෙම එඩිට් කරපුවා පින්තූර එහෙම විවිධ ඔය ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයා පාවිච්චි කරලා හදපුවා අරහෙමේ කියලා. හැබැයි මේ දැන් මේ NASA එකෙන් සහ පෙන්ටගන් එකෙන් මේ එලියට දාලා තියෙන ෆයිල්ස් වල තියෙනවා 1940 ගණන් වල ඉඳන් 1940 විතර ඉඳන් දැකපු දේවල් වල පින්තූර සහ පුංචි පුංචි වීඩියෝ. ඒ වීඩියෝ බ්ලඩ් හරියට බලලා තේරුම් ගන්න අමාරුයි, තත්වෙන් දුර්වලයි, ක්වොලිටි අඩුයි, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. හැබැයි කට්ටියක් මේකට පක්ෂව කතා කරන ගේන ආගමන්ට තමයි ඒ කාලේ පින්තූර සකස් කිරීමේ තාක්ෂණය ඒ තරම් හොඳට හැදිලා තිබුණේ නැහැ. වීඩියෝ එඩිට් කරන තාක්ෂණය එහෙම නැත්නම් ග්‍රැෆිකලි ඩිවලප් කරන එක ඒ තරම් හොඳ තත්වයක තිබුණේ නැහැ. ඒත් එහෙම තිබියදී 1940 ගණන් වල ඉඳන් වීඩියෝ සහ ඡායාරූප සාක්ෂි තියෙනවා කියලා කියන්නේ මේකේ මොකක් හරි ඇත්තක් තියෙන්න ඕනේ කියලා. අනික් අතට කල්පනා කරලා බැලුවාම අපි දන්නවා විශ්වය විශාලයි කියලා.
3: මට හිතන අපි වගේම මිනිස්සු වෙන සෞරග්‍රහ මණ්ඩලයක ඇති කියලා මකල.
2: අපි වගේම. ඔව් අපි වගේම ඉන්නත් පුළුවන්. ඉතින් අනික ඉතින් අපි වගේම වෙන්න ඕනෙත් නෑනේ ඉතින්.

0: නඩ වෙනස්සයි කිවහනේ
1: බ කකුල් අටක් තියෙන සත්තු ජාතියක් හිටියොත් එහෙම කෙලින් හිටගෙන ඇවිදින නිකන් ඕලු බලවා කකුල් අටක් නේ පල් හැරදු මැද්ද එකෙක් ඉන්නවා කෙලින් හිට ඉන්න බෑයිද
0: පුළුවන්
1: පුළුවන් මේ විශ්වය හරි විශාලයි මේකේ අපි කියන්නේ තාරකා තියෙන සංඛ්‍යාව අපිට ගණන් කරලා ඉවර කරගන්න බෑ පොළොවේ වැලි වලට වැඩි අහසේ තරු තියෙනවා කියලා කියන්නේ එතකොට මේ හැම තරුවක් වටේම නැතත් මේ බොහෝමයක් තරු වටේ සෞරග්‍රහ මණ්ඩලයක් පිහිටලා තියෙනවා ඒ සෞරග්‍රහ මණ්ඩලයන් වල ගෝල්ඩිලොක් කියලා කියන්නේ මේ ජීවයට වඩාම හිතකර සීමාවේ පිහිටලා තියෙන ග්‍රහලෝක ඕන තරම් සංඛ්‍යාවක් තියෙන්න පුළුවන් ඒ ඕනෑම ග්‍රහලෝකයක අපි තරම් දියුණු නැති එහෙම නැත්නම් අපිටත් වඩා ඉතා දියුණු ජීවීන් ඉන්න පුළුවන් සම්භාවිතාවක් හැටියට අනිත් පැත්තට හිතෙන්න පුළුවන් ඉතින් බං ඔච්චර ඉන්නවනම් මෙච්චර කල් අපි දැක්කේ නැත්තේ
0: කොහොමද
1: කියලා එහෙම ප්‍රශ්න කරන්න පුළුවන්
0: මතභේදාත්මකයි
1: ඒ වුණාට ඉතින් මේ විශ්වයේ තියෙන ඔක්කොම අපි දැකලා නැහැ කියන එක අපිට ෂුවර් නේ
0: ඔව්
1: මේක අපිට දකින්න පුළුවන් සීමාවට වඩා ගොඩක් ලොකුයි කියලා අපිට ෂුවර් නේ ඒ හින්දා අපි මේ විශ්වයේ ඉන්නේ තනියෙන් වෙන්නත් පුළුවන් තනියෙන් නෙමෙයි වෙන්නත් පුළුවන්. මං කියවනක් අහලා තියෙනවා සැන්ඩි මේ විශ්වයේ වෙන කිසිම ජීවියක් නැත්තම්, ඒ කියන්නේ ඒලියන්ස්ලා නැත්තම් අපි ඉන්නේ මේ සුවිශාල විශ්වයේ තනියෙන් නම් ඒක හරිම බය හිතෙන සුළු සිතුවිල්ලක්. ඒ වගේම අපි මේ විශ්වයේ ඉන්නේ තනියෙන් නෙවෙයි නම්
0: ඒකත්
1: ඒක සමහර විට ඊටත් වැඩිය බය හිතෙන සිතුවිල්ලක්. ගිහිල්ලා එන්නම්.
0: පාවෙන පිරිසියක් උඩ නැගලා කුරුවිට කුරුවිට
1: ඔයාවක අයියෙන් කිය කී ඉන්න කුරුමිට්ටු ඈත එන්න ඇවිල්ලා අම්මෝ හනෝපා කියලා හැරලා යයි තැන්කියු අපි නයයි ඔයාට
0: හෙට අම්මෙමු
1: මං මකලෝ
0: මම සැන්ඩී

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: ඩොලරය 336ක් දක්වා පහතට රන් ණයටත් සීමා. ඇඟලුම් සහතේ අපනයන ආදායම 107කින් පහතට. ආනයිනික වාහනයක අවම මිල 170 ඉක්මවයි. විමල්ට ඇප බහණ්ඩාගාරයේ පරිගණක රස පරීක්ෂකට. ඇමරිකා රාජ්‍ය ලේකම්ට ඉරානයෙන් ප්‍රතිචාර.
0: දේශීය සියත. Local news on සියත.
1: අමරිකා ඩොලරයක විකිණුම් වටිනාකම රුපියල් 336.42ක් ලෙස වාර්තා වී තිබෙනවා. එහි ගැනුම් අනුපාතය රුපියල් 326ක්. ඔස්ට්‍රේලියා ඩොලරයක විකිණුම් අනුපාතය දැක්වුණේ රුපියල් 243.14ක් ලෙසයි. එහි ගැනුම් අනුපාතය රුපියල් 231.44ක් ලෙස දැක්වුණා. ලියාපදිංචි නොකළ වාහන සහ ලියාපදිංචියෙන් පසු වසරකට වඩා අඩු කාලයක් භාවිත කරන ලද වාහන සඳහා ලබා දෙන ලීසිං ණය වටිනාකම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද සිට බලපැවැත්වෙන පරිදි සීමා කර තිබෙනවා. වාණිජ්‍ය වාහන සඳහා නව සංශෝධිත උපරිම ණය සීමාව වන්නේ වාහනේ වටිනාකමෙන් උපරිමය 60%. මෝටර රථ, SUV රථ, වෑන් රථ, ත්‍රීරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා එහි වටිනාකමෙන් 40%ක් දක්වා උපරිම ණය සීමාව පැනවෙනවා. වාහන සඳහා ලබා දෙන ලීසිං පහසුකම් වෙනුවෙන් උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතයන් පැනවීම රුපියල අවප්‍රමාණය වීම අවම වීම සඳහා උපකාරී වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සීල සඳහන් කළේ මෙම නව සීමාවන් පැනවීම මගින් වාහන ආනයනය යම් මට්ටමකට අධෛර්ය වනු ඇති බවයි.
2: ඒක තුල වෙන්නේ අපි වාහනයක් ගන්නවා නම් ඒ වාහනය ගන්න අවශ්‍ය මුදල් අද ණය පහසුකම් හැටියට ගැනීමේ සීමාව සැලකිලිතු මට්ටමින් පහළට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකේ කරුණු දෙකක් සිද්ධ වෙනවා. එක පැත්තකින් වාහන ගෙන්නන එක අධෛර්යමත් වෙන්න පුළුවන්. අනිත් එක තමයි ලංකාවේ පහුගිය කාලේ ණයවල විශාල වර්ධනයක් තිබුණා. يعني මුදල් සංසරණයේ විශාල වර්ධනයක් තිබුණා. ඒ මුදල් සංසරණයේ වර්ධනයත් අපේ රුපියල ෂෙයර් වෙන්න හේතු වුණා. ඒතර දැන් මේ ක්‍රමයේ හරහා අපිට ණය දෙන සීමාව සීමා කරගුවොත් එහෙම ඒ කියන්නේ බැංකුවලට ණය දෙන ප්‍රමාණය අඩු කරගුවොත්
1: ආනයිනික වාහනයක අවම මිල රුපියල් 170 ඉක්මවා ඇති බවයි ශ්‍රී ලංකා වාහන ආයනනකරුවන්ගේ සංගමයේ උපසභාපති අරෝෂ රොඩ්‍රිගෝ සඳහන් කළේ.
3: ඉස්සරලා තිබුණා මෝටර් කාර් එසීප් වගේ කැටගරි වල 50%ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ 100ක වාහනයක් ගන්නවා 150ක ලෝන් එකක් හරි ලීස් එකක් හරි ගන්න පුළුවන්. නමුත් දැන් ඒක 140%කට අඩු කරලා තියෙනවා. ඊට අමතරව කමර්ෂල් කැටගරි වල ලොරියක් වගේ ගන්න කෙනෙකුට ඉස්සර 170%ක් ගන්න පුළුවන්කම තිබුණා. දැන් ඒක 60%ට අඩු කරලා. ඒකෙන් වෙන්නේ චුට්ටක් විතර ඉතින් පාරිභෝගිකයන්ගේ affordability එක කියන එක අඩු වෙනවා. මොකද ගන්න පුළුවන් ඔක්කොරම ඉතින් ගොඩක් සල්ලි දාලා ගන්න අමාරුනේ. කොහොමද ඉතින් අමාරුවෙන් තමයි ඉස්සරහට වාහනයක් ගන්න වෙන්නේ මෙයා නැතිව. දැන් මේ අලුත් ටැක්සස් ඒවා මේවත් එක්ක අවම වශයෙන් මම හිතන්නේ 170 ගණන් තමයි පටන් ගන්න. ඉස්සෙල්ලාම තිබුණා 160 ඩිපර ගන්න වාහන කිහිපයක්. නමුත් දැන් මේ අලුත් ඩියුටි ඔක්කොමත් එක්ක ඒක සුට්ටක් වැඩි වෙලා තියෙනවා.
1: මේ අතර මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය තහවුරු කිරීම අරමුණු කරගනිමින් රන් බහණ්ඩ ඇපයට තබා ලබා දෙන ණය පහසුකම් සඳහා වන උපරිම ණය වටිනාකම් අනුපාතය සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත්තා. 2026 අංක 2 දරන මෙම නව මහ බැංකු නියෝග මාලාව අද සිට ක්‍රියාත්මකයි. මේ හරහා පාරිභෝජන අවශ්‍යතා සඳහා රන් ණය ලබා ගැනීම සීමා කිරීම අරමුණු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල සඳහන් කළේ.
4: මහා බැංකුව මගින් පුද්ගලයන්ගේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් තීරණ ගැනීමක් නෙවෙයි මෙතනද සිද්ධ කරන්නේ. පුද්ගලින් හුඟක් වෙලාවට මේ රත්රන් භාණ්ඩ උකස් කරලා ලබා ගන්නේ පාරිභෝජන ණය. මේක පසුගිය මාස 18ක වගේ කාලය තුළ විශාල ප්‍රමාණයකින් වැඩිවීමක් දක්නට ලැබුණා. ඒ වැඩිවීම යම් ආකාරයකට පාලනය කිරීම සඳහා තමයි ක්‍රියා කිරීමක් දක්නට ලැබෙන්නේ. දැන් රත්රන් වල වටිනාකමෙන් 70%ක් පමණයි ණය ගන්නට පුළුවන්. ඔය වගේ සීමා පනවන්නට පුළුවන්. ඒවා වෙළඳපොළ තුල කොච්චර කාර්යක්ෂමද කියන එකයි ප්‍රශ්නේ. උදාහරණයක් විදිහට මට බැංකුවකට ගිහින් මගේ රත්රන් බඩු වලට ගන්න පුළුවන් ණය ප්‍රමාණය අඩුයි නම් මං කරන්නේ ගමේ පොලි මුදලාලිගාවට ගිහිල්ලා වැඩිම ප්‍රමාණයක් ගන්න එක. ඉතින් මිනිස්සු ඒ වගේ පැතිවලට මේ නිසා හුරු වෙන්නට පුළුවන්කම තියෙනවා.
1: මුදල් ප්‍රතිපත්ති විවරණය හෙට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළා. එක් දින ප්‍රතිපත්ති පොලි අනුපාතය වත්මන් මට්ටම වූ 7.75 මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කෙරුණේ පසුගිය මාර්තු 24 වනදා පැවති මුදල් ප්‍රතිපත්ති මණ්ඩල රැස්වීමේදී. අප්‍රියල් මාසයේදී ඇමරිකා ඩොලර් මිලියන 1380ක වාර්තාගත අපනයන ආදායමක් උපයා ගැනීමට හැකිව බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසනවා. එහි සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ අප්‍රියල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනෙන් ඩොලර් මිලියන 1063ක ආදායමක් සහ සේවාංශයෙන් ඇමරිකා ඩොලර් මිලියන 317ක ආදායමක් උපයා ඇති බවයි. ඔහු මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
5: ඉතිහාසයේ මුල් අතාවට අප්‍රේල් මාසය තුළ පමණක් අපන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1380ක ප්‍රමාණයක් වර්තා වෙලා තියෙනවා. මෙය අපි ගිය වසරත් එක්ක ගත්තොත් 6%කට ආසන්න වර්ධනයක්. එතකොට අපන ආදායමේ ලංකාවේ ඉතිහාසයත් එක්ක බලනකොට මේ තමයි වැඩිම අපන ආදායමක් අප්‍රේල් මාසය තුළ ලබාගත්තු. ඒ විශේෂයෙන්ම මේ වෙනකොට මැදපෙරදිග කලාප ඇතුළත යුදමය තත්ත්වයත් එක්ක හානිකුත් අභියෝගයත් එක්ක බැලුවොත් ඉතාමත්ම කැපිපෙන වර්ධනයක් සඳහන් කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන් වෙළඳ භාණ්ඩ අපන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 1063 ප්‍රමාණයකුත් ඒ වගේම සේවාංශ අපන ආදායම ඇමරිකාන් ඩොලර් මිලියන 317කුත් එක තමා මේ මුල් අතාවට අපි අපන ආදායම 1380ක ප්‍රමාණ 84 ප්‍රමාණයක් ලඟ වෙලා තියෙන්නේ.
1: මාර්තු සහ අප්‍රියල් මාසවලදී ඇඟලුම් සහ තේ අපනයන ආදායම 7%කින් පමණ පහත ගොස් ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ. මැද පෙරදිග යුදමය වාතාවරණය එම තත්ත්වයට ඍජුව බලපා ඇති බවද අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ ප්‍රකාශ කළා.
5: අපි 7%ක ප්‍රමාණයේ අඩුවීමක් තියෙනවා එතන. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නත් එක්ක විශේෂයෙන්ම ලොජිස්ටික් කොස්ට් එකත් එක්ක අපේ අපර කර්මාන්තයන් කිසි අඩුවක් අපි පේනවා. අපි බලාපොරොත්තු වෙන අඩුව ඉදිරි මාස ටිකේදී මේක පව ගන්න පුළුවන් කියන ඒ සම්බන්ධව අපේ ප්‍රොඩක්ට් ඇසෝසියේෂන් දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙන අප්‍රල් සේස්ට්‍රේට් සම්බන්ධව තියෙන ගැටලුව අපිට ඉවර කර ගන්න පුළුවන්. හැබැයි තේ කර්මාන්තයේ පහුගිය මාස 4 තුලදී විශේෂයෙන්ම අපි 5%කට ආසන්න ප්‍රමාණය අඩුවීමක් තියෙනවා. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම මැදපෙරදිග කලාපය ඇතුළත යුදමය තත්ත්වය.
1: මෙරට දුගී භාවය මේ වන විට 30%, 40%ක් දක්වා වර්ධනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්.
6: 2022 අපේ රට බංකොලොත් වෙනකොට 92 පෙට්‍රල් වල මිල 470 දැන් මිල 410 මම එකපාරටම කියන්නේ මේකෙන් පෙරෙන්නේ අපි අමාරුවේ වැටෙනවයි කියලා. නමුත් ඔබට හිතා ගන්න පුළුවන් බංකොලොත් වෙනකොට පෙට්‍රල් මිල 470 අද මිල 410 හෙට අනිත් වෙනකොට බැරි වෙලාවත් ඉන්ධන මිල ඉහළ ගියොත් ඔබට යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් මේ වෙන්න යන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව. අද අපේ රටේ දුප්පත්කම 30%, 40%ක් අතර ප්‍රමාණයකට වර්ධනය වෙලා. ඒක බරපතල ප්‍රශ්නයක්. ඛේදනීය ප්‍රශ්නයක්. දුප්පත්කම වැඩි වෙන්න ජනතාවගේ අසහනය, පීඩනය, කම්පනය ප්‍රවර්ධනය වෙයි. රටක නිෂ්පාදන දහරිතාවය පළුදු වෙයි.
1: පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සඳහන් කළේ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට අයිතියක් නොමැති බවයි.
7: ටිල්වින් සිල්වා මේ ආණ්ඩුවේ මොකද්ද ඔහු දරන තනතුර? ඔහු පළාත් පාලන පළාත් සභා අමාත්‍යවරයාද? එහෙම නැත්නම් ඔහු මුදල් අමාත්‍යවරයාද? රාජ්‍ය යාන්ත්‍රණයේ තනතුරක ඉන්නවද? එහෙම කිසිම තනතුරක නැහැ. ඒකට එහෙම තනතුරක නැති කෙනෙක් ඇවිල්ලා කියනවා ඡන්දේ තියන්නේ නැහැයි කියලා. ඒක ඉතාම බරපතලයි. මං හිතනවා මේක තමයි පෞගේ කාලේ පුරාම අපි කිව්වේ මේ රට දැන් පාලනය වෙන්නේ පළවත්තෙන් කියන එක.
1: ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා සඳහන් කළේ.
8: ටිල්වින් සිල්වා මැතිතුමා තමයි මේ ජනාධිපතිටත් කැබිනට් මණ්ඩලයටත් පාර්ලිමේන්තුවටත් වඩා ඉහළින් ඉන්නේ. අනේ මේ මැතිවරණ කොමිසම් මෙහෙම ඇත්තටම වහලා දාන්න අපරාධ. මොකද මැතිවරණ කොමිසමට පාර්ලිමේන්තුවට අනුව නෙමෙයි මේ පළාත් සභා මැතිවරණ තියන්න තීන්දුව කරන්නේ අපේ ටිල්වින් මහත්තයාට අනුව. මේ වෙලාවේ ඉතා පැහැදිලිවම කියන්න ඕනේ පළාත් සභා මැතිවරණය කියන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය පවත්වන්න මැතිවරණ තියන්න ඕනේ.
1: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාර්යවසම් පැවසුවේ ජනාධිපතිවරයා ජනතාවගේ ගැටළුවලට විසඳුම් ලබා දීම අමතක කර ඇති බවයි.
9: රටක් හැටියට අපි ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට වැටෙමින් තියෙනවා. රටේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙද්දි ගොවීන්ට පොහොර නැතුව තියෙද්දි අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ජනතාවට දරන්න බැරි තත්ත්වයකට පත් වෙමින් තියෙද්දි මේ රටේ ජනාධිපතිවරයා ඒවට පිළියම් හොයන්නේ නැතුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ගෙන්නලා ඔවුන්ට උපදෙස් දෙනවා මේ තමන්ගේ නොහැකියාව වහගන්න කොහොමද බොරු සමාජගත කරන්න කියලා.
1: ජනතාවට ආණ්ඩුව පිළිබඳ ගැටලුවක් නොමැති බවයි නියෝජ්‍ය මාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළේ.
10: කල්පනා කරන්න පුළුවන් මිනිස්සු කියන්නේ නම් ඕක කතාව නෙමෙයි. වෙලාවට මේ රටේ අනුර කුමාර් දිසානායක ජනාධිපති උනේ. මේ ආණ්ඩුවේ වෙලාවට බැරි වෙලා හරි අර හිටපු අයම හිටියානම් දිට්ඨායකනුත් කෙලවිලා එක්කෝ ලංකාවට ඇමරිකාවෙන් ගහලා නැත්නම් ඉරානින් ගහලා නැත්නම් දෙකින්ම ගහලා ආයෙත් අර පරණ තත්ත්වෙටම රටපත් වෙලා මස්ත බාල්දු වෙලා ඉවරයි කියන කාරණේ තමයි ජනතාව කියන්නේ හිතන්න පුළුවන් ජනතාව. ඕක තමයි පොදු ජනතාවගේ මතය.
1: මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව පිළිබඳ කළ ප්‍රකාශයකට අදාළව කරුණු විමසීම සඳහා අද ඔහු කොමිෂන් සභාව හමුවට කැඳවනු ලැබුවා. එම කොමිසම වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් සැලකිල්ලට ගනිමින් මෙම කැඳවීම සිදු කර තිබුණා. පසුගිය මේ දින රැරියේදී ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේ ගල්ලංගුරු ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදු කරන පරීක්ෂණ අනුව ඉදිරියේදී දේශපාලක්ෂයන් කිහිප දෙනෙකුට සිරගත වීමට සිදුවනු ඇති බවයි. ඔහුගේ මෙම ප්‍රකාශයෙන් පසු දේශපාලක්ෂයන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් කොමිෂන් සභාවේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්න කරනු ලැබුවා. ජනාධිපති කොමිෂන් සභාව වෙත ලැබුණු පැමිණිලි කිහිපයක් මත ඒ පිළිබඳ කරුණු විමසීම සඳහා අද ටිල්වින් සිල්වා කැඳවූ බවයි ගල්ලංගුරු ගැටලුව පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් පීවී බන්දුලසේන සඳහන් කළේ. තලංගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ තවත් සැකකරුවෙකු අපමත මුදාහැර තිබෙනවා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදාහැරීමටයි. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණියා. ඒ පසුගිය 18 වනදා බත්තරමුල්ල රණවිරු ස්මාරකයේ අභියසදී පොලිස් නිලධාරීන් සමග ඇති වූ නොසන්සුන් තත්ත්වයට අදාළවයි. ප්‍රකාශය ලබා දීමෙන් පසු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ සඳහන් කළේ තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමට සූදානම් බවයි.
11: අද පොලිසිය මෙතනට ඇවිල්ලා පැමිණිලි කළේ අපිව ජූනි ජූලි 3 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරා. එහෙම වුණා නම් අනුර කුමාර ජනාධිපතිවරයා හිතනවා ඇති එයාගේ ගෝල බාලයන්ට අත්පොලසන් ගැහිමට අද හේතුවක් නිර්මාණය වෙනවයි කියලා. නමුත් ගරු අධිකරණය ඒ සතුට උන්ට ලබා දෙන අන්දමේ තීරණයක් දුන්නේ නැහැ. ඉදිරිපත් කරලා තිබිච්ච චෝදනාවන් සලකා බලලා අප ලබා දීම සිදු කරනු ලැබුවා. අපි සූදානම් අධිකරණය හමුවේ අපේ අපට වෙච්ච වැරද්ද. අපි දැනටමත් මානව හිමිකම් කොමිසමෙත් මේ ගැන පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම මේ අධිකරණ කෘත්‍ය අපිට වෙච්ච අසාධාරණයේ සහ වැරද්ද ඔප්පු කර පෙන්වන්න අපි සූදානම්. අපි කියන්නේ ආණ්ඩුව මේ තරම් පහත් තත්වයකට ඇද වැටෙන්නේ ආයු කාලය අවසන් වෙන්න නියමිත නිසා.
1: මේ අතර විමල් වීරවංශගේ බිරිඳ වන ශෂි වීරවංශට එරෙහිව ගොනු කර ඇති නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මාස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. ඒ නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලියාන් වරුසවිතාන ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් ශෂි වීරවංශට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. මහා භාණ්ඩාගාරයේ ඇමරිකා ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියට අදාළව පරිගණක සහ උපාංග පරීක්ෂා කර වහාම අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අද රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කළා. ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් පරිගණක සහ උපාංග 27ක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. අදාළ පරිගණක සහ උපාංග අධිකරණයේ අධීක්ෂණය මත රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ. ඔස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය මුදලක් සම්බන්ධයෙන් පසුගිය වසරේ අගභාගයේදී මෙම මුදල් අස්ථානගත වීම සිදු ඇති බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මගින් පරීක්ෂණ ක්‍රියාත්මකයි. මූලික පරීක්ෂණවලදී අනාවරණය වූයේ හැකවරේක මුදල් අමාත්‍යාංශයේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වීම හරහා මෙම මූල්‍ය වංචාව සිදු ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කිරීමක්ද සිදු කරනු ලැබුවා. පාසල් දරුවන් අතර ව්‍යාප්ත වෙමින් පවතින මෙනින්ජයිටිස් රෝගී තත්ත්වයේ පාලනය සහ වැළැක්වීම සඳහා වසංගත රෝග විද්‍යායතනය මගින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. රෝග ලක්ෂණ, සායනික රෝග විනිශ්චය සහ වර්ගීකරණය, රෝගය බෝවන ආකාරය සහ රෝගය පාලනය සහ වැළැක්වීමේ පියවර එම උපදෙස් අතරට අයත්. පොදු සෞඛ්‍ය පුරුදු, පාසල් සඳහා උපදෙස්, සාම්පල එකතු කිරීම සහ රසායනාගාර පරීක්ෂණ හා උත්සව සහ ප්‍රජා රැස්වීම් මාර්ගෝපදේශ ආදී කරුණුද එම උපදෙස් මාලාවට ඇතුළත් බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. උණ, හිසරදය සහ වමනය මෙනින්ජයිටිස් රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණයි. අපවිත්‍ර වූ ජලය, ආහාර සහ දෑත් නිසි ලෙස පිරිසිදු නොකිරීම මගින් මෙන්ම රෝගියෙකුගේ කැස්ස හෝ කිවිසුමේදී පිටවන බිඳිති මගින් රෝගය බෝවිය හැකි බවද වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා. ලබන 28 වනදාට යෙදී ඇති හජ්ජි උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. විශේෂ යාච්ඤාවන් පැවැත්වෙන සියලු ප්‍රධාන මුස්ලිම් පල්ලි සහ එයවට ප්‍රදේශ ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතයි. පල්ලියවට රථවාහන තදබදය වැළැක්වීම සහ බැතිමතුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පැවසුවේ. ඉස්ලාම් භක්තිකයන් වැඩි වශයෙන් ගැවසෙන නගර ආශ්‍රිතව ජංගම සංචාර, පාමුර සහ යතුරුපැදි සංචාර වැඩි කරමින් ආරක්ෂාව තර කිරීමටද සැලසුම් කළා. පොලිසිය සඳහන් කළේ බුද්ධි නිලධාරීන් යොදවා තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවයි. මේ අතර රථවාහන නීති කඩකරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර සඳහන් කළා. ඔහු මේ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
12: පෞගි දවසල වීඩියෝ ක්ලිප්ස් කීපයක් කියවලා තිබ්බා. අපේ පොලිස් නිලධාරි මහත්තුරු යුනිෆෝම් එකෙන් යනවා, හෙල්මට් නැත්. සමහර අවස්ථාවලදී පොලිස් බයික් එකේ පොලිස් නිලධාරි මහත්තයා සිවිල් එකේ හෙල්මට් එක දාගෙන යනවා. පිටිපස්සෙන් තවත් කාන්තාවක් තමන්ගේ ළමයා වෙන්න පුළුවන් විමර්ශනවලදී තහවුරු කරගන්නවා. හෙල්මට් නැතුව දායි යනවා. අපි ඒව පරීක්ෂා කරලා අපි අඳුනගෙන තියෙනවා ඒ කොයි පොලිස් ස්ථානයට අයත් නිලධාරියෙක්ද, කොයි පොලිස් ස්ථානයට අයත් යතුරුපැදියක්ද. ඒ වඳුරගෙන දැන් ඒ සම්බන්ධයෙන් අදාළ කොට්ටාස භාරධාරීන් හරහා පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති හරහා ජේසමීර්ව දැනුවත් කරලා ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන
1: අමරිකාව සමග ඉතා ආසන්නයේ ගිවිසුම් ගතවීමක් සිදු නොවන බව ඉරානය පවසනවා. එරට විදේශමාත්‍යංශයේ ප්‍රකාශක ඉස්මයිල් බකායි සඳහන් කළේ අමරිකාව සමග සිදුකරන සාකච්ඡාවල යම් ප්‍රගතියක් පවතින බවයි. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකි බවට අමරිකා රාජ්‍ය ලේකම් මාක් රුබියෝ සඳහන් කළා. ඉරාන විදේශමාත්‍යංශයේ ප්‍රකාශකයා පැවසුවේ ගැටලුවලින් විශාල ප්‍රමාණයක් සම්බන්ධයෙන් නිගමනවලට එළඹ ඇති බවයි. ගිවිසුමක් අත්සන් කිරීමට ආසන්න බවට කිසිවෙකුටත් ප්‍රකාශ කළ නොහැකි බවයි ඉරානය කියා සිටියේ. යෝජිත අවබෝධතා ගිවිසුම සඳහා

0: විරාමය දින 60කින් දීර්ඝ කිරීම ඇතුළත් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිළිබඳවද සාකච්ඡා ක්‍රියාත්මකයි. ඉරානය සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ඉක්මන් නොවන්නේයි අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපදෙස් ලබා දී ඇත්තේ ඊයේ දිනේදී. අමෙරිකානු සහ ඉරාන නියෝජිතයන් සමග සාකච්ඡා සඳහා එක්ව සිටින පාර්ශවකරුවන් වෙත එම උපදෙස් ලබා දී තිබුණා. ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ හොඳින් සාකච්ඡා කර වඩාත් සුදුසු ගිවිසුමකට එළඹීමට පියවර ගන්නා බවයි. මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තාපා කමේනි හෙලි නොකළ ස්ථානයක සැඟව සිටින බවට අමෙරිකා බුද්ධිහංශ විශ්වාසය පළ කළා. ඔහුට තානාපතිවරුන් සමග සන්නිවේදනය දුෂ්කර වී ඇත්තේ එම තත්ත්වයේ හේතුවේ. එබැවින් අමෙරිකාව සමග සිදුකරන සාකච්ඡා ප්‍රමාද වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ.
1: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: සංචාරක නවසීලන්ත ඒ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම අතර පන්දු ආර 20 තුන්වන තරගයෙන් නවසීලන්ත කණ්ඩායමට කඩලු පහක ජයක් හිමි වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ආර 16 පන්දු පහකදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 78ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ කණ්ඩායම පන්දු ආර 18යි පන්දු පහකදී කඩලු පහක් පමණක් දැවී තරගයේ ජය වාර්තා කළා. පියෝ කාටන් නොදැවී ලකුණු 30යි තරගයේ පැවැත්ුණේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. අද තරගයේ පරාජයට පත්වද සමස්ත තරගාවලිය 2-1 ලෙස ජයගනු ලැබුවේ ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායමයි. යලි සිරස්තල. ඩොලරය 336ක් දක්වා පහතට රන් ණයටත් සීමා. ඇඟලුම් සහ තේ අපනයන ආදායම 107කින් පහතට. ආනයිනික වාහනයක අවම මිල 170 ඉක්මවයි. විමල්ට ඇප භාණ්ඩාගාරයේ පරිගණක රස පරීක්ෂකට. අමෙරිකා රාජ්‍ය ලේකම්ට ඉරානයෙන් ප්‍රතිචාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබරාත්‍රිය.
1: පුරා සෙරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Town.
1: යහුනේ අපි ඒ කාලේ හපු ලස්සන හින්දි සින්දුවක්.
2: එතකොට මේකත් අහලා බලන්නකෝ.
3: දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත තියා. දනුනා සුවඳ පවා ඔබ දුරන් ඈත.
1: මේ වැඩේ කලේ අක්කලාගේ වෙන්න සින්දුවෙන් ගොඩක් ෆේමස් වුණු මංජුලා සෙවන්දි.
4: සින්දුව ලිව්වේ වාස් සංජීව මල්ලි. මේක අලුත් කරලා මියුසික් කරේ ඉවෝ බීස්. මම අක්කලාගේ වෙන්න ගීතය කරපු මල්ලිමයි. වීඩියෝ එක G3 ප්‍රොඩක්ෂන් ගියන්නගේ තමයි වීඩියෝ එක කරේ.
2: කොහෙන්දනේ ඔයාට මේ යුනික් වොයිස් එක හම්බුනේ?
4: මම හිතනවා මගේ අම්මගේ තාත්තගේ පීටිම අනුව මට මේ කතාවද ලැබුණා කියලා.
1: මංජුලා දැන් හැමතැනම ඇහෙන්නේ ඔයාගේ සින්දු.
4: දැනට TikTok වීඩියෝ 64,000ක් හැදිලා තියෙනවා. මම හිතනවා මගේ මේ ගීතයත් ජනප්‍රිය වෙයි කියලා.
2: ඔයාගේ ෆෑන්ස්ලටත් මොනව හරි කියමු.
4: හදවතින්ම ස්තුතිවන්ත වෙනවා ඒ සියලුම දෙනාට. ඉදිරියට මමත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා
5: කරනවා.
1: සූර්යාගේ අලුත්ම ෆිල්ම් එක කරුප්පු මේ දවස්වල ආදායම් වාර්තා අලුත් කරගෙන ලෝකෙ පුරාම තිරගත වෙනවා.
2: මේ අවුරුද්දේ රිලීස් කරපු පළවෙනි දවසේම වැඩිම ආදායමක් ගන්න හම්බුනේ කරපු මූවි එකට.
1: ඒ ඉන්දියානු රුපියල් කෝටි 29ක්.
2: ෆිල්ම් එකේ පළවෙනි සතිය ඉවර වෙද්දී ඉන්දියානු රුපියල් කෝටි 200ක ආදායමක් කරා. සූර්යාගේ සක්සස්ම ෆිල්ම් එක වෙනත් කරපු මූවි එකට පුළුවන් වුණා.
5: Talk of the Town.

0: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
1: අපි අතර බොහෝ දිනක් කරන සාමාන්‍ය දෙයක් තමයි යම්කිසි අසනීපයක් ඇතුණාම දවස් කීපයක් බලනවා ඒ අසනීපය නිකම්ම හොඳ වෙයිද කියලා. සමහර විට බෙහෙත් බොන්න තියෙන අකමැත්ත, ඔබට ඒ සඳහා වෙලාවක් නොමැති වීම, ඊට අමතරව මේ වගේ තත්ත්වයකදී ඔබට ඇතිවන ආර්ථික අපහසුතාව වගේ කරුණු කාරණා මේ සඳහා බලපාන්න පුළුවන්. සමහර වෛරස් ආසාදන වගේ බෝවන රෝග නම් සමහර අවස්ථාවලදී කිසිම බෙහෙතක් නැතුව උනත් හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒ අතරත් ඩෙංගු, මීයුණ, මොලේවුණ වගේ රෝගී තත්ත්වයන් ඇතුණාම මේ විදිහට දවස් කීපයක් යනකොට ඔබ ප්‍රතිකාර කළේ නැතිනම් මේ රෝගී තත්ත්වයන්ගේ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර බෝ නෝන රෝගත් තියෙනවා රෝග ලක්ෂණ මතු සැනින්ම ප්‍රතිකාර ගත යුතු අවස්ථා. උදාහරණයක් විදියට දැඩි හිසේ වේදනාව සමග ඔබගේ සිරුරේ කොටසක ඇති වෙන හිරිගතිය වගේම ඔබ යම්කිසි කාර්යයක් කරද්දී ඇති වෙන පපුවේ වේදනාවත් කිසිම විටකවත් බලබල ඉන්න හොඳ නැති තත්ත්වයන්. ඒ නිසා මොනයම් හේතුවක් තිබුණත් මෙවැනි රෝගී තත්ත්වයන් ඇති විට ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක්. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
0: ඔබේ නොදන්න මෙඩිසින් තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට
2: මතකද ඒ ස්තිහා බල

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: හිතගත්තාගේ අතගිලි පැඳෙන මේ ස්වර්ණමය කාලේ ඔබට වෝග් ජුවලර්ස් සපකින් අනගිට ඉමනාවා රුපියල් ලක්ෂ 10 හා ලක්ෂ 15කට වඩා වැඩි කැරට් 18 දියමන්ති සහ වටිනා ගල්ලැල්ලූ ආභරණ සඳහා රුපියල් 40,000ක් සහ රුපියල් 70,000ක gift vouchers අපෙන් ඔබට ඔබට ඔබගේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවෙන් වගේම දිවයිනපුර ඕනෑම වෝග් ජුවලර්ස් ශාඛාවකින් මේ 29 වෙනිදා දක්වා මේ අනගේ අවස්ථාව ඔබටත් විස්තර දැනගන්න දැන්ම කතා කරන්න 011 404 Walk Jewelers samada oba samagai
3: mahajana hisa palandu kirulai
4: adasiyawasak pura jatiyak vishwasaye thibu lotarai love kirula mahajana sampada den satiye dina hatema mahajana sampada ratatama sam
5: america exa janapadaya exa rajadhaniya italia australia nova zealand singapore wage ratawal 17 kata meyawana ape alumix
6: aluminium ona taram alumix nam istara
7: lifestyle ekata galabena smart drive ekak peradua exia liter ekata kilometer 25 kata wedi durak samaga mila rupiyal 80,50,000 kata divaina pura pete unimo enterprises pradarshana gara haraha pera pavathi bilatama laba ganna
8: ගියසතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහබාගේ කසුන් රොඩ්‍රිගෝ.
9: මම කාලයක් බුක් කරන්නේ නැති ඉඳලා එකපාරට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියේ බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
2: මේ වගේ ලක්ෂ ගණන්වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
10: ෆියතර් ක්‍රේසි වෙන්දේසි.
2: සිකුරාද හවස 5ට සියතහන්න.
11: Powered by Bid to Win.
2: තාත්තේ මෙන්න ඔය අය අය අය කියන සින්දුව වෛරල් වෙලා.
12: දුවේක Facebook එකට දැම්මද?
2: Facebook විතරක් නෙවෙයි. මම ඔය දෙන්නව සීත ටීවී වොයිස් ඔෆ් ෆැමිලි එකටත් රෙජිස්ටර් කරා.
13: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ ටැලන්ට් එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත ටීවී තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
14: සීත වොයිස් ඔෆ් ෆැමිලි.
13: රෙජිස්ටර් වෙන්න නම ගම විස්තර 0712 800 800ට WhatsApp කරන්න.

0: දැන් වෙලාව රාත්‍රිය 7:01යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඇස්සයි.
1: එහෙමද? එහෙත් හරි වැස්ස. මෙහෙත් එහෙමයි.
0: මෙහෙත් එහෙමයි. වැස්ස. වැස්සස්සේ ගොඩක් දේවල් වෙනවා. කෙනෙක්ට වැස්ස බාධාවක් වගේම තව කෙනෙක්ට වැස්ස ආශිර්වාදයක් වෙනවා. වැස්සත් වෙලාවකට අපේ ජීවිතේ ප්‍රශ්න වගේ. ඕනේ නැති කාලෙට ඕනවටත් වඩා ඕනේ වෙන කාලෙට මුකුත්ම නැහැ. හැබැයි කවුරුත් ජීවිතේට ප්‍රශ්න නම් ඉල්ලන්නේ නැහැ. හැමෝම බලාපොරොත්තු වෙන්නේ සැනසීම. දන්නවද? ඔයා හොඳ කෙනෙක්ද කියන දේ හැම වෙලාවකම ඔයා ඔයාගේ හිතින් අහගන්නවා ඇති ප්‍රශ්නයක් විදිහට. හැබැයි කවදාවත් ඔයාව හොඳ කෙනෙක් කියලා ඔප්පු කරන්න වෙලාව නැස්ති කරන්න යන්න එපා. විශේෂයෙන්ම වචන වලින් ඔයාව හොඳ කෙනෙක් කියලා දැනෙන්න දෙන්න. ක්‍රියාවෙන් මේක ඔප්පු කරන්න. එතකොට ළඟට එන්න නියමිත ප්‍රශ්න ගොඩක් එතනම නතර වෙලා බය වෙලා වගේ බලන්නේ.
1: කොච්චර ප්‍රශ්න සුලිකුණාට පිටින් ආවත් ඔයා සැලෙන්නේ නැහැ. ඔයා වැටෙන්නේ නැහැ. ඒ හින්දා තමයි සීත ආදරේක අපි හැමදාම ඔයාගේ ළඟින් ඉන්නේ ඔයාගේම හයියට.
0: ඉතින් එන්න අදත් පුරුදු විදියට මේ අලුත් සතියේ රැණවේ වෙනකන් මේ පැය දෙක ඔයාටයි අපිටයි.
1: අපි ආදරය කරන මැයි මාසෙට ආදරය කරන අන්තිම සතිය නේද?
0: ආගින් මන්නිෂා
1: මං විශ්මිත්.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: මේ රජය මේ වගකීමෙන් නිදහස් වෙන්නට දරන උත්සාහයට තරයේ විරුද්ධ.
2: එල්බෝට් කියලා කියපු කතාව අද ඔප්පු වෙලා තියෙනවා.
3: මේ දියසැලිය නටන එක එයාලගේ විනෝදාංශය බවට පත් වෙලා තියෙනවා.
2: අපි මේ ටික ඔක්කොම හදාගෙන යනවා මාත්තු. කොහොමදත් ඕගොල්ලන්ට මේක හොලවන්න හම්බෙන්නේ
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
1: .gov.au සහ .com අතර වෙනසක් නොදැන තමයි ඔක පටන් අරන් තියෙන්නේ.
4: එතකොට අවශ්‍ය වෙනවා අතීතයේදී කරපු ගනුදෙනු.
5: දලලේ ගහන්න ඕන හැම එකක් කියලා අගින් පතමදියට කරු කියලා.
2: උඩු රවුල තිබ්බට බෙඩ නැහැ නම කියන්න කියලා. මොකටද ගෑකවන්නේ? හෙන්චයියන්ට පුළුවන් නම් එක එක දේවල් කරලා සභාවේ ගරුත්වය නැති කරන්නේ ඒක නෙදෙන්න බෑ.
6: sorry.com ඒ වටිනක් නැහැ.
0: සෑම දිනකම උදෑසන 6:30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
8: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
10: අයියා මට ඇපල් මලක් දෙන්න.
11: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
10: අයියා මට මල් ගොඩක් දීලා.
11: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මාතිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
10: හච් 15 පිස්සුවක්ම තමයි.
12: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
13: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්නේසියෙන්.
12: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳට බලන්න.
14: මහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
13: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසීට රෙජිස්ටර් වෙන්න.
14: ආරීචි හෙස්තනක් KW කියලා ටයිප් කරලා 39.47ට SMS කරන්න.
15: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස 5ට.
16: Powered by Bid to Win.
17: මට කියන්න මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
18: සෙන්ඩි ආස්ට්‍රේලියා

0: Maharishi Vishmi.
1: Mati Mawiyawa.
0: මං මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා කලින් කියන්නේ පැයි.
2: හඳයි රුවයි පදමට ගලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක.
3: Feel the hot and spicy with සුදු කොච්චි.
1: අන්න හවස දෙකට සතිය දවස් වල.
4: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
5: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
6: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් අම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
5: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
1: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5යි. සඵල පොලිසියට 4.9යි. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.19.
7: 2019 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

විනාඩි 28යි දැන් වෙලාව. විනෝ 7111982 4 අපි WhatsApp නම්බර් එක පැත්තට ගියාම ජීවිතේ ඔබට හමු වෙන හැම කුණාටුවක්ම ඔබට හමු වෙන හොඳම පාඩමක් විදිහට බාර ගන්න කියලා අපි පුංචි යෝජනාවක් දැම්මා. ඒකට ඔබ මෙන්න මේ විදිහට ප්‍රතිචාරය වල තියෙනවා. ඒ කතාව නම් ඇත්ත. මං නිම්තරා. මගේ ජීවිතේ මං පණ දෙවෙනි කරලා ආදරය කරපු කෙනා මාව හොඳටම රැවැට්ටුවා. අපි මැරිකරන් පවල ඇස්තුලා හිටියේ. මම රට ගියා. ජීවිතේ හම්බ කරපු හැම රුපියලක්ම මම විශ්වාස කළ යට එව්වා. හැමදේම හොඳටම ලෑස්ති වෙලා තියෙද්දි ඒක පාටම කොහෙ ගියාද දන්නේ නැහැ. මං රට රස්සාව දාලා ලංකාවට ආවා. ඒ වෙනකම් මං එවපු හැම සතයක්ම ඒක යාළඟ. අදටත් එයාට මොනවද උනේ කියලාවත් හොයාගන්න බෑ. පස්සෙ මං හොයාගත්තා. එයා වෙන රටකට ගිහිල්ලා දැන් කසාදත් බැඳලා ළමයිත් දෙන්නෙක් ඉන්නවා. මම හදියටම වැටුණා. හැබැයි මං එතනින් තමයි ජීවිතය ඉගෙන ගත්තේ. අතේ තිබ්බ රත්තරම් බඩු වලින් මම පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. දවසින් දවස කඳුළු පිහදදා මම මගේ ජීවිතේ ඉස්සරහට අරන් ගියා. අද මම සාර්ථක ව්‍යවසායිකාවක්. ලස්සන පවුල් ජීවිතයක් තියෙනවා. ඇතිපදන් ආදරය හම්බ වෙනවා. මිනිස්සුන්ට උදව් කරනවා. පරණ දේවල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. ආදරෙන් ජීවිතෙන් පැරදිච්ච අයට ජීවිතේ දිනන්න උදව් කරනවා. මට නැගිටින්න පුළුවන් වුණා නම් මං හිතන්නේ මං වගේ ඕන තරම් අය ඇති. ආදරය නිසා පැරදිලා ජීවිතෙන් පලා යන්න එපා. ඒක එක මොහොතක් විතරයි. ටික කාලයක් ඒ වේදනාව තියේ. ජීවිතයට හුරු වෙන්න, ජීවිතේ තේරුම් ගන්න. ඇත්තනේ කතාව නේද? බොහොම සුති ඔබේ කතාව අපිට වට. 0711982984 ඔයටත් ජීවිතේ තියෙන හැම අත්දැකීමක් ආදරේ හින්දා පස්සුබහැලා ගිහිල්ලා හයත් ශක්තිමත් වෙලා ජීවිතේ දිනපු කතාව අපිට.

0: ඔබත් ඒලවලවසන් ක්ලාසස් වෙක්ද NIBM The City University සමකින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝපිලිගත් උපාධියක් business, computing, design, data science, engineering, languages, psychology හෝ logistics and අංශයකින් සම්පූර්ණ කරන්න අදම අමතන්න 011-732-1000 NIBM The City University The place to be
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එක
1: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න දැන්ම ලන්සු තියන්න KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න
3: Theater Crazy Vendesi Sikurada Havasa Pahata
4: Powered by Bid to Win
5: Tatte මෙන්න ඔය අයියායි කියන සින්දුව viral වෙලා
6: දුවේක Facebook එකට දැම්මද
5: Facebook විතරක් නෙවෙයි මම ඔය දෙන්නව සීත TV Voice of Family එකටත් register කරා.
7: පවුලේ ආදරෙත් එක්ක ඔයාගේ talent එක ලංකාවටම පෙන්වන්න. පවුලේ දෙන්නෙක්ට එකට සින්දු කියන්න සීත TV තුලින් ඔබට ලැබෙන ලොකුම chance එක.
8: සීත Voice of Family.
9: register වෙන්න නම ගම විස්තර 012 800 800ට

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
1: සීඩි විරන්න ඇදෙන ස්තරම් තැනක් රන් පොමට ගෙවනවා දැන් උපරිම මුදලක්
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම් උපත් කොටේෂන් එකක් අරගෙන බලන්න ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය
3: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද
4: මොකද්ද මහත්තයා
3: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: සල්ලිත් වැඩි අතේ නැත්නම් පොඩිම TV එකක් හොයනවා නම් ඇයිදන් 32 ගන්න. සිංගයකින් අඟල් 40 TV එකක් සුවිශේෂී මිලකට. ලොකු size, පොඩි price. සතිය ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61,000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගේ කසුන් රොඩ්‍රිගෝ.
6: මම කාලයක් ගුඩ් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තටම වයිෆ්ට ආරම් දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තටම මම ගුඩ් කරන්න ගත්තේ. මම අනිත් අයටත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට ගුඩ් කරන්න. හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
7: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. RG හිස්තන KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
0: Fiat Crazy Vendezi.
7: සිකුරාද හවස 5ට සියත අහන්න.
8: Powered by Bid to Win.
9: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්න නේද?
10: ඕ මං බයයි මං කළා.
9: බයයි මේක තමයි මට දවසක් හොල්මනක් හම්බෙලා කිව්වා.
10: හේයි මොනවද කිව්වේ?
9: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
0: ආඩං ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට. අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස

0: ජීවිතයේදී අපිට හිනාවෙන්න කාරණා වගේම අඳන්න කාරණාත් ඕන තරම් හම්බ වෙනවා. ඒක තමයි මේ ජීවිතයේ හැටි. ආදරය වගේම සමහර වෙලාවට අනාදරයත් අපට හම්බ වෙනවා.
1: මොන වගේ කාරණා ජීවිතයට ආවත් ඔයා දැනගන්න ඕනේ, ඔයා ගොඩක් ශක්තිමත්. හැමදේම ඒ කාරණා එක්කම ඔයා ජය ගන්නවා.
0: අපිට කමෙන්ට් එකක් කියවලා තියෙනවා අල්බම් ලිජගත් මෙන්න මෙහෙම කියලා. ස්වභාවයක වුණාට ආවහම වෙන දේ කියන්න ඕනෙද? නෑ නේද? ආදරය කරනකොට ජීවිතයට එන කුණාටු හරිම භයානකයි. ඇයි අපි ඒවට බය? නොසැලී කළු ගලක් වගේ ඉන්න අපි පුරුදු වෙමු. ආදරය කියන්නේ නිතරවටන මිරිඟුවක් කියලා මගේ මුල් ආදරේදී මම තේරුම් ගත්තා. ඉතින් එතනින් පාඩමක් ඉගෙන ගත්තා. දෙවෙනි කුණාටු එන්න කලින් මං සෝදානම් වෙලා හිටියේ. විශ්වාසය අවංකකම තියනවා නම් මොන බාධකාවත් ජය ගන්න පුළුවන්. ආදරෙන් ඉගෙන ගන්න පාඩම් ගොඩක් තියෙනවා. ඒවා අපේ ජීවිතවලට වැදගත් වෙන විදිහට හදාගමු. කුණාටු වලට බය වෙන්න එපා. ඒවා එනවා යනවා. නොසැලී ඒවට මුහුණ දෙමු. එහෙමයි ඇල්බම් වල ජගත් අපිට කියන්නේ.
1: එතකොට ඉසුරු මංචනායක කියනවා, කුණාටු නොතිබ්බ එකම එක දවසක්වත් මගේ ජීවිතේ තිබ්බද මට මතක නැති තරම් ඊයේත් අදත් මේ මොහොතෙත් හෙටත් වෙනසක් නැතුව රුදුරු කුණාටුව මැද අතරමං වූ මා යාත්‍රිකයෙකි. සියල්ල අහිමි. ස්පේස් එකක් තිබ්බනේ.
0: ඒකනේ. ඔයාටත් එතකොට හිතුණ පොඩි ස්පේස් එකක් තියෙන නේද? දිනෙත්මා මොකද කියන්නේ?
1: දිනෙත්ම කියනවා, ආදරේ නිල් පාට තරුවක් ඇවිත් කියලා දුන්නොත් හුස්ම ඒ නිල් පාට තරුවටම බැර කළොත් හදවත සින්නක් කරේටම ඒ තරුවට ලියලා දුන්නොත් අන්න එදාට පුළුවන් ද සක්වලම ඇස් ඉස්සරහා නවත්තලා අසම්පූර්ණ කතාවක් සම්පූර්ණ කරන්න. සිතචයක් තරම් ආදරේ වලාකුළු ඇස්සේ හංගන්න බෑ දරුවෝ. ඒ වුණත් මම තීරණය කළා ඒ ක්ෂිතිද තරම් ආදරේ වලාකුළු ගොඩක් ඇස්සේ හංගලාම දාන. ඒ තැගෙන් පිරී යා යුතුව තිබූ හිස්තන් හැමදාම හිස්ව තියන්නේ තීරණය කරලමයි.
0: ජීවිතේ එහෙම තමයි. දිනෙත්ම සමහර තැන්වලදී බලාපොරොත්තු ගොඩක් තියෙනවා. සමහර තැන්වලදී බලාපොරොත්තු බිඳ වැටෙනවා. එහෙම කියලා අපි ආයේ බලාපොරොත්තු එකතු කරගන්න නැතුව ඉන්නේ නැහැ. ජීවිතේ වෙනුවෙන් ආදරය වෙනුවෙන් බලාපොරොත්තු තියාගමු. හෙටත් රෑ 7ට අපි දෙන පුරුදු විදිහටම එනවා. ඔබත් එන්න, ගෙන් එන්න. පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. මම නිශාන්.
1: මං විශ්මි. ඔබට සුබ රාත්‍රියක්.

0: නවයයි විනාඩිය එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වන ප්‍රෝබයෝටික් ඔලිකොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ නැන්ග්‍රෝ 4 HMO. නැන්ග්‍රෝ හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: තායිලන් කියන්න සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තේට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-7777.
3: කැඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කවුද?
4: සෙන්ඩි, ආස්ට්‍රේලියා, මාෂි, විෂ්මි.
3: මට පාවයාව.
4: මං කියන්න ගියේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
3: අන්නා, කලින් කියන්නේ පැයි.
5: හඳයි රුවයි පදමට ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක. සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
3: අන්න, හවස දෙකට සතිය දවස්වල.
6: එන්න එන්න මේ පැත්තේ ලංසු තියන්න.
7: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
6: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
8: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
7: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
8: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 39.47 SMS කරන්න.
5: සියත ක්‍රේසි වෙන්දේසි. සිකුරාදා හවස පහට.
9: Powered by Bid to Win.
10: අමේ, මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
11: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
12: හරි හරි, අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
13: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
14: 5 වසර ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
15: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714-151-151 WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
16: රුපියල් 1000ක මූලික තැන්පතුවකින් අරඹන්න. වාර්ෂික පොලිසියට 4.5%, සඵල පොලිසියට 4.9%, සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් පෙන්ෂා ඉදරුම් ගිණුමක් අදම අරඹන්න. අමතන්න 13.99.
17: 2012 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්. 98.4
5: හම්බන්තොටට.
18: See you there.

0: ඉනාවෙන්න මෙන්න වෙලාව.
1: වැලිමිරිකලා
2: වතුර ගත්තා වගේ. එයා ඒ ඔක්කොම වතුර ගත්තේ කවුද?
1: හර්කියුලිස්.
2: වැලිමිරිකලා වතුර ගත්තේ ගෙවල් හදන්න වෙන්නේ.
1: මහසෝ.
2: ෆිල්ටරේට දාලා මහසෝ. මහසෝන වැහින්නේ දැන් මට.
1: නීල මහායෝදේ.
3: ගන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය
4: පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම බිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සම්බන්ධ

0: ඔන්න මේ මස 29 දක්වා අනගේ අවස්ථාවක් තියෙනවා. වෝක් චෝලස් සෑමදා ඔබ සමගයි.
1: පෙරඩුව ඇක්සියා ලීටරයකට කිලෝමීටර් 27කට වැඩි තුරක් සමග දිවයින පුරා පිහිටි යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ප්‍රදර්ශනාගාර හරහා දැන් මිලදී ගත හැක.
0: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන් ගානට අඩුවට රත්තරන් බ්‍රේස්ලට්.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් බ්‍රේස්ලට් එකක්.
0: කැරට් 22 රත්තරන් බ්‍රේස්ලට් එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්සු තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
1: Theater Crazy Vendesi Sikurada Havas Pahata
3: Powered by Bid to Win
0: Tatte menno ayayay kiyana sindu viral vela
4: duweka facebook ekata dannada
0: facebook itarak nevey man oy dennawa sita tv voice of family ekata register karanna
5: paule aadareth ekka oyage talent ekak lankawatama pennanna paule dennekta ekata sindu kiyanna sita tv tulin obata labena lokuma chance ekak
6: sita voice of family
5: register wenna nama gama vistara 0712 800 800 ට whatsapp

98.4 මෙගාවාට්ෂයට සියත FM

0: අඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් බුක් කරන්නේ නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ බුක් කරන්න. ඒ සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිස්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉතියේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. ආවිජි හිස්තනක් KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: Fiat Crazy Vendezi.
5: සිකුරාදාවස පහට සියතහන්න.
7: Powered by Bid to Win.
8: සැන්ඩි ඔයා මේ සාමාන්‍යයෙන් මේ කනත්තල් ගාවින් යන්නේ නැහැ නේද?
9: ඕ මම බයයි මකලා.
8: බයයි මේක තමයි මට දවසක් හොල්මන කම්බිලා කිව්වා.
9: "හේ මොනවද කිව්වේ?"
8: කනත්ත ගාවින් ඔයා යනකොට හොල්මන් කෑ ගහගෙන දුවනවලු. ඒ සද්දෙට ඔයා බය වුණා.
10: "ඩාඩං" ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
11: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: 98.4 ගම්

98.4 මැදවක්ෂයට සියත FM.

0: රාත්‍රී 10යි විනාඩි 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Nangro 4 HMO. Nangro. හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

රෑ 10යි කීතයයි සුබ රාත්‍රියක් සියලුම රසික රසිකාවියන්ට රෑ 10යි ගීතයයි කියන වැඩසටහනට අද මම තමයි ඇවිල්ලා ඉන්නේ. මම ඉපදුනේ ගංගොඩවිල කියන ග්‍රාමයේ. ඒක අඩියක් ශාල ග්‍රාමයක්. රත්නපිටිය, විජේරාම, දෙල්කඳ, නුගේගොඩ, කෝට්ටි මෙන්න මේ වගේ ප්‍රදේශයක තමයි මගේ උපතී සිද්ධ වෙන්නේ. මගේ දෙමව්පියෝ දෙදෙනා මාත ජීවිතුන් අතර නැහැ. මම පවුලේ වැඩිමලා. මට නංගිලා දෙන්නෙකුයි මල්ලිලා තුන්දෙනෙකුයි ඉන්නවා. මම මගේ මූලික අධ්‍යාපන මම ලැබුවේ නුගේගොඩ ශ්‍රී දේවත මහාවිද්‍යාලයේ. මගේ අධ්‍යාපන භූමිය උනේ ශ්‍රී රේත මහාවිද්‍යාලයත්. ඒ වගේම මං ඊට පස්සේ ඒ භූමියට නුදුරෙන් තියෙන සුබද්දාරාම අධ්‍යාපන පීඨයටත් ගියා මම නවරත්න ගමගේ. මම තෝරගත්ත 10 වෙනි ගීතය තමයි ඔබේ රම්ය සඳගෙන කියන ගීතය. මේක මාචාර්ය සුනිල් ආරියරත්නගේ ගීතයක්, පද රචනය. සංගීතවේදී එච්.එම්. ජයවර්ධනගේ සංගීතයෙන් තමයි මේක හැඩගන්නුනේ. මේකට මම ගොඩක් කැමතියි. මගේ පෞද්ගලික කැමැත්තක් තියෙන ප්‍රේමය පිළිබඳ හිත තුල ඇති කරන නිකන් ආందోලනාත්මක ස්වභාවය. ඒක හරි මේ යෞවන කාලේදී මේ ගීතය මට අහනකොට මේ ගීතේ පුරා මට දැනුනේ ඇත්තම මේ ප්‍රේමයක තියෙන අසිරිය තරහ විදිහට හැංගීම් ධාරාවන් කොහොමද අපි හිත තුල වඩාත්ම සුන්දරව ඇති කරන්නේ කියලා. ඉතින් මේ ගීතයේ මට විශේෂ බලපෑමක් කරපු ගීතයක් කියලා කියන්න පුළුවන්. මොකද ඒ කාලේ මට මතකයි මේ ආදරය පිළිබඳ ගොඩාක් දේශන දෙන කාලයක් මාචාර්ය සුචිත ගම්ලත් මේ ආදරය ගැන කතා කරනකොට ඔහු මේ ගීතය තෝරගෙන තර අවස්ථාවකදී අගනුවර තියෙන මේ මහජන පුස්තකාලේ මේ ගීතයේ පිළිබඳ සහ ප්‍රේමය පිළිබඳ ඔහු වඩාත් නිර්වචනය කරා. මේක ප්‍රේමය හටගන්නේ යම් කිසි ආකාරයක නෙළුම්බලක තියෙන මඩෙන් නොතරවි හටගන්න වගේ මේ ප්‍රේමය එන විදිය මේ භාවය ගැන මෙතුමා අතන විග්‍රහ කරා. ඉතින් අපිට අතීත කාලේ අපේ අත්දැකීම් දෙක මේ ගීතය ගොඩක් මට ගොඩක් දැනෙන ගීතයක්.

ඔබ මට විවර කළ හිගේ. දැන් මගේ අතීතය ඔබයි, මගේ වර්තමානය ඔබයි, මගේ උත්තරීතර අනාගතයද ඔබයි.

0: විමසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
1: මම දොරගත්තා මගේ නවයෙනි ගීතයේ හැටියට සුඳුරලුවට මල් වැහැලා කියන ගීතය. මේ ගීතේ මට ගොඩක් දුරට මගේ ලොකු මතකයක් එන්නේ මේ ජෝතිපාලගේ කටහඬ සහ සුජාතා අත්තනායකගේ කටහඬ භාවිතා කළ තියෙන විදිය මට යම්කිසි ආකාරයක ලොකු මතකයක් එනවා. මොකද මේ ගීත නිර්මාණය වෙලා තියෙන ආකාරය බැලුවොත් මම නිර්මාණය කරන්න ගීත හදනකොට මට ලොකු බලපෑම කරා මේ ගීතවල තියෙන යම්කිසි ආකාරයක පද රචනාව සහ සංගීත ආකෘති. මේක යම්කිසි ආකාරයක මේ සුංගාරාත්මක මනෝභාවයන් ඇත්තට මේ ගීතයේ තියෙනවා. ඉතින් මේකට ගොඩක් දුරට හේතුව තමයි ආදරය කියන දේ පිළිබඳ තියෙන සුංගාරය, දැනෙන භාවය. මේ ගීතය තුළ මට ලොකු මතකයක් එනවා. මොකද මේ ගීත චිත්‍රපටය තුළ නිරූපණය වෙන අවස්ථාවේදී අපිට ලොකු බලපෑමක් කරනවා අපේ ජීවිතයට. අපි හිතනවා අපිට ඒ චරිත වෙන්න බැරිද කියලා. අන්න ඒ වගේ එක මතකයක් මට මේ ගීතේ පුරා දැනෙනවා.
0: අංක 9.

0: ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
1: වලාකුළු පෙලින් බසින කියන ගීතය මේකේ ගීපද රචනා කරේ වෛද්‍ය අසනා ධම්මික බණ්ඩාර. මම සංගීතවත් කරේ. මේ ගීතය මට කවදාකවත් අමතක කරන්න බැරි ගීතයක්. මොකද මම දෙල්කඳ පරිසරය මං ඉස්සල කිව්වේ මං හැදි වැඩුණේ පරිසරයේ අම්මලයි තාත්තලයි ගෙදර තමයි මම විහාරට පත්තල හිටි. ඒතර ඒ කාලේ මගේ අරමුණ මම වෙනත් අරමුණකට පිහිටලා හිටියේ. ඒ කියන්නේ මම විදේශ රටකට යනවා කියලා. නමුත් මේ ගීතය ලියපු මගේ හිත මිත්‍රයා වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ අපේ ගෙදරට ඇවිල්ලා ඔහු ගීත ගණනාවක් මට දුන්නා. ඒකේ එක ගීතයක් තමයි සුවඳමල් කියන ගීතය, අනිත් එක ගානතෙල් සඳුන් කියන ගීතේ. මං හිතන්නේ මගේ අරමුණ වෙනස් වුණ මතකයක් තමයි මේ ගීතේ තියෙන්නේ. මොකද මේ ගීත දෙකින් පස්සේ මාව නවරත්න කමගේ කියන නම මේ මාධ්‍ය තුල ප්‍රචාර වෙන්න පටන් ගත්තා. ඒතර මට ඕස්ට්‍රේලියාවල යන්න සියලුම මගේ ලීකිවිල හදාගෙන හිටියේ මොහොතක්. මේ ගීතය අර ගීත දෙකින් පස්සේ වලාකුළු පෙලින් කියන ගීතය මට ලැබුණාන් පස්සේ මගේ සම්පූර්ණම අර විදේශ ගමනට තියෙන ආදරේ ඇල්ම නැති වෙලා ගියා. ඊට පස්සේ මම නැවතත් වැටුණා මේ සංගීත ශිෂ්‍යයට මම වැඩ කරන්න ඕනේ කියලා. මොකද මම නාට්‍ය සංගීතය තුළ බොහෝ පරම්පරාවන් සමග සරත් චන්ද්‍රයන්, සෝමලදා සුභසිංහ, ප්‍රසන්නජිත් අපේසූරිය විවිධ නාට්‍යකරුවන් සමග වැඩ කරපු හින්දා මට ඒ අරමුණ තෘප්තිමත් වින්දා මම මේ ගීත නිර්මාණය කරන්න මගේ ආසාවක් තිබුණේ නැහැ. නමුත් මේ අසනාත්ගේ පෙළඹීම නිසා අර ගීත දෙකෙන් මගේ සම්පූර්ණ ජීවිතය වෙනස් කරා. ඒ කියන්නේ මාව නිකන් නාට්‍ය කරපු හිටින් මට මාධ්‍ය තුළ වටිනාකමක් ලැබුණා. මේ වටිනාකමත් එක්ක අර මගේ විදේශ රටේ ගමන් යාම පිළිබඳ තියෙන අදහස මගෙන් ඉවත් වෙලා ගියා මනසින්. ඉතින් මේක මගේ ජීවිතේ සදාකාල මතකයක්.
0: අංක

0: ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
1: මින්ද දෙහිසර කියන ගීතය තමයි හත්වෙනි හැටියට මම තෝරගත්තේ. මේක මගේ කුඩා කාලේ මට මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියනකොට වචනේ මගේ හිතට ආවේ ඒ කාලේ මගේ කුඩා අවදී මනසට ආවේ මේ කන්ද කපා පායන් පුන්සඳ කියලා ගොහ මගේ තුමේ මේ ගැබිනි මවක්ගේ පස්සේ ඇති වෙන මේ දරු ප්‍රසිතියක් වගේ පිළිබඳ එකක් තමයි ළමේ කටගන්න එකක් නේද මේ කන්ද කපා පා යාපන් පුන්සඳ කියලා මගේ හිතට කුඩා කාලේ වැටුනේ. ඉතින් අර අපි කුඩා කාලේ මේ ගොන්න දිටට සවන් දීම තුල අපි මේ එකෙක් ගීතවල අර්ථ අපිට ඕන විදිහට අපි හිතන්න පටන් ගන්නවා. අපිට ඕන අපේ ජීවිතයට සම්බන්ධ කරලා බලනවා සමහර අපිට ඒවයි යම්කිසි ආකාරයක දැනුමකුත් නැහැ. නමුත් රසයක් ඇතිවිලා තියෙන මොහොතක තමයි මේ ගීතයේ මගේ හිතට මොනවාම් ආකාරයෙන්ද කියලා නිකන්

විස්තරේ මේ ගීතයේ අර්ථය මේකයි, සංකේතාර්ථයන් මේකයි, මේකේ පද එකින් එකට අරගෙන අපි ලිව්ව ලිපියට පිළිතුරු ලිපියක් ඒකෙම අනිත් පැත්තේ ඔහු ලියලා එවුවා. එතකොට මට මේ කවදාකවත් අමතක කරන්න බෑ. මොකද අපිට හිතාගන්න බැරි ගීත රචකයෙක් අපේ තියෙන අනවබෝධයට එක රසිකත්වයට යම් කිසි කරපු ගෞරවයක්. එදැන් පස්සේ මගේ ජීවිතයේ මේ සාහිත්‍ය පිළිබඳ තියෙන ආශාව වැඩි වුණා. පොතපත කියවන්න ඒ වගේ දේවල් මගේ හිත තුළ විශේෂම ගීතය කවිය පිළිබඳ ගොඩාක් මට රසයක් ඇති කරගන්න හම්බුණා මේ පිළිතුරු ලිපියේ.

0: 8.4න් හම්බන් තොටට සීයත රැදායයි කීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේති නවරත්න කමකේ.
2: මම ඊළඟට තෝරගත්ත ගීතයක් තමයි සිකුරුලියා කියන ගීතය. මේ ගීතය මම දැන් තෝරගන්න හේතුවක් තියෙනවා. මොකද බිල්ටන් පෙරනා මහත්මයාගේ කටහඬට මගේ උඩා කාලේ ඉඳන් මුදුම කැමැත්ත තියෙනවා. මං එයාගේ ඔය තියෙන ඉස්සර ගීතයක් මට හොඳට මතකයි. කවද

මං ඉස්සර මිල්ටන් පෙරේරා මහත්මයාගේ කටහඬ අනුකරණය කරලා ගීත ගායනා කරනවා. මට ලොකු හැකියාවක් තියෙනවා ගීත ගායනා කරන්න විවිධ ගායක ගායිකාවන්ගේ. ගායිකාවන්ගේ මට හැඩයක් ගන්න පුළුවන්. මම ඒක තව විස්තර කරොත් මොකද ඒ භාවිතාව තමයි මම අද සංගීත ක්ෂේත්‍රයේ භාවිතා කරන්නේ. ඒ මම කුඩා කාලේ අර මම ඒකයි කිව්වේ මේ මට අන්දමාන්නේ මාගේ රූපයින්දමති මහත්මිය මේ මෙගෙන විවිධ අයගේ මට ගීත ලැබුණාන් පස්සේ මට ඒකලේ කටහඬ භාවිතා කර මේක මගේ හිත තුල ගොඩක් දුරට රැවදුන්නා. ඉතින් මම අද තේරුම් ගන්න යතේ අමතක කොච්චර අමතක වෙන්නේ නැද්ද කිව්වොත් මේ අද ගීතයක් දුන්නාම ප්‍රකාශ කරන විදිය ගායක ක්ලවුල ඩිරෙක්ට් මියුසික් ඩිරෙක්ට් කරනකොට කටහඬ යොදාගන්න විදිහෙන්නේ මට ඒ අතීත තියෙන අභ්‍යාස ගුණයෙන් කියලා තේරෙනවා. හැබැයි ඔස්සේ මම එයාගේ කටහඬ ගවේෂණය කරා මම එක්තරා විදිහට මිල්ටන් පෙරේරාට මම පුදුම ආසාවක් තියෙනවා. මේකේ මට දැනෙන දේ තමයි මම සංගීතඥයෙක් හැටියට ක්ලරන්ස් විජේවර්ධන කොහොමද මේ කටහඬ මේ තරම් පාවිච්චි කරේ කියන එක මට තියෙන එක්තරා විදිහට සංගීතයේ ගැටලුවක් වගේ මට දැනෙනවා. මොකද දැන් මේ වගේ කෙනෙක් මේ වගේ චිත්‍රපටියක සුකුලියා වගේ චිත්‍රපටිය අරගෙන අර කටහඬේ හැඩගත්තු විදිය දැන් මං ඉස්සෙල්ලා කිව්ව ගීතයේ තියෙන විදිය තමයි වෙනම විදියට වචන වලට හැඩයක් අරන් දීලා දින්නේ. එතකොට මේක සිකුරු

0: මෙන්න මේ කටහඬ අරංගිය රේන්ජ් එක මේ ක්ලරන්ස් විජයවර්ධන අරංගිය කටහඬේ තියෙන වර්ණය මම හරියට බැලුවොත් මගේ ගීතවල ඒව නිකන් මම වැඩ කරනකොට මේ වගේ ආභාෂය මට තිබුණා කියන එක මට කවදාකවත් අමතක වෙන්නේ
1: නැහැ. අංක 6

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM රැඳායයි ගීතායයි
1: අත සඳුරු මුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ
2: මාචර සරච්ඡන්දයන් මව බාගඩුතුරාවගේ නාට්‍යයෙන් පස්සේ මව සම්බන්ධ කරගන්නවා මනමේ සඳහා පූණියම් ගෙදරට එන්නේ කොහොම මව මනමේ නාට්‍ය තෝරගන්නවා ඊළඟට කිසිම සම්බන්ධයක් නැතුව එමත් කියනවා සිංහබාහු නාට්‍ය ගීත පූණු වෙන්න කියලා. එතකොට සිංහබාහු නාට්‍යයට මම සම්බන්ධ වෙනවා කියලා මට හිතාගන්නත් බැයි. මම ඒ කාලේ මගේ ලොකු පුතා හම්බ වෙන්න ඉන්න කාලේ මට වුණා ප්‍රීතිත් එක්ක ගිහිල්ලා මේ නාට්‍ය මේ ගීත ඩිංග අසවන්න. ඒක මට ලොකු ආසාවක් ඇති වුණා මේ සිංහබාහු පිළිබඳ ඒකේ තියෙන පුතු සෙනෙහස ඔය විදිහට තියෙන කියන එක මම කලින් බල්ල තියෙන හින්දා මට හිතුණා මේක නාට්‍ය පෙන්වන්න. මම බිරිඳත් එක්ක මේ නාට්‍ය බලන්න ගියා. එතකොට මම ගියේ මේක බලන්න. මම බිරිඳත් එක්ක මේක බලන්න ලයල්වෙන්ට් එකේ ටිකට්ස් අරගෙන මම යන්න හදනකොටම ධනපාල කියලා ඉන්නවා ඒකේ ස්ටේජ් මැනේජර් හිටියේ. ධනපාල අයියා ඉඳන් මම දැකලකෝ ඇයි ඇඳගන්න නැත්තේ කියලා. මං කිව්වා අයියේ මම මේ නෑ නෑ නෑ නෑ මේ අර බලන් ඉන්නවා මේ මැඩම් බලන් ඉන්නවා ඩොක්ටර් බලන් ඉන්නවා ඇඳගන්න කියලා කිව්වා. මං ඒ වෙලාවෙම කිව්වා ප්‍රීතිට මේ ඔයා මේ නාට්‍ය බලන්න මට මේ නාට්‍ය සිං කරන්න එන්න කියනවා කියලා. මං ඒ වෙලාවෙම ගිහිල්ලා ඇඳගත්තා. මේ මට ගීත ඔක්කොම මතකයි. නමුත් යනේන අභිනය මට පිළිවඳ මතකයක් නෑ. මම ඒ තරම් මාව මාචර සරච්ඡන්දය මාව පාපිලමද ලොකු විශ්වාසයක් තිබුණා එයාට සහ මෙයාගේ බිරිඳ වෙන ලයිතර සරච්ඡන්ද මැතිනියට. මේක මෙයා කරන කෙනෙක් කියලා. දැන් මං ආවේ නාට්‍ය බලන්න. මට ඇත්තටම නාට්‍ය සින්දු කීමේ ආශාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ මේ නාට්‍ය අන්තිර මම ගායනා කරන්න පටන් ගත්තා. මාව ගායක කැටියට එතුමා දැන් එතුමට කවදාකවත් ඒක අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ දවස් දෙකකට සුමාන්ට කලින් නාට්‍ය නැවතත් ගාල්ලි දර්ශනයක් තිබුණා. ගාල්ලි දර්ශනයක් තිනකොට මගේ වයිෆ්ට මේ පුතා හම්බ වෙන්න කාසල් එකේ නැවතුවා. අවතල ඉන්නකොට මම උදේ ගියන් පස්සේ උදේම දරුවා හම්බ වෙනවා කියන අදහසින් හිටියේ. සින්ටෝ කියන ඉන්ජෙක්ෂන් එක තියෙන්නේ. ඉතින් ඉන්ජෙක්ෂන් එක ගහලා තිබුණේ. මම ඒත් කල්පනා කරා දැන් මට නාට්‍යයට යන්න හම්බ වෙන්නේ නැහැ නේද කියලා. ඊට පස්සේ මේ මම ප්‍රීතිනම් කෝ නාට්‍යයට යන්න ඒක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. දැන් මම නාට්‍යයට යන්න එපා. මම ගාල්ලට ගියා බස් එකේ නාට්‍ය යන බස් එකේ. මගේ හිත තිබුණේ තාමත්ම බොහොම මේ හරිම අභූත විදියට මගේ හිතේ මනසේ හැඟීම් ගොඩනැගිලා තිබුණේ දැන් මේ දරුවෙක් මේ උදේ හම්බෙන්න පුළුවන් මම මේ නාට්‍යයට යනවා නේද කියලා. නමුත් දැන් නාට්‍යයට ගියන් පස්සේ මම පට දැනෙන්නේ සිංහභාවිකේ ගීත. දැස මම රෑ එනකොට මට පිස්සු වගේ කියන මට නිකන් මේක දරා ගන්න බෑ. එතකොට පුතා හම්බෙලා තිබුණේ නැහැ. ඊට පහුවෙන්ද යනකොට ඊට පහුවෙන්ද මම ගෙදර ගියන් පස්සේ අම්මෙන් හැම අම්මේ මොකද තාත්තගේ නම්ම කෝ නැහැ අද උදේ ඉන්ජෙක්ෂන් එක ගැහුවා ඒනට හම්බුන්නේ නැහැ. අද දවල් කියන්න බෑ කියලා. මං ඒ නාට්‍ය බස්සින් ආවිල්ලා මං බහිනකොට තුනට එතනදී මං එහෙමම නිදිය ගත්තා. ඇඳුම් මාරු කරෙත් නැහැ මොකද මට කම්පරේට. මං ඊට පස්සේ එහෙමම උදේ නැගිටලා ගියා හොස්පිටල් එකට. එනකොටත් එයාට දරුවා හම්බෙලා තිබුණේ නැහැ. ඊමත් මෙතස්ස බව තවත් මට බයයි. මම දවල් එතන තියෙන කෝට්ටේ තියෙන පුස්තකාලයට එළව මං කාලේ ගිහුවා. කාලේ ගිහලා දවල් වෙනකොට මගේ බුද්ධිත පුතා ඉපදුණා. ඉතින් සිංහබාහු නාට්‍යයේ ඒ හැඟීම මට පුදුම විදියට දාදත් ඒ දරු සෙනෙහසේ කියන එකේ තියෙන ඇතිකරු මෙවෙත කවදා

0: ගීතායයි.
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදි නවරත්න කමකේ.
2: ඊළඟට තෝරගත්ත ගීතය සත් සමුද්‍ර කියන ගීතය. සෝමදාස ඇලියුටිගේ මහත්මයක සංගීතය නිර්මාණය කරපු භාගම්සේකරෙන් ලිව්ව අමරදේව සර් ගායනා කරපු ගීතය. මේක මට අමතක කරන්න බැරි මගේ ගවේෂණයක් තියෙනවා. විශේෂයෙන්ම නාට්‍ය සංගීතය තමයි මගේ මේ නාට්‍යවල තියෙන සහය වැඩ කිරීම ඉඳන් තමයි මගේ මේ සංගීතය ගොඩක් දුර නාට්‍ය සංගීතකරුවෙක් හැටියට මාව සමාජයට ගත වුණේ. ඉතින් මේ එකට මූලික හේතුව තමයි සෝමදාස ඇල්විරිගල කියන සංගීතඥයාට මම පුදුම කැමැත්තක් මගේ තියෙනවා. මොකද ඔහු කටහඬ භාවිතා කරපු විදිහ මට ගොඩාක්ම ආසයි. මොකද මම නාට්‍ය සංගීතයේ වැඩ කටයුතු කරනකොට මම එක්තරා විදිහට හිතූ කාරණාවක් තමයි කොහොමද සෝමදාස ඇල්විරිගල වගේ සංගීතඥයෙක් මුදු පුත්තු වගේ නාට්‍යයක සංගීතවත් කරලා කොහොමද සත් සමුද්‍ර වගේ කියන චිත්‍රපටයක අපිට හිතාගන්න බැරි විදිහට විශාල ගායක කණ්ඩායමක් මේ චිත්‍රපටියට දායක කරගත්තේ කියන එක. විශේෂයෙන්ම මම දකින්න දෙයක් තමයි නාට්‍ය සංගීතයේ තියෙන කටහඬ ඔහු තිරයට භාවිතා කරා. ඒ කියන්නේ සත් සමුද්‍ර කියන චිත්‍රපටියට. මම දවසක් ගුවන් සංස්ථාවේදී ඔහුගේ වැඩසටහනට මම සම්බන්ධ වුණා. ඔහු වැඩසටහන් නිෂ්පාදන අධ්‍යක්ෂකවරයා කැටියට ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවේ වැඩ කරන කාලේ මම ඔහුගේ වැඩසටහනකට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා ඇවිල්ලා ඔහුගේ වැඩසටහනේ මම ගීත ගායනා කළා. මම කරේ කෝරස් එකට ගායනා කරේ. එතකොට මම කෝරස් එකට ගායනා කරන් පස්සේ මම හෙව සර් මට කියන්නකෝ මේ ඔබතුමා නාට්‍ය සංගීතයේ තියෙන කෝරස් එක කොහොමද යොදාගත්තේ මේ චිත්‍රපටයට කියලා. එතකොට එයා ඉඳන් කිව්වා දැන් ඔයා ඔය කරේ වැඩේ තියෙන්නේ. ওই කෝරස් එකක් වගේ දෙයක නාට්‍යයක යොදාගන්නේ නැතුව චිත්‍රපටිය කොහොමත් වැඩ කරන්න බෑ කියලා. එතකොට ඔයා නවරත්න ගමගේ නේද කියලා මම හෙව මං කෝ ඔව් කියලා. මංගෝස මම නාට්‍ය සංගීතය මම ඒක දන්නවා කියලා කිව්වා. ඒ නාට්‍ය වලින් තමයි මේ රටේ සංගීතකරුවෝ නිර්මාණකරුවන් බිහිවෙලා තියෙන්නේ. ඒකෙන් ඔයාටත් යම්කිසි ආකාරයක ගමනක් යන්න පුළුවන්. හිතුවොත් මේ නාට්‍ය සංගීත තුල තමයි ශාල භාවිතාවක් තියෙන්නේ කියන එක මට කිව්වා. ඉතින් මට අද තේරෙනවා ඒක මට අමතක කරන්න බෑ. ඒ කිව්ව අපූර්ව අදහස අද මගේ ජීවිතේ යම්කිසි ආකාරයකට නවත් දිනාගෙන තියෙනවා නම් ඒ ගුරුහරකම මගේ හිතේ තදින්ම හිතට දැනුණා.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේති නවරත්න කමකේ.
2: මේ ගීතය එක්කම ගීත ගන්නාවක් තියෙනවා. කැලෑ කපා, වල්ලු දුරා ගොයන් කපා, ගමට එන්න රන්මාවත මැදින් තනා, ට්‍රැක්ටරේ පෙරලි පෙරලි පස්ස අතරින් පාවී පාවී මේ එන්නේ, හෙට උපදින පුංචි පුතේ. මේ ගීත ඔක්කොම වගා සංග්‍රාමයේ කාලේ අපි ඉතාමත් කුඩා කාලේ පාම් පෝලිං වල තමයි අපි ගී. මම මේ ළඟදී පෙරේ දවස් මේ දෙයට දවස් දෙක තුනක් මගේ හේමන්තගම කියලා මිත්‍රයෙක් කතානොට යනකොට අපි ඉස්සල මචං අපි මේ මතකද වාට චිත්‍රපටිය බලවිල්ල රෑ කෑමට ගියාම අපි කතා වුණා අපි රසිකත්වයේ ගොඩනැගුණේ කොහොමද මෙන්න මේ දුෂ්කර තැන්වල වාට මතක නැද්ද කියලා. එතකොට මම මේ ගීත ගායනා කරලා යාට කිව්වා මෙන්න මෙහෙම මේ ගීත වාට මතකද කියලා. එතකොට මට මතකයි පාම් පෝලිං වල හිටී. නමුත් පාම් පෝලි මේ අපි අද ඉන්නේ නැද්ද කවුරුකත් පාම් පෝලිං වල නැහැ. එතකොට අපි පාම් පෝලි මේ උදේ පාන්දර පාටතර ගිහිල්ලා ඒත් අමු පාම් ඒ වර්ගන එන්න ඕනේ සීනි ගන්න කාඩ් එකට යන්න ඕනේ. එතකොට මේවා තම දුෂ්කර කාලයක් අපේ ළමා මනසට. හැබැයි මේ ගීත වලින් මේ ගීත අමතක කරන්න බැරි හේතුවක් මට දැනෙන්නේ මේ ගීත අහපු අය සහ මේ ගීත වලින් රසිකත්වය අරගත්ත අය පිටරටවල මට හම්බ වෙනවා. ඒකල හැම දෙයක් කියන එකක් තමයි මේ ගීත අපි ඇහුවේ නැත්නම් අපේ ජීවිතවල තියෙන ශක්තිය, ජීවිතවල තියෙන අපේ දැක්මවල අපිට ලැබෙන්නේ නැහැ නේද කියන එක. ඒ කියන්නේ පීඩාවක් වගේ තියෙන කාලෙක විශේෂයෙන්ම දරුණු පීඩාවන් තියෙන සමාජ ආර්ථික පීඩාවන් තියෙන කාලේ අපි ගෙවල් වලට වද කරේ නැහැ. වද කරන්න නොවන හේතුව තමයි මේ ගීත වලින් ලැබුණ එක්තරා විදිහට සාමූහික ගුණය. ඒතර ගෙදරට ගියාම ගෙදර ඇත්තටම කනබුණේක පොදු තිබුණේ අගහිකම්. පොදු සමාජයේ ඒ කාලේ වගා සංග්‍රාම කියන එක 70 ගණන් වල ඇවිල්ලා මේකට ශ්‍රම බලකායක් හදාගෙන යනකොට අපි තේරුම් ගන්න ඕන එකක් තමයි දේශපාලන අරමුණුයි කලාවේ අරමුණු ගත්තාම අපේ රටේ දේශපාලන අරමුණු කියන එක උඩ ගිය හැම දෙයක්ම අසාර්ථක වෙලා තියෙනවා. නමුත් මේ හිතට එකඟව කරපු නිර්මාණවල තියෙන ගුණය අපේ සදාකල් අපේ ජීවිතේ විශාල දැක්මක් ඇති කරලා තියෙනවා. මේ ගීතවල තියෙන නාදමේ ගුණය මගේ ජීවිතේ එක්තරා විදිහට අපූර්ව ශක්තියක් ඇති කරලා තියෙනවා. මට ඒ කවදාකවත් අමතක කරන්න

0: ගීතායයි.
1: අද සොඳුරු මුණගැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මීළඟට තෝරගත්ත ගීතය මගේ ජීවිතයේ මේ ඉතාමත්ම හිතාගන්න පෙරි ගමනක වෙනස් කරපු ගීතයක්. මිහි මඩලේ අඳුරු කුසේ දියුල්පත අම්මා කියන ගීතය. මේ ගීතය මට ඇහුණ කාලේ ඉඳන් අම්මා පිළිබඳ තියෙන්නේ මහා අපූරු උඩා කාලේ. කියන්නේ රණ්ඩු කරලා අර ගෙවල් වලින් යන කාලයක් තියෙන මුරණ්ඩු කාලයක් කියලා. නමුත් මේක ගුවන් විදුලියෙන් ඇවිල්ලා මගේ හිතේ මව පිළිබඳ තියෙන ආදරේ හරිම උතුම් විදිහට තිබුණා. එතකොට නමුත් අපි දඩම්බරයි, කියන්නේ අපි යාළු මිත්‍රත් එක්ක එළියට යනවා, හැසිරෙනවා, රණ්ඩු වෙනවා, ගෙවල් වලින් උතුම් ළමා කාලයක් තිබුණේ, චිත්‍රපටි බලන්න යනවා. දවසක් අම්මත් එක්ක මං රණ්ඩු වෙලා කියලා කියන්නේ අර හිත වේදනාවට පත් වුණාම කොහෙට හරි දුව යනවා. ගෙදරට එන්නේ නැහැ, මං ගෙදරින් යනවා කියන එක කියනවා. ඒ කාලේක අර නිදහස ළමා මනස තුළ තිබුණු දෙයක් වගේ කියලා දැන්න. මොකද ඔය අපි මඩොල් දුව වගේ ඊට පස්සේ කියවනකොට නව කතා, ඔය ළමා කතා, රහස් පරික්ෂේ කතා වලට තියෙනවා මේ ගෙවල් වලින් එළියට ගිහිල්ලා මෙහෙම දේවල් කරන්න පුළුවන්, ඔය වගේ නිකන් වීර මනස තුළ ඇති වෙනවා. ඉතින් මේ කාලේ මම මෙහෙම රණ්ඩු වෙලා ඉන්නකොට මගේ අකිතුරු සිතුවිල්ල අකිතුරු දෙයකට තමයි මමත් එක රණ්ඩු වුණත් එළියට බැස්ස. හැබැයි මතක තියාන්න අද වගේ නෙමෙයි, ඒ කාලේ අපිට තියෙනවා තව රැකවල් තියෙන තැන්. මං ගියේ පුංචම්මයි ගෙදරට. එතකොට අපේ ගෙදර ඉඳන් රණ්ඩු වෙලා මං අඩාගෙන ගියේ පුංචම්මට දුක කිය. යනකොට රේඩියෝ මේ ගීතේ මට ඇහුණා. මේ ගීතේ මේ මඩලිය අඳුරු විසින් ගීතේ මට ඇහුණා. අහුනේදී මම එමත් අඬාගෙන අපේ ගෙදරට ආවා. ඇවිල්ලා අම්මා බදාගෙන ඇඬුවා. අම්මත් ඇඬුවා. මේක ඉතින් මගේ දැන් අර එළියට බහලා යන ගමන කොයි සමහරලාට එතන පිළිසරණක් නැතුණා නම් කොහරි යන්නත් පුළුවන්. එහෙම වෙනවනේ ජීවිතවල. ඉතින් මං කියන්නේ මේක මට හැමදෙස්සෙම මතක් වෙනවා මේ ගීතේ කොච්චර ප්‍රබලද කියලා, මම මගේ හිතට කොච්චර සම්බන්ධ කරාද කියලා.

0: ශක්තිදායයි.
1: අද සඳුරුමුණ කැසීම ප්‍රවීණ සංගීතවේදී නවරත්න කමකේ.
2: මේ ගීත දෙක මගේ පෙම්හසුන් වල ගොඩක්ම දැවටුණු ගීතයක් වුණා. මොකද මගේ විවාහට පත්වෙන බිරිඳ ප්‍රීතිට එයා හිටියේ ඈත උසස් අධ්‍යාපනය සඳහා. අපේ නෑදෑගේ ගීතියන් පස්සේ අපේ ආදර සම්බන්ධයක් ඇති වුණා. ඊට පස්සේ ඈගේ උසස් අධ්‍යාපනය දෙදරලා ගිහිල්ලා, ඒ කියන්නේ ඒ විභාගය අසමත් වෙලා ඈ නැවතත් එයාට ගමට යන්න සිද්ධ වුණා. එතකොට මම ඈට ලියුම් පෙම්පත් වලින් තමයි මේ අපේ අදහස් ප්‍රකට කරේ, ගොඩක් ලියුම් ලිවීමෙන්. එතකොට මං අර අත්විඳා වූ පොඩි කාලේ ඉඳන් අත්විඳා වූ ගීත දැන් මම හරියට බැලුවොත් මේ අද මුළු වැඩසටහන පුරා මම ප්‍රකාශ කරේ මගේ ජීවිතේට මේවා කලාත්මක ජීවිතයට සම්බන්ධ නෙවෙයි, මගේ ආධ්‍යාත්මික ජීවිතයටයි. මට මේක මම කොහොමද මේවා ගොඩනගගෙන මගේ ජීවිතයට ඇතුළු කරගත්තේ කියන එක මේක නොදුනත් මේ කතාබහ තුළ මටම තේරෙනවා. මේ ගීත මං එයාට මම මතකයිලුව ඔබෙන් තොර ලෝකයක් කියන ගීතෙත් මල් පෙම්පතක ලියලා තියෙනවා. මලක් වෙලා ඔබ පිපෙන්න කියන ගීතෙත් ලියලා තියෙනවා. එතකොට අද මට හිතෙනකොට මොනා වුණත් ඒ පදවැල්වල තියෙන අරුත් වලින් බැවුණු ප්‍රේමේ තියෙන දේවල් විශාල බැඳීමකට අද ඇති කරලා අපි අර බොනද කියලා කතා කරාට මොනයම් ආකාරයකට ඒව අකුරුවැල්වල දැවිටලා නැවතත් ඒව මගේ පිටපතක් බවට පත් කරලා මම ලිව්ව වගේ ඒව ලිවීම තුළ අපි තුළ යම්කිසි ආකාරයක නොබිඳින්නා වූ බැම්මක් මේවෙන් ඇති කරා. ඒක ඇති කරලා තියෙන්නේ මේ භාෂාවෙම තියෙන රටාවේ කවි වලින් සින්දු වලින් අදහස් ලිවීමේ. ඉතින් මේ මලක් වෙලා ඔබ පිපෙන කියන ගීතය මගේ ජීවිතයේ යම්කිසි ආකාරයක ලොකු ආදර බැඳීමකට යම්කිසි ආකාරයක හැඟීමක් ඇති කරපු ගීතයක්.

0: රාත්‍රිය 11යි විනාඩි 7යි
1: වේලාව ඔබ වෙත ගෙනාවේ
2: ප්‍රතිශක්තිකරණයට සහාය වෙන ප්‍රොබයොටික් ඔලිගොසැකරයිඩ් සහ වයස අවුරුදු 3ත් 5ත් අතර දරුවන්ගේ සාමාන්‍ය වර්ධනයට උපකාරී වන අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ සහිත විද්‍යාත්මකව සැකසූ Mangrove 4 HMO Mangrove හෙට දිනන පෝෂණය මිල රුපියල් 2700යි.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 111 377. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
1: කඩපත කඩපත මට කියන්න, මේ ලෝකේ ඉන්න ලස්සනම ගෑන ළමයා කවුද?
2: සෙන්ඩි, ආස්ටෝවිල්, මාර්ෂි, විෂ්මි.
1: මට පාවයාව.
2: මං කියන්නගේ ඒ කාටවත් වැඩියෙන් ඔයයි කියලයි සුදු කොච්චියෝ.
1: අන්නා, කලින් කියන්නේ පැයි.
3: හඳයි රුවයි පදමත ගැලපෙන සුදු කොච්චිගේ රේඩියෝ ෂෝ එක
4: සියත හොට් ඇන් ස්පයිසි විත් සුදු කොච්චි.
1: අහන්න, හවස දෙකට සතිය දවස්වල.
5: එන්න එන්න මේ පැත්තේ ලංසුතියන්න.
6: රුපියල් 150,000ක් වටින කැරට් 22 සුපිරිසිදු රත්තරණින් හදපු බ්‍රේස්ලට් එකක් මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්.
5: ගන්න ගන්න මේ බ්‍රේස්ලට් හොඳද බලන්න.
7: ස්වර්ණමහල් ජුවලර්ස් එකෙන් ලැබෙන නිසා වගකීමයි විශ්වාසය වැඩි.
6: අඩුම ගානට මේ බ්‍රේස්ලට් එක ඔයාගේ කරගන්න. දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න.
7: ආරීචි හෙස්තනත් KW කියලා ටයිප් කරලා 3947 SMS කරන්න.
3: සියත ක්‍රේසි වෙන්දේසි සිකුරාදා හවස 5ට
8: powered by bid to win.

0: මේ දෙකක් දාගෙන එන්නද?
1: ඇයි කන් දෙක පුරවලා කන්නද?
0: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
1: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
2: නෑ සුනා සේවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
0: නෑනේ අරේ වා සින්දු සිවත.
2: ගියක් සැපයි දවලේ.
3: එකම ආටිස්ට්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: textiles.
1: කාලෙට තාලෙට ගැලපෙන ඩිසයින් එක මෙන්න මේ පාර ක්‍රේසි වෙන්දේසියෙන්. ගානට අඩුවට රත්තරන් bracelet.
2: රත්තරන් විශ්වාසයක රත්තරන් ආයතනය ස්වර්ණමහල් ජුවලස් වෙතින් ගැහනුද පිරිමිද ඕන කෙනෙක්ට රුපියල් 150,000 යුනිසෙක්ස් bracelet එකක්.
1: කැරට් 22 රත්තරන් bracelet එක අතේ තියෙන ගානට ගන්න. දැන්ම ලන්ස තියන්න. KW හිස්තනක් අඩුම ලන්සෝ ටයිප් කරලා 39.47 SMS කරන්න.
3: Theater Crazy Vendesi. Sikurada Havas Pahata.
4: Powered by Bid to Win.
1: Tati, minno ayayay kiyana sindu viral vela.
5: Duweka Facebook ekata dannada?
1: Facebook itarak nevey. Man oy dennawa Sita TV Voice of Family ekata register kara.
6: Pauli aadareth ekka oyage talent ekak Lankawatama pennanna. Pauli dennekta ekata sindu kiyanna Sita TV tulin obata labena lokuma chance ekak.
7: Sita Voice of Family.
8: register වෙන්න නම ගම විස්තර 0712800800ට WhatsApp කරන්න.
9: 0.2 0.4

0: තුවියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ-ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
1: තාම ලක්කක චාර්ජ් කළේ නැද්ද?
2: මොකද්ද මහත්තයා?
1: ලක්කක චාර්ජ් කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery එක මිලදීගෙන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: ගිය සතියේ ක්‍රේසි වෙන්දේසියෙන් රුපියල් 61000ක් වටින බන්ඩල් එක රුපියල් 43ක් වගේ අඩු ලන්සුවකට දිනාගත්තේ මහභාගයේ කසුන් රොඩ්‍රිගෝ.
4: මම කාලයක් කරන්න නැති ඉඳලා එක පාට මේ සතියේ ඉඳලා ඉන්න පටන් ගත්තා මේ ගුඩ් කරන්න. සතුටේ මට මේක ලොකු ජයග්‍රහණයක්. මම ඇත්තට වයිෆ්ට ආරම්භ දෙන්න කියලා හිතන් ඉන්නේ ටැබ් එක. ඒක බේස් කරලා තමයි ඇත්තට මම බුක් කරන්න ගත්තේ. මම අනිත් අයත් කියන්නේ ක්‍රේසි වෙන්දේසියට බුක් කරන්න හැමෝටම ජයග්‍රහණයක් ගන්න පුළුවන්.
5: මේ වගේ ලක්ෂ ගණන් වල දේපල් අඩුම ලන්සුවෙන් ඔයාගේ කරගන්න දැන්ම ක්‍රේසි වෙන්දේසියට රෙජිස්ටර් වෙන්න. KW කියලා ටයිප් කරලා 3947ට SMS කරන්න.
6: Fiesta Crazy Wednesday.
5: සිකුරාදා හවස 5ට සියතහන්න.
7: Powered by Bid to Win.

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි හදිසි අනතුරු නිවාරණය වන්නේය.

சதகம் சேத බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එදවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිම විටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු නොවේ.

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට

අසුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිතාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනීය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජය සිද්ධියම

සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

කැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්ෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සදහම් සියත සියලු අකුසල් වලින් දුරුවී නිතර කුසලෙහි යෙදීමත් ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. දැසන පහයි විනාඩි 23යි වෙලාව. Good morning Mashi.
1: Good morning Ravishka.
0: ඔන්න හෙටින් පටන් ගන්නවා. හෙට 27 වෙනිදා මේ මාසේ 27 වෙනිදා පටන් ගන්නවා. ජාතික වෙසක් සතිය. සතිය කියන්නේ නැහැ. 27, 28, 29 පළවෙනිදා වෙනකන් ජාතික වෙසක් සතිය ඔන්න හෙට ඉඳන් පටන් ගන්නවා. දැන් අද ඉඳලාම කට්ටිය මේ වැඩ කටයුතුට තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් දැන් ඊ සඳ මේ සතිය පටන් ගන්නකොටම අපි කිව්වා ඉතින් ලස්සන වෙනස්කම් ගොඩක් තියෙනවා පාරේ ආරීමේ එනකොට ටිකක් අර දැනෙනවා දැන් වෙසක් වයිප් එක නේද?
1: ඔව් වෙසක් කූඩු හදලා තියෙනවා විකුණන්න තියෙනවා. එතකොට මේ වෙද්දි ගෙවල් වලත් වෙසක් කූඩු හදනවා, ඉස්කෝලේත් වෙසක් කූඩු හදනවා. ඔය විදිහට තමයි ඉතින් කාලය ගෙවෙන්නේ නේද රවිෂ්ක?
0: හරියටම හරි. ඔය ඔක්කොම අස්සේ සේරම වැඩ තියෙති ඔන්න පොකට් මණි දෙන්න අදත් අපි ඇවිල්ලා ඉන්නවා. පොඩු හතර දෙනෙක් ඉන්නවා, අම්ම කෙනෙක් ඉන්නවා. අපි බලමු කොහොමද උත්තර දෙන්නේ, කීයක් වින් කරනවද කියලා.
1: ඔව් ඉතින් අපිට මැසේජ් එකක් එවන්න කියලා අපි නිතර නිතර මතක් කරනවා. ඉතින් තමන්ගේ දැනුම වැඩි කරගන්න ගමන් රුපියල් 5000ක් පොකට් මනි අතර ගන්න නම් 0714-151-151 කියන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවන්නම ඕන. එහෙම එවන මැසේජ් එකට තමයි අපි දෙන්නේ පොකට් මනි.
0: රයිට්, පොඩ්ඩෝ විතරක් නෙමෙයි, අම්මා කෙනෙක් උනත් ඔයාටත් පුළුවන් මමිස් පොකට් මනි අපේ සෙග්මන්ට් එකට මැසේජ් එකක් දාන්න 0714-151-151. එහෙනම් අද වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ මේ සින්දු අහලා. අවිලස්ති අපේ පල්ලවෙනි තරගකරුවත් එක්ක කතා කරන්න.